0: අයිබෝන් සුබෝ දැස්සනක මනතුනය දශම පහෙන් අනෝතුනයි දශම හතෙන් ලක්හඩ හගෙනඉන්න වෙලාවදේ පහය විනානි තිස් හතරයි.
1: FM 93.5 FM 93.7 ලකන්න රඩියෝ ITN.

0: FM 93.7 La Khanda Radio ITN.
1: ලක්කන හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 46.

0: ලකනහගෙනින වෙලාව දෙපහයි විනාඩි 52යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: Lakhanda Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජා.
1: අයිබෝවන්, සුබ දවසක්. දුප්පත් එවුනාට හොඟක්ම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්, එහෙම නැත්නම් සයින් බෝඩ් ලියන්න කෙටියා. ඔහුගේ නම එමානුවෙල් නිංග. ඔහුට ඕනෑම දෙයක් ඒ විදිහටම චිත්‍රයට නගන්න පුළුවන් පුදුමාකාර දක්ෂතාවයක් තිබුණා. හැබැයි තමන්ගේ දක්ෂතාවෙන් සාධාරණව ඉදිරියට යනවා වෙනුවට ඔහුට හිතුණා ලේසියෙන් පොහොසත් වෙන්න ක්‍රමයක් නැද්ද කියලා. මොකද ඔහු හොයාගත්ත ලේසිම ක්‍රමේ ඔහු තමන්ගේම පින්සලෙන් ඔහුගේ අතින්ම ඩොලර් 20 හොර නෝට්ටු අඳින්න පටන් ගත්තා. ඒ නෝට්ටුව කොච්චර සාර්ථක වුණාද කියනවා නම් බැංකුවලට පවා ඒක හොර එකක් කියලා අඳුරගන්න බැරි වුණා. එක නෝට්ටුවක් අතින් නිවැරදිව අඳින්න ඔහුට සතියකටත් වඩා කාලයක් ගත වුණා. අවුරුදු ගණනාවක් තිස්සේ ඔහු මෙහෙම හොර සල්ලි ඇඳලා ජීවත් වුණා. නමුත් නොහිතපු වෙලාවක අන්තිමේදී ඔහුව පොලිසියට අසවුණා. ඔහුට වසර 6ක සිරදඬුවමක් නියම වුණා. සිරගෙදර කාලය නිකරුණේ ගත කිරීමට අකමැත්ත ප්‍රකාශ කරපු එමානුවෙල් නිංග තමන්ට අවශ්‍ය වන කැන්වස් සහ චිත්‍ර ඇඳීමට අවශ්‍ය පින්සල් ලබා දෙන විදිහට නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබිලා ඔහුට චිත්‍ර අඳින්න අවශ්‍ය වන කළමනාටික ලැබුණා. වසර 6ක සිරදඬුවම අවසන් වෙලා ඔහු සිරගෙදරින් පිටවෙන්න හදනකොට ඔහුට ඩොලර් 46,000ක චෙක් පතක් බන්ධනාගාර නිලධාරියා විසින් ලබා දෙනවා. ඔහු පුදුමයට පත් වෙනවා. ඩොලර් 46,000ක චෙක් පතක් කොහෙන්ද? මොකක්ද මේකට හේතුව? එවිට බන්ධනාගාර නිලධාරියා පිළිතුරු දෙන්නේ ඔහු සිරමැතිරියේදී නිර්මාණය කරපු චිත්‍ර අලෙවි කිරීමෙන් මේ මුදල් උපයාගත් බව. ඒ කතාව අහලා එමානුවෙල් හිරගෙදර ග්‍රිල් එක අල්ලගෙන මහඩින් හඬන්න පටන් ගත්තා. මම සතියක් තිස්සේ මහන්සි වෙලා ඇන්දේ ඩොලර් 20ක හොර කොලයක්. ඒත් මගේ නියම චිත්‍රයක් ඩොලර් 5,000කට වඩා වටිනවා. මම ඩොලර් 46,000ක් උපයාගත්තේ මගේම චිත්‍රවලින්. මම සාධාරණව මගේ දක්ෂතාවෙන් වැඩ කළා නම් අද මං මහා කෝටිපති ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. මම මගේ මුළු ජීවිතයම මගේ අතින්ම හොරකම් කළා නේද කියලා ඔහු පසුතැවෙනවා. මතක තියාගන්න, තමන්ට තියෙන දක්ෂතාවෙන් මහන්සි වෙලා වැඩ කරන්නේ නැතිව කෙටි ක්‍රම සහ නරක මාර්ගවලින් යන්න ගිහිල්ලා ඔබේ වටිනා කාලය සහ අනාගතය ඔබේ අතින්ම විනාශ කරගන්න එපා. කෙටි මාර්ග අතිශය භයානක වෙන්න පුළුවන්. එක පාටම ලැබෙන නරක ලාභවලින් ඔබේ නියම වටිනාකම සැඟවිලා යනවා. ඔබේ ඇතුළාන්තයේ තියෙන දක්ෂතාවය හඳුනාගෙන එය සාධාරණ දෙයකට යොදවන්න. එහෙම නැත්නම් පසුතැවෙන්න වෙන්නේ ඔබටමයි. ඔබත් ඔබේ දක්ෂතාවයන් සංගවාගෙන නිකරුණේ කාලය නාස්ති කරමින් වැරදි පාරවල් වල යමින් ඉන්නවා නම් අදම නතර වෙන්න. හරි මාර්ගයේ හොයාගෙන සාධාරණ ජීවිතාවෙන් මුදල් උපයන්න පුරුදු වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
3: Hello, the high minute, Kai.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක රින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි.

0: සේමා සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙලගණන් කැදවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය, 2007 වසරේ නිෂ්පාදිත ඩොම්ෆන් ලොරි රථය, 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය, 2012 වසරේ නිෂ්පාදිත නිසාන් තියානා කාර් රථය, බක්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනි ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය. වැඩි විස්තර සඳහා 011-2-774-594, 011-2-775-493 අමතන්න.
1: දෙත් දෙත් දෙත් දෙත් දෙත්.

0: අයිබෝන් සුබෝදාසනක් ජයග්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. අද අලුත් දවසක අලුත් මාසෙක අලුත් සතියක අපි මේ විදිහට හම්බ වෙන්නේ. අද අගෝස්තු මාසයේ 3 වෙනිදා සඳුදා දවස තවත් ජයග්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක්. අයිබෝන් සුබෝදාසනක් මේකලා.
1: අයිබෝන් ගිහන් සුබෝදාසනක්.
0: අදත් සුදනම අපි ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්තිවලට අවධානය යොමු කරන්න. මේ අද දිනමින පුවත්පත වාර්තා කළ තියෙන ප්‍රධාන සරස්තලය අද දිනමින පුවත්පත විතරක් නෙමෙයි, දිවයින පුවත්පත, ඩේලි නිවුස් පුවත්පත, ලංකාදීප පුවත්පත, ලක්කන ප්‍රවෘත්ති අංශය, මේ සියලු දෙනාම දවසේදී ප්‍රධාන සරස්තලය විදිහට වාර්තා කළා තියෙන්නේ. මහරසමකාමී ගැටුම පාලනය කරයි, රඳවියන් 104ක් බන්ධනාගාර 7කට මාරු කරයි, ගැටුමට මුල කුඩු ජාවාරම මැඩීම, දේපල ලේඛන ගොඩනැගිලි වලටත් හානි, කුමන්ත්‍රණයක් දැයි සැකයි. ඇමති හර්ෂණ කියන කතාවකුත් අද දවසේදී සඳහන් කරලා තිබෙනවා. මරණ 1-6 රෝහලේ කියලයි. අද රක්ෂණ ශ්‍රයන්ත රන්මලි සෝමසිරි සහ ගණද රෝචන සමර්තුංග තිස්ස කොටින් කඩු අද දවසේදී ගෙනන වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් අපි දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන්න කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට.
2: Mahara prison suffers extensive damage after riot. Key administrative and operational areas heavily scorched. Probe begins. Those responsible will face legal action. Officials said 1 inmate dead, at least 7 injured, over 100 inmates transferred to other prisons. For the more in detail, the Mahara prison complex suffered extensive structural damage, with authorities confirming that key administrative and operational areas were heavily scorched and damaged after violent rioting broke out on Saturday at the overcrowded facilities. Audio Gihan.
0: අපි යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, නෝමන් පලිහවඩන සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ගෙනට වාර්තාව. බහර හිරගෙදර මහ විනාශයක්. රඳවියෙකු මරුට 8ක් රොහලේ. හිරගෙදර ගොඩනැගිලි රසකට ගිනි තබයි. අනවශ්‍ය ගැටුමක් මවා පිරිසක් පලා යෑමට උත්සාහයක් කියලා සඳහන් කරලා තිබුණා. රඳවිය 104ක් කළුතරට මාරු කෙරති. මහර දැන් සංසුන් කියලායි සඳහන. යුද හමුදාව, පොලිස්, STF මානුෂීය මෙහෙයුමක කියලා සඳහන් කරලා තිබෙනවා. එතකම අනේ අපේ දරුවන්ට කරදර කරන්න එපා, ජාතීන්ගෙන් අඳෝනා කියලාත් අද සඳහන් කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ සටහනට. මහර බන්ධනාගාර පරිශ්‍රයේ පෙරේද ඇතිව තිබුණු සංසුන් කාරී තත්වයේ හේතුවෙන් රඳවිය කුමිය ගොස් තවත් රඳවියන් 8 දෙනෙකු තුවා ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටින බවත්, ඒ පෙරවරුව වර්මිට ආරක්ෂකංශ සමග බන්ධනාගාර නිලධාරීන් එක්ව තත්වය පාලනය කරගත් බවත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් හේමන්ත ප්‍රසාද් මහතා සඳහන් කරා කියලයි අද දිවයින පුවත්පත සඳහන් කළ තිබුණේ. අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පතේ තද මේ සම්බන්ධයෙන් සටහන් කළ තිබුණා. මහරහිරේ පැය 14 රඳවියන් අතේ 104ක් වෙනත් හිරගෙවල් වලට මුළුතැන්ගේ ප්‍රධාන ජේලර් කාර්යාලය රෝහල පුනරුත්ථාපන අංශය විනාසයි. වසම් 3කට ඇඳුරු නීතිය ඥාතීන් ගෙනුත් උද්ඝෝෂණ කියලා සඳහන් කරලා තිබෙනේ. කැරල්ලින් රඳවිය කුමාරට මරුට 8ක් රෝහලේ කියලා සඳහන් කරලා තිබෙන ලංකාදීප පුවත්පතේ ශ්‍රීනාත් ප්‍රසන්න, ජයසූරිය, ගයන් සූර්යාරච්චි, ඒ වගේම තිස්ස කොටින් කඩුව සහ බණ්ඩාරගම බිමාල් ශ්‍යාමන් ජයසිංහයි ලංකාදීප පුවත්පත වෙනුවෙන් මේ වාර්තාවගෙන තිබුණේ. අපි අවධානය යොමු කරන ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා.
1: ඔගේ අද සඳහන් කර දෙන මහර බන්ධනාගාරයේ සිද්ධිය ආණ්ඩුව පීඩාවට පත් කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුභාෂණ අබේ වික්‍රම මහතා පවසනවා කියලයි සඳහන් වෙන්නේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද සඳහන් කරන්නේ කියලා.
3: මේ සිද්ධ වෙච්ච සිදුවීම කාමරයක් ඇතුළේ ඉන්න කීප දෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි මේක තරයේ විශ්වාස කරනවා. මේක කාගේ හරි සැලසුමකට සිද්ධ වෙච්ච දෙයක් කියලා. මොකද ඒ තරම් ලොකු විනාශයක් අපිට සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක්. සැලසුම් රහිතව මේගොල්ලෝ කරේ කොහොමද කියන එක ගැන මම හිතන්නේ විමර්ශන කරන්න ඕන. අපි දකිනවා මේ වෙනකොට සමස්ත රජයේට දැවැන්ත චෝදනාවක්, දැවැන්ත පීඩනයක් එල්ල කරනවා මෙන්න මේ බන්ධනාගාර රැඳවියන් සම්බන්ධව. එතකොට අපිට පොඩි සැකයක් තියෙනවා. අපිට මෙන්න මේ ඒකද අරමුණ, මෙන්න මේ රජයේ අපහසුතාවයට පත් කිරීම ද අරමුණ.

0: අපිට දේශපාලනය කිසිම දෙයක් නෑ. අපිට ඇත්තටම මේ ආණ්ඩුව ඇත කිසිම සම්බන්ධකුත් නෑ. අපි මානවිකන්, අපිට කුඩු ගහන කෙනාගේත් මානවිකම අපි රකින්නවා. සියලු දෙනාගේම ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. හැබැයි මේ මොහොතේ අපිට පේනවා මේ කීප දෙනෙකුගේ අවශ්‍යතාවයක් මත බහුතරයකගේ මේ රටේ මානවිකම් කියන දේ උල්ලංඝනය වෙනවා. විශේෂයෙන් සිරකරුවන්ගේ, මේ ඉන්න ගෝලයෝ, මේ ඉන්න අයගේ ප්‍රධානියෝ කවුරු හෝ මෙන්න මේ දේශපාලන වශන්ත්‍රණයක් සිද්ධ කරගෙන මේ දේ කරනවද කියලා අපිට පැහැදිලි හැඟීමක්.
1: මද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල හමුවේ එය අඩපණ කිරීමට සිදුකරන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මහර සිද්ධිය හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා ප්‍රකාශ කළා. කොපමණ බාධක පැමිණියද මද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ සටන අත් නොහරින බවයි ඒ මහතා පවසන්නේ.
2: මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත හේතුව කුමක්ද කියන එක නම් තවම මම හිතන්නේ නිල වශයෙන් තොරතුරු ලැබිලා තියෙනවා කියලා. ඒ පිළිබඳව අධිකරණ ඇමතිතුමාත් ආරක්ෂක ලේකම්තුමාත් නිල ප්‍රකාශයක් ඉදිරියේදී කරයි. නමුත් අපට දැනගන්නට තියෙන තොරතුරු අනුව අපි දන්නවා මෙතෙක් කල් ලංකාවේ සියලුම බන්ධනාගාරවලට ඉතාම පහසුවෙන් මද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව තිබුණා. ඇතුළට පහසුවෙන් මද්‍රව්‍ය ගියා. නමුත් ජාතික ජනබලවේග රජයේ පැමිණීමෙන් පස්සේ බන්ධනාගාර ඇතුළට මේ වගේ නීති විරෝධී ද්‍රව්‍ය නොලැබීමේ ප්‍රවණතාවක් තියෙනවා. එතකොට මේවා මුල් කරගෙන තමයි ඇතුළේ බන්ධනාගාර ඇතුළත නොසන්සුන් වී නැති වෙන්නේ කියලා දල අදහසක් අපට තියෙනවා. නමුත් මේ අපරාධයට වගකීතු අයට නිශ්චිතවම දඬුවම් පැමිණවීම කරනවා. මතකයි ජනාධිපතිතුමා අනුර සහෝදරයා ප්‍රකාශ කළා මද්‍රව්‍ය වලට එරෙහි සටන භයානකයි. හැබැයි මද්‍රව්‍ය වලට එරෙහිව සටන් නොකර සිටීම ඊට වඩා භයානකයි. රජයක් විදිහට අපි රටම එකට ලෙස සියලුම ආකාරයේ මද්‍රව්‍ය රටට පැමිණීම, රට තුළ බෙදා හැරීම නවත්වමින් යන්නේ.
3: එතකම අපි දෙවෙනි පුවත්පතේ අද සඳහන් කළ තිබුණු වාර්තාවකට අවධානය යොමු කරනවා. ගැටුම පිටුපස සිටින මහමොලකරුවන්ගේ පැටිකිරිය සොයනවා ඇමති හර්ෂණ නානයක්කාර කියන කතාවකුයි අද නෝමන් පලිහවඩන චමින්ද සිල්වා ගෙනන වාර්තාවේ සටහන් කරලා තිබෙන්නේ. මහර බන්ධනාගාරයේ පෙරද සවස හටගත් කලබලකාරී සිද්ධිය පසුපස සිටින බ්‍රඳවයන්ගේ සුලමුල අනාවරණය කර ගැනීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තු පොලිසිය සහය ලබාගෙන විමර්ශන ආරම්භ කළ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ දානයක්කාර මහතා දෙවෙනි පුවත්පතට සඳහන් කළ තිබුණා. සියලු කරුණු සොයා බලා විශේෂ විමර්ශන කමිටුවක් පත් කර වැඩිදුර කරුණු නිරීක්ෂණය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දෙවෙනි පුවත්පත මෙහිදී සඳහන් කළ තිබුණේ. අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ සටහනට.
1: අපේ අවධානය යොමු කරමු ගියහන් ඔබ කියෝ වගේ ලංකාදීප පුවත්පතේ අද සඳහන් වෙලා තියෙනවා පූජිත්ට සහ හේමසිරිට ජම්පර යන්දවයි, විශේෂ පහසුකම් නැහැ, සතියකට වරක් පවුලේ අයට බලන්න අවසර, පිටින් කෑමත් බැහැ කියලයි අද ලංකාදීප පුවත්පත සඳහන් කරලා තියෙන්නේ. අපේ අවධානය යොමු කරමු දිනවින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා ගියහන් අපි අවධානය යොමු කරමු.
3: පාස්කු දින ප්‍රහාර බලක්වා නොගැනීම සම්බන්ධයෙන් ය දවසේදී වාර්තා කළ තිබෙන මේක මගේ වරදක් නෙමෙයි, වගකිව යුත්තේ මෛත්‍රීපාලයි, මරණ දඬුවම නියම වූ හේමසිරි කියයි කියලයි අද සටහන් කළ තිබෙන දිනවින පුවත්පතේ අනුචා ප්‍රියන්ගනී ගෙනන වාර්තාව. එතකම මන්දකද දිවයින පුවත්පතත් සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණ අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ සටහනට.
1: ඔව් අද සඳහන් කළ තියෙනවා අපි වැඩිදුර තොරතුරු සඳහා අවධානය යොමු කරමු. දෙවෙනි පුවත්පත සඳහන් කළ තැන හිටපු පොලිස්පතිවරයෙකු සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු එල්ලුම් ගස් යව ඓතිහාසික නඩු තීන්දුව කියලයි දෙවෙනි පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට සඳහන් කළ තියෙන්නේ. සුජිත් හේවාජෝලිගේ අද ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. මරණීය දඬුවම් නියම කෙරුණු හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට බන්ධනාගාරයේදී විශේෂ පහසුකම් නොදෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් අනුරුද්ධ ගජනායක මහතා සඳහන් කළා. මේ දෙදෙනා මරණ දඬුවම් නියම කෙරුණු සිරකරුවන් රඳවනු ලබන සිරමැදිරිවල රඳවා ඇති බවත්, අච්චු විදින සිරකරුවන්ට දෙන සිර ඇඳුම වන ජම්පරය අඳවා ඇති බවත් තමයි සඳහන් වෙන්නේ. දෙදෙනාට පිටතින් ආහාර ගැනීමට හැකියාව නොලැබෙන අතර බන්ධනාගාර නීති රීතිවලට අනුගතව සතියකට වරක් පවුලේ අයට දෙදෙනා දැක බලා ගැනීමට අවස්ථාව උදා වෙනවා කියලයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ අවස්ථාවලදීද පිටතින් ආහාර දීමක් කළ නොහැකි වන අතර සබන් සහ දත් බෙහෙත් වැනි සනීප ආරක්ෂක ද්‍රව්‍ය පමණක් ලබා දීම කළ හැකි බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. හමුවීම් සඳහා පවුලේ සාමාජිකයෙකු බන්ධනාගාර නීති අනුව ලියාපදිංචි විය යුතුයි. නත්තල් අලුත් අවුරුදු වැනි විශේෂ ජාතික සහ ආගමික උත්සව අවස්ථාවලදී පමණක් ආහාර රස කැවිලි පිටතින් ගෙන ඒමට වන්දනාගාර ප්‍රධානීන්ගේ අනුමැතිය අනුව නීතිමය සහ ආරක්ෂක පරීක්ෂණවලට යටත්ව අවස්ථාව සලසා දෙනවා කියලා යද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ.
3: ලකන මෝර්නින් නිවුස් වලට හැංගෙන වෙලාවම දක්කරන වෙලාව උදැසන 6යි
1: විනාඩි 17යි
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයෙන් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: වලව් දසන 6 විනාඩි 22යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද දින මෙන පුවත්පතට අපි අවධානය යොමු කරන සූදානමද දිවින පුවත්පත වාර්තා කළ තිබෙනවා නව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න අද උපාලි කරුණාරත්න සහ රක්ෂණ ශ්‍රියන්ත ගිනන වාර්තාවෙන් සටහන් වෙලා තිබුණා අකුත් පුවත්පත්වලත් අද මම දැක්ක ඡායාරූප සහිතව මේකලා ඔය සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා
1: දෙවෙනි පුවත්පතත් සඳහන් කරන ගැහන අද මේ සම්බන්ධයෙන් තොරතුරු නව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න වැඩ බාර ගනියද ඔහුගේ පවුලේ ඇත් සමගින් සිටින චාරූපයකුත් සමගයි දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වැනි යුද හමුදාපති ලෙස ලොතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා සිකුරාදා රාජකාරී භාර ගත්තා කියලයි සඳහන් වෙන්නේ රාජකාරී භාර ගැනීමට පෙර නව යුද හමුදාපතිවරයා බතරමුල්ල රණවිරු ස්මාරකයේ වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වුවා කියලත් සඳහන් කරලා තියෙනවා. අනතුරුව යුද හමුදා මූලස්ථානයේදී සාම්ප්‍රදායානුකූලව සම්මාන මුරය සහ පෙළපාලියක් පිරිනැමුණා. සර්ව ආගමික ආශිර්වාදයේද ලබාගත් ඔහු නව යුද හමුදාපතිවරයා මාතර ශාන්ත සර්වේස සිඳුහලේ ආදිශිෂ්‍යයෙක් කියලත් අද තොරතුරු සඳහන් කරලා තියෙනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. දැන් පසුගිය පළමු වනදා පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා අවුලේදී ශ්‍රී ලංකාව රනින් බබලවීමට රුමේෂ්ට හැකියාව ලැබුණේ සම්බන්ධයෙන් වන සටහනයි දවසේදී වාර්තා කරලා තිබෙන්නේ. අද සීලම් පුවත්පත්වල මේ සම්බන්ධයෙන් ක්‍රීඩා තොරතුරු විදයට වාර්තා කළ තිබුණා. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී පෙරේදා පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා අවුලේදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට මලල ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා කියලා සටහන. පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාගත හැකි වේ වසර 76කට පසු වීම විශේෂත්වයක්. අවසන් වරට පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩාවෙන් රන් පදක්කමක් දිනා ගන්නා ලද්දේ 1950 ඔක්ලන්ඩ් ක්‍රීඩක් උළෙලේදී යාර 440 කඩලු පැන දෙවීමේ ඉසව්වෙන් ඩන්කන් වයිට් විසින් කියලා සඳහන්. රුමේෂ් තරංගසේ ජයග්‍රහණයෙන් අනතුරුව ස්කොට්ස් ටවුන් ක්‍රීඩාංගණයේ සිට ජයග්‍රහණය සමරූ අයුරු අදවසේදී ශ්‍රී ලංකා දාචයක් සහිතව චාරූප සහිතව අදවසේදී වාර්තා කර තිබුණා. ලංකාදීප පුවත්පත බන්දක් කණුකුත් පුවත්පත තුළ ඔය සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා. අද දෙවෙනි පුවත්පතෙත් ක්‍රීඩා පිටුවේ ඔය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කළ තිබුණා.
1: ඔගේ අනද සඳහන් කරන පොදුරද මඩලු ක්‍රීඩා බිමේ ශ්‍රී ලංකාව බැබලවෝ අපේ රුමේෂ්. එහිමයි දිවයින පුවත්පත සඳහන් කරන්නේ. දිනමින පුවත්පතත් සඳහන් කරනවා හෙල්ලෙන් රන් පදක්කම් දිනු රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම් කියලා මේ විදිහටයි අද දිනමින පුවත්පත සටහන් කළ තින්. කෙසේ වෙතත් අපි ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා. මෙවන් ජයග්‍රහණ දිගින් දිගටම ශ්‍රී ලංකා මාතාවට රැගෙන එන්න හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. දිනමින පුවත්පතේම තවත් පුවතක් වෙතයි මේ අවධානය 2025 උසස් පෙළ සරසවි ප්‍රවේශයට ලියාපදිංචිය මේ සතියේ. සන්ධ්‍යා කරුණාරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ. අද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙනවා.
0: සරසවි පිවිසුම් කඩයිම් ලකුණු එයි සෙසු හෝ 41746 කට මෙවර සරසවි වරන් ඉසෙඩ් ලකුණු 1112 අදවසේදී සඳහන් කළුනි. ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරන සූදානම් ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් වන තොරතුරු වලට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගයේ ප්‍රතිඵල මත දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සඳහා මෙවර සිසුන් 41746 දෙනෙකු තෝරාගෙන සිටින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා. ජෛව විද්‍යාව 9915 භෞතික විද්‍යාව 7268 වාණිජ්‍ය අංශෙන් 8061 කලා අංශෙන් 11417 ඉංජිනේරු තාක්ෂණවේදෙන් 2483 ජෛව පද්ධති තාක්ෂණවේදෙන් 1479 වෙනත් 1123 ආදී වශයෙන් මෙවර විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාව සඳහා සසුන් තෝරාගෙන තිබෙනවා කියලා සඳහන්. මෙතර පෙරාදෙනිය විශ්වවිද්‍යාලය සඳහා ඉලෙක්ට්‍රොනික සහ බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව සහ රෝහණ විශ්වවිද්‍යාලය සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිය වෙනුවෙන් නව උපාධි පාඨමාලා දෙකක් මෙම අධ්‍යන වර්ෂයේ සිට අලුතින් හඳුන්වා දී තිබෙනවා කියලත් අද ලංකාදීප පුවත්පත වැඩි දුරටත් සඳහන් කරලා තිබෙනවා.
1: උසස් පෙළ උපකාරක පන්ති හෙට රැයින් අවසන්. අද සන්ධ්‍යා කරුණාරත්නයි දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව අද තොරතුරු සඳහන් කළ තියෙන උසස් පෙළ උපකාරක පන්ති හෙටින් අවසන් වන බවයි සඳහන් වෙන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා වන උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රී 12 සිටත් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අනිද්‍යා මධ්‍යම රාත්‍රී 12 සිටත් සම්පූර්ණයෙන්ම විභාගය අවසන් වන තෙක්ම තහනම් බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළේ.
0: එතකම ලංකාදීප පුවත්පතේ අද තවත් වාර්තාවකට අපි අවධානය යොමු කරනවා. අගවිනිසුරුව දොර කාලය වසර 6 කියලාද ප්‍රශ්නාර්ථයක් සහිත වාර්තාවක් කළ තිබුණා රාජ්‍යයෙන් යෝජනාවක් අද දමිත් වික්‍රමසේකර ලංකාදීප පුවත්පත වෙනුවෙන් ගෙනෙන වාර්තාව. අගවිනිසුරුව දොරේ දැරිය හැකි කාලය උපරිම වසර 6කට සීමා කිරීමට රාජ්‍ය බලාපොරොත්තු වෙන ආරංචි බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා. අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස දීර්ඝ කිරීම සඳහා රාජ්‍ය කියන ඒමට බලාපොරොත්තු වන සංශෝධනයට අගවිනිසුරුවරයාගේ දොර කාලය වැඩි කිරීමටද එකතු වුණු ඇතැයි ආරංචි මාර්ගයේදී වැඩිදුරටත් සඳහන් කළා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීමත් සමග අගවිනිසුරුවරයෙකු වසර 6ක් දොරයක් දැරීමෙන් පසුව විශ්‍රාම ගන්නා වයසේ නොසිටියත් ඔහුට හෝ ඇයට එම දොරෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. නව යෝජනාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65යි 67 දක්වා වැඩි කරනු ඇති අතර අභ්‍යචනාධිකරණ විනිසුරුවරයෙකු විශ්‍රාම ගන්නා වයස 63 සිට 65 දක්වා වැඩි කරනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළා කියලයි ලංකාදීප පුවත්පත අද සටහන් කරලා තිබෙන්නේ.
1: මෙට්‍රෝ බස් මාගීන්ට සතියන්තයේ සහන පැකේජයක් සුභාෂිනී සේනානායකයි වාර්තාව අරගෙන ඉන්නේ. මෙරට පොදු ප්‍රවාහනයේ නව පරිවර්තනයකට තවත් ශක්තිමත් පියවරක් තබමින් ආනයනය කළ පතුල් පහල මෙට්‍රෝ බස් රථවල සති අන්තයේ ගමන් ගන්නා මගීන්ට රුපියල් 799ක සහන පැකේජයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා කියලයි අද තොරතුරු සඳහන් කළ තින්නේ. එමෙන්ම ආනයනය කළ එම බස් රථ 104 ලියාපදිංචි කටයුතු ඉදිරි සතියේ ආරම්භ කිරීමට නියමිතයි කියලත් අද තොරතුරු සඳහන් කළ තිනවා. එතකම අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. අද සියලුම පුවත්පත්වල සඳහන් කළ තිබුණ මේ ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ඩෙංගු රෝගීන් 86,000ට නැගලා කියලායි සඳහන් වෙන්නේ. මරණ 62ක් වාර්තා වෙනවා කියලා රංජන් කස්තුරි අද ලංකාදීප පුවත්පතට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. මෙරටින් වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලායි අද තොරතුරු සඳහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ.
0: එකතක දැන් මේ කඩින් කඩ ඇතිවන වර්ෂාවත් එක්ක නැවතත් මේ ඩෙංගු අවදානම ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම මේ කොළඹ වට ප්‍රදේශවල නැවතත් මේ ඩෙංගු අවදානම ඉහළ ගොස් තියෙන බව තමයි වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන සමස්ත දිවයිනේම. මේ කඩින් කඩ ඇතිවන වර්ෂාවත් එක්ක වතුර එකතු වෙන තැන්වල නැවතත් මේ මදුරු කීටයන් බිහිවීම නිසා ඩෙංගු අවදානම වැඩි වෙලා තිබෙනවා. ඉතින් අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ ඔබේ අවට පරිසරය පිරිසිදුව තබා ගන්න. ඔය හිස් තැඹිලි කොඹ ඒ වගේම ටින් වර්ග ඒ වගේම හිස් ටයර් එහෙම තියෙනවා නම් ඒවා විනාශ කළ දමන්න. මේ මදුරුවන් බොහොම ස්ථාන විනාශ කළ දමන්න. විශේෂයෙන් ඔබගේ නිවසේ වැහි පීලිවල එකතු වන වතුර නිසා මේ ඩෙංගු අවදානම ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මතක් කර සිටිනවා. අපි පොන්චු විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. එක ලක්කන මෝනින් නිවුස් වලට හැගෙන වෙලාව මතක් කරන්න වෙලාව උදෑසන 6යි
1: විනාඩි 30යි.
2: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වලව් දස්සන හය විනාඩි 31යි අපි සූදානම් දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ දිනේදී දිනුම් මාදිලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ ඊයේ 2026 අගෝස්තු මාසයේ දෙවනිදා ඉරිදා දවසේ. ඒ දවසේදී මහජන සම්පත් ක්‍රියාත්මක වුණා ජයග්‍රහි 6267 වන දිනුම් වාරය විදියට. ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ ජේ ඉංග්‍රීසි අක්ෂරයේ. ජයග්‍රහි අංක සටහන් වනවා අංක 8, නැවතත් අංක 8, අංක 5, නැවතත් අංක 5, අංක 7 සහ අවසානයේට අංක බින්දුව.
1: ගොවිසෙත 4509 වන ජයග්‍රහ දිනුම් වරයි දවසේදී ක්‍රියාත්මකුනේ W ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි අංක අංක 6, අංක 22, අංක 63 සහ අවසානයේට අංක 76 විදිහටයි සටහන් වෙන්නේ.
0: මෙගාපව ජයග්‍රහි 2615 වන දිනුම් වරයි ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත්ුනේ B ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි සුපිරි අංකය විදිහට අංක 2, ජයග්‍රහි අංක සටහන් වනවා අංක 15, අංක 39, අංක 48 සහ අවසානයේට අංක 65.
1: දන නිධානය 2297 වන ජයග්‍රහි දිනුම් වරයි දවසේදී ක්‍රියාත්මකුනේ O ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහි අංක අංක 15, අංක 24, අංක 44 සහ අවසානයේට අංක 82යි ජයග්‍රහි අංක බවට පත් වුණේ.
0: හඳහන ජයග්‍රහි 1576 වන දිනුම් වාරය බලන මේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත් ලොතරැයි පතේ සඳහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන්නේ තුලා ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහි අංක විදිහට හඳහන 1576 වන දිනුම් වාරයේ ජයග්‍රහි අංක බවට පත් වුණේ අංක 6, අංක 31, අංක 33 සහ අවසානයේට අංක 39.
1: අද සම්පත 842 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වෙලා තියෙනවා. ජයග්‍රහ අංක සටහන් වෙන්නේ අංක 5, නැවතත් අංක 5, අංක 7 සහ අවසානයේට අංක බිඳුව විදිහට.
0: NLB ජය 535 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ B ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වෙද්දී ජයග්‍රහ අංක විදිහට සටහන් වනවා අංක 7, අංක 2, අංක බිඳුව සහ අවසානයේට අංක 5.
1: NLB ජය හිම වෙනකොට සුබ දවසක්. 383 වන ජයග්‍රහ දිනුම් වාරයේ ක්‍රියාත්මකුණා කුම්භ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහ අංක සටහන් වෙන අංක 18, අංක 36 සහ අවසානයේට අංක 55. ඒත් එක්කම සුබ දවසක් 383 වන දිනුම් වාරයේ ජයග්‍රහ ප්‍රවර්ධන අංකය 3637 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්නෝ මෝර්නින් න්ියුස් වලට හැංගෙන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 34යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍ර වී කිටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාම තන්න බිතුව එකැකයි හතයි හයිසේ හතනමයයි පන්සේ හතනමය
2: නැවනැග නැති වසනිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271711711
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොමඩින් එස්.ඇල්.
1: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: මෙලොව දෙස්සන හය විනාඩි 42යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. මේ අද දිවයින පුවත්පතේ හේමන්ත රන්දුණු සහ නෝමන් පලිහවර්ධන වගේම පින්සිරි ආර්යරත්න ගෙනෙන භාර්තාව රත්මලානයේදී ඝාතනය වූයේ කුඩු අංචුගේ මැනේජර් මද්‍රව්‍ය ආරවුලක්ද මුදල් ආරවුලක්ද පොලිසියට සැක කියලයි අද සඳහන් කරලා තිබෙන. මේ සම්බන්ධයෙන් තොරතුරු දෙවෙනි පුවත්පතයි අද වාර්තාව ගැන වෙත් තිබුණේ. පාතාල කුලි ඝාතකයෙකු විසින් රත්මලාන කඳවල මන්සන්දියේදී හිසට වෙඩි තබා ඝාතනය කළ 57 හැවිරිදි පුද්ගලයා කුඩු අංජු නැමැති මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුගේ මුදල් කළමනාකරු ලෙස කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා කියලා අද සඳහන් කළ තිබෙනවා. දෙවෙනි පුවත්පත මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලටත් අපි අවධානය යොමු කරන සූදානම්. පෙරද සවස සිදු වූ මෙම ඝාතනය මද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් මතද එසේත් නැත්නම් මුදල් ආරවුලක් මත සිදු වූයේද යන්න පිළිබඳව පොලිසිය සැක පහල කරනවා. එමෙන්න කුඩු අංජුගේ විරුද්ධවාදියා වන කොස්මල්ලි නැමැති මද්‍රව්‍ය ජාවාරම් කරුවා විසින් මෙම ඝාතනය මෙහෙවූ බවටද පොලිසිය සැක කරනවා. ඝාතනයට ලක් වූ පුද්ගලයා මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු ත්‍රිරෝද රථ රියදුරුක් ලෙස කටයුතු කරන අතර කුඩු අංජුගේ මුදල් පරිහරණය කිරීමේ කටයුතු කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පෙරේද සවස මෙම පුද්ගලයා රත්මලාන කඳවල මන්සන්දියේ තවත් පිරිසක් සමග කතා කරමින් සිටියේදී පිටුපසින් පැමිණි කුලී ඝාතකයා ඔහුගේ හිසට වෙඩි තබා තිබෙනවා. එම අවස්ථාවේදී ඔහු බිම වැටි ඇති අතර කුලී ඝාතකයා නැවතත් ඔහුට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පලා ගොස් ඇති අතර හිසට එල්ල වූ වෙඩි ප්‍රහාර වලින් මෙම පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. ඝාතනය සඳහා ගල්කටස් වර්ගයේ පිස්තෝලයක් යොදා ගන්නට ඇති බව පොලිසිය සැක පහල කරනවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා.
1: දිනමින පුවත්පතරයි මේ අවධානය ද සඳහන් කර තිනු. අධ්‍යාපනයේ සෑම දරුවෙකුටම හිමි විය යුතු මූලික අයිතිවාසිකමක් මිසක් වරප්‍රසාදයක් නොවේ. ගල්බුඩු සිරේ ඥානිස්සර හිමි අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවයේදී අගමැතිනිය කියයි කියලා යද සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ලක්කන ප්‍රවෘත්තිංශතරතුරු සඳහන් කළ තිනවා. අධ්‍යාපනයේ සෑම දරුවෙකුටම හිමි වී ඇති මූලික අයිතිවාසිකමක් මිස වරප්‍රසාදයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරනවා. දරුවන්ට අධ්‍යාපනය අතහැර යාමට සිදුවන පසුබිම සම්පූර්ණයෙන්ම නැති කිරීමට රජය උත්සාහ ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. ඒ නැන ඉසුර 2026 ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයට එක් වෙමින්.
2: මේ වනකොට රජයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරන්න රජයක් හැටියට අපි කැප වෙලා ඉන්නේ. රජයක් විදියට අපේ පැහැදිලි දැක්මක් තමයි අධ්‍යාපනය කියන්නේ ඕනෑම දරුවෙකුට හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් මිසක් වරප්‍රසාදයක් නොවිය යුතු බව. රටේ ආර්ථික දුෂ්කරතා මොනවා තිබුණත් දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය කියන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් කරන හොඳම සහ විශිෂ්ටම ආයෝජනයයි. විශේෂයෙන්ම අපේ රටේ අපිට තියෙන ප්‍රබලම සම්පත අපේ මානව සම්පත දියුණු කිරීම සඳහා ඒ කරන ආයෝජනය අපිට කවදාක්වත් ඒක පාඩුවක් වෙන්නේ නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් විෂයමාලාව යාවත්කාලීන කරමින් දැනට තියෙන විභාග කේන්ද්‍රීය තරඟකාරී අධ්‍යාපන රටාව වෙනුවට දරුවාගේ කුසලතා, නිරීක්ෂණ ශක්තිය සහ සිතීමේ හැකියාව වර්ධනය වෙන ප්‍රායෝගික අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීම අපේ ප්‍රධාන අරමුණ.
1: Let's move to the Daily News newspaper. Fishermen asked to take extreme care to avoid collisions with floating containers. For the more in detail, the Fisheries and Aquatic Resources Department has issued an urgent warrant to all fishing vessels to remain extremely vigilant following reports that 17 empty containers fell off a merchant vessel and are currently floating in the sea area west of the Colombo port. It's audio, yeah?
0: සුභාෂිනි සේනානායක අද දිනමින පුවත්පත වෙනුවෙන් ගිරණ වාර්තාවටයි අපි අවධානය යොමු කරන්නේ. මාලදිවයිනින් නෞකාවේ කන්ටේනර් මුහුදට වැටීම ගැන විමර්ශනයක්. මාලදිවයිනේ සිට මෙරටට ළඟා වූ බහණ්ඩ නෞකාවක තිබී කන්ටේනර් පෙට්ටි මුහුදට වැටීම සම්බන්ධයෙන් වෙළඳ නාවික අධ්‍යන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කරලා තිබෙනවා. පෙරේදා මෙරටට ළඟා වූ MSS ග්‍රැෆන් නෞකාවේ අසුරා තිබූ කන්ටේනර් පෙට්ටි වැටි ඇති අධික සුළං තත්ත්වය හේතුවෙන් විය හැකි බවද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබ මාස්ටර් කපිතාන් ලක්ෂි වසන්ත සිවුරත්න මහතා සඳහන් කළ තිබෙනවා. වැටි ඇත්තේ හිස් කන්ටේනරයක් බව කියා සිටි හාබ මාස්ටර්වරයා අධික සුළං හේතුවෙන් හිස් කන්ටේනර් බද ඇති පටි ලිහිල් වන බවත්, පැය 4න් 4ට ඒවා තද කළ යුතු වුවද අධික සුළං හේතුවෙන් ඒවා තද කිරීමට යෑමට නොහැකි වූයේද යන සම්බන්ධයෙන් මෙම විමර්ශන සොයා බලනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා කියලයි දිනමින පුවත්පත වාර්තා කළ තියෙන්නේ.
1: එතකම දිනමින පුවත්පතේම තවත් පුවතක් වෙතයි මේ අවධානය. දෙවියන්ගෙන් ආරක්ෂා වෙන්න අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පතේ තොරතුරු සඳහන් කර තින අපි අවධානය යොමු කරමු.
0: දෙවියන්ගෙන් ආරක්ෂා වෙන්න පේරාදෙණිය සරසවි පාලනාධිකාරිය සිසුන්ට සේවකයන්ට දැනුම් දෙයි කියලා දසෛල කුරුළුවංශ ගෙනන වාර්තාවේ සටහන් කළ තිබුණා. මධ්‍යම පළාත් වාර්තාකරුව අපි බලමු මේ සම්බන්ධයෙන් වන සටහනට දිනමින පුවත්පතට අවධානය යොමු කළා.
1: පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දිවියන්ගේ ගැවසීම සම්බන්ධයෙන් ලැබී ඇති නවතම තොරතුරු සැලකිල්ලට ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රජාව සියලු අවස්ථාවලදී වඩාත් අවධානයෙන් සහ ආරක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සහ සිසුන්ට දැනුම් දී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. මෙම දැනුවත් කිරීම සිදු කර ඇත්තේ පසුගියදා අලුයම් කාලයේ පශු වෛද්‍ය පීඨ සත්ව ගොවිපලේ ගව පැටවෙකු කොටිකුගේ ප්‍රහාරයට ලක්ව මිය යෑමේ සිදුවීමක් හේතුවෙන් කියලායි අද තොරතුරු සඳහන් කළා තියෙන. හන්තාන වනරක්ෂිත ආශ්‍රිතව ජීවත් වන කොටි විටින් විට විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණෙන බවත්, පශු වෛද්‍ය පීඨයේ ගවගාල ආශ්‍රිතව සතුන්ට ප්‍රහාර එල්ලවීමෙන් මේ බව තහවුරු වන බවත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරනවා කියලයි වැඩිදුර තොරතුරු විදියට අද දිනමින පුවත්පත සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන්.
0: එතකම අපි අවධානය යොමු කරනවා ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පත් කරන සැලැස්මක් හදන්න ජනපති උපදෙස් දෙයි කියලාද සඳහන් කළ තිබුණා. දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ අතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් වන වාර්තාවට. ප්‍රාදේශීය වශයෙන් සමාජ සහ ආර්ථික දියුණුව ළඟා කරගත හැකි අන්දමින් ප්‍රාදේශීය පරිපාලන ඒකක සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධහරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙරට දැනට ක්‍රියාත්මක පරිපාලන ක්‍රමයට දශක ගණනාවක් ගත වූ තිබුණද ජනතාවගේ බොහොමයක් ගැටලුවලට විසඳුම් ලැබී නොමැති බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා සුළු සංශෝධන කරමින් පවතින ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යා හැකි වුවද මේ රටේ ජනතාවගේ අපේක්ෂාව සමස්ත පරිවර්තනයක් බවද පෙන්වා දී තිබුණා. එම කාර්ය එකවර සිදු කළ නොහැකි වුවත් පරිපාලන ක්ෂේත්‍රය තුළ ඒ පිළිබඳව සංවාදයක් ඇති කරමින් ඊට මුලපිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා කියලයි අද දිනමින පුවත්පත සටහන් කළ තිබුණේ.
1: මේ තමයි අද දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සඳහන් කළ තිබුණේ. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. අද සඳහන් කරලා තිනවා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම තීන්දුව කර අවසන්, ජනතාව ඉල්ලා නොසිටි විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තිස්ස මහරාමේ ගුවි හමුවක දේ කියයි කියලයි අද සඳහන් කළ තියෙන. 76 වසරක සාපේ ගැන කියා බලය ලබාගත් මාලිමාවද රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරමින් සිටින බවයි සඳහන් වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම තීන්දුව කර අවසන් බවත්, ඒකාධිපතිත්වය ආඥාදායකත්වය සහ තනි පක්ෂපාලනයක් රටේ ක්‍රියාත්මක කරන්න ජනතාව ඉල්ලා නොසිටි දෙයක් වන විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලත් අද තොරතුරු වාර්තා වෙනවා. ඒතකම බන්ධනාගාර පද්ධතියේ ප්‍රතිසංස්කරණයේ රජය වහා පියවර ගත යුතුයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා කියන කතාවකුත් අද දිවයින පුවත්පතේ සඳහන් වෙනවා. බන්ධනාගාර පද්ධතියකට తాවකාලික පැලැස්තරේදීම නතර කර එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ කියලයි දිවයින පුවත්පතේ සටහන.
0: පළව දසන 6:51 අපි සූදානම් අද දසන 5:30 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ නාවිකයට අවධානය යොමු කරන අද මධ්‍යම සබරගම වූ නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවන අතර එම ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනවා. සබරගම පළාතේත් මහනුවර සහ නුවරලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි. බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවනවා කියලායි අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කළ තිබුණේ. ඒත් එක්කම මේ මුලතිව් දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන්ත් අද දවසේදී තොරතුරු සඳහන් කළ තිබුණා.
1: මුලතිව් දිස්ත්‍රික්කයේ පසුරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි කියලායි සඳහන් වෙන්නේ. උතුරු මැද, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 සිට 50ක පමණ වූ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
0: වැස්සෙන් මහවැලිය උතුරා යකා පාලමේ වැඩ හබක් ජලයෙන් යට වූ යන්ත්‍ර කිහිපයක් පහළට ගසාගෙන යයි කියලා දවසේදී වාර්තා කළ තිබුණා. යකා පාලමේ යන්ත්‍ර සූත්‍ර ජල පහරට හසුව තිබූ අයුරු අදවසේදී ඡායාරූප සහිත වාර්තා කළ තිබුණා. දෙවෙන පුවත්පත පවතින අධික වර්ෂාවත් සමග මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය කළු පාලම එහෙම නැත්නම් යකා පාලම සකස් කිරීමට රැගෙන විත් ඇති යන්ත්‍ර සූත්‍ර ජලයෙන් යට වී තිබුණා. දිට්වාසුලි කුණාටුවත් සමග විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ සකස් කිරීමේදී ඉතා අසීරු කටයුත්තක් වී ඇත්තේ මෙම පේරාදෙණිය යකා පාලම හෙවත් කළු පාලම පිළිසකර කිරීමයි. මාස 7ක් තිස්සේ රජය විසින් උත්සාහ කරන එම පාලමේ මහවැලි ගඟ තුල ඉදිකර ඇති තිබෙන කුළුණු යලිත් යථාවත් කිරීමයි. දිට්වා සුලි කුණාටුවේදී ඇති වූ ගංවතුර තත්ත්වය සමග පේරාදෙණිය යකා පාලමේ එක් කුළුණක් ඇලවී තිබුණේ අධික ජල පහර නිසා බව සඳහන්. එය පිළිසකර කිරීම සඳහා විශාල යන්ත්‍ර සූත්‍ර ගෙන විත් උත්සාහ ධර්මින් සිටියදී දින කිහිපයක සිට ඇදහැලන පවතින අධික වර්ෂාවත් සමග යලි මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් එම යන්ත්‍ර සූත්‍ර ජලයෙන් යට වී ඇති අතර සමහර ඒවා ජල පහරට හසුව පහළට ඇදී ගොස් තිබුණා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් මම දැක්ක දිනමින පුවත්පතත් සම්බන්ධයෙන් අද තොරතුරු ඇතුල් පිටුවල සඳහන් කළ තිබුණා. මේව තමයි අද දවසේදී ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තිබුණු ප්‍රධාන සිරස්තල, ඒ වගේම ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වෙලා තිබුණේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවතත් හමුවෙමු ලක්කන මෝර්නින් නිවුස් වලට. ඒක ලක්කන මෝර්නින් නිවුස් වලට හංගෙන වෙලා මතක් කරන්නම්. වෙලා බුදැස්සන 6යි
1: විනාඩි 54යි.

0: the world. මෙලබ දැසන 6 විනාඩි 57 අපි සූදානම් දවසේදී විදෙස් පිටුවට අවධානය යොමු කරන්න.
1: ඇමරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කළ ඉරාන ප්‍රහාරය ට්‍රම්ප් අත්හිටුවයි මැද පෙරදිග රටවල් ඉල්ලීමක් කළ බව කියයි කියලා යද සඳහන් වෙන්නේ. ඉරානයේ සහ මැද පෙරදිග රටවල ඉල්ලීම මත ඊශ්‍රායලය සමග එක්ව සැලසුම් කළ මහා පරිමාණයේ හමුදා ප්‍රහාරය වහාමාව ලඟු කළ බව ආමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. යුද ගැටුම් සම්මතයකට පත් කිරීම සඳහා ගිවිසුම් ගත වීමට අවශ්‍ය මූලික කොන්දේසිවලට ඉරාන රජ එකඟතාව පළ කර ඇතැයි, හොමු සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමද ඇතුළත් එම ගිවිසුම කඩිනමින් අවසන් කිරීමේ කොන්දේසියක් මත ඇමරිකාව ඊට එක් වූ බවද ට්‍රුත් සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කරනවා කියලා තමයි අද තොරතුරු වාර්තා වෙන්නේ මේ සම්බන්ධයෙන්. ඒත් එක්කම දකුණු පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙක් මියගොස් තිබෙනවා කියලා අද තොරතුරු සඳහන් වෙනවා. අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කරමු. දකුණු පේරු රාජ්‍යයේ නස්කා කාන්තාරයේ පිහිටි ලෝක ප්‍රකට සංචාරක ගමනාන්තයක් වන නස්කා රේඛා කලාපයේදී සැහැල්ලු ගුවන් යානක් කඩා වැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම අද සඳහන් වෙනවා මොස්කව් නුවර බෝම්බ පිපිරීමක් සිදු වී තිබෙනවා කියලා. 3 දෙනෙක් මියගොස් 21 දෙනෙකුට තුවාල ලබා තිබෙනවා කියලා අද සඳහන් වෙන්නේ. රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ආපන ශාලාවක සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වෙනවා කියලා අද දිනමින පුවත්පත විදෙස් තොරතුරු විදිහට තොරතුරු වාර්තා කරන්නේ.
0: ස්පෝර්ට්ස් රවුන්ඩප්. ක්‍රීඩාපිටුවට අවධානය යොමු කරද්දී මේකලද සඳහන් කළ තිබුණා ශ්‍රී ලංකා පාකිස්තාන කාන්තා 2020 ක්‍රිකට් තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට තරගාවලියේ ජයග්‍රහණයක් කියලා අද සටහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ මේ සම්බන්ධයෙන් වන සටහනට.
1: ඔව්, අද සියලුම පුවත්පත් ගහන් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තියෙනවා. ශ්‍රී ලංකා කාන්තා පිළ කලින්ම 2020 තරගයේ දින ඉමේෂා සහ සංජනාගේ දස්කම් මතින් කියලයි අද ඡායරූපත් සමගින් තොරතුරු සඳහන් වෙන්නේ. සංචාරක පාකිස්තාන කාන්තාපිලට එරෙහිව පැවැත්වෙන 2020 තරගාවලියේදී ඉමේෂා දුලානිගේ වාර්තාගත ශතකයෙන් පසුව පළමු තරගයේ ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ දෙවැනි තරගයේද කඩුලු 6කින් ජය ගනිමින් තරගාවලියේ පෙරමුණ ගත්තා කියලායි සඳහන් වෙන්නේ. මේ සමග තරඟ තුනකින් සමන්විත 2020 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාපිලට හැකියාව ලැබුණා කියලා තද තොරතුරු සඳහන් වෙනවා. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ අද මෙහෙමයි සඳහන් වෙන්නේ. කල හොඳ පස්සෙන් එලවනවා කියලා කියනවනේ බං, සෑර්ලගේ පස්සෙන් එලවන්නේ කළ වංචා දූෂණ හොරකම්නේ කියලා තමයි අද සඳහන් වෙන්නේ.
2: මිශ්‍ර සමයන් කාටුනේ දිවයින පුවත්පතේ විනිසුරුවරුන් විශ්‍රාම වයස සම්බන්ධයෙන් අවශ්‍ය නම් ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම්ලු. දුවන්න දුවන්න ගහන මිනිහත් මෝඩයි, ගහන්න ගහන්න දුවන මිනිහත් මෝඩයි කියලා ආණ්ඩුවට හිතිලා වගේ කියලායි අද ශ්‍රේ සමයන් කාටුනෙන් කියලා තියෙන්නේ.
1: අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේට. වී අස්වැන්න පල්ලම් බැහැලලු, බය වෙන්න එපා වසන්ත ඉන්නකල් කියලා තමයි අද සඳහන් වෙන්නේ.
2: අපි යනවා දිවයින පුවත්පතේ ශාරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් ලකන මෝනින් නිවුස් වලට. අපි නිමා කරන තෝරා ගන්නවා ශාරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ. බහර බන්ධනාගාර සිද්ධියට නම් ආණ්ඩුව ඉක්මන් පියවර අරන්ලු. ඒ මීගමෝ සිද්ධියෙන් පස්සේ පරිණත වෙලා වෙන්නති කියලායි අද Facebook කාටුනෙන් කියලා දෙන. අපි ලකන මෝනින් නිවුස් වලට අද මේ විදිහට නිමාටපත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහි
1: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තර
4: සහයෝගීතා අනුග්‍රහය කොටු දෙක.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 574

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් රිප් X5 සහ සුම් X5.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: මුහුතෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු. සමට දැනුම් දීමයි. ඉබන් වෙන්න.
7: සුබ දවසක් ශ්‍රී ලංකා.
8: සහයෝගීතා.

කරල් කුලී. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. දුරකථන 0706 478 478.

0: Good morning, darling.
1: Good morning, ආයුබෝවන් සුබ දවසක්.
0: මේ වගේ තැනකුණිය වෙනස් මූණක් දකින්නකොට නිකක් නේද?
1: මොකද්ද මොකද්ද? දැන් කොහොමද අද මේ අලුත් මාසයක් අලුත් දවසක අපි උදේ මේ විදියට හම්බ වෙන්නේ? දැන් මේ පහුගිය දවස් ටික ගැත්තර පස්සේ අනු මේ අපේ ලංකාව ගැත්තර පස්සේ ටිකක් ඉතාමත් හොඳ තැනක තිබුණා. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී. අපේ රුමේෂ් තරංග ශ්‍රී ලංකාව රනින් බැබලවීමට හැකියාව ලැබුණ පසුගිය පළමුවෙන්දා පැවති තරගයෙන් හෙල්ල විසිකිරීමේ සවුවෙන් ඔහු ශ්‍රී ලංකාව රනින් බැබලවීමට ඔහුට හැකියාව ලැබුණා.
0: හරි.
1: ඉතින් අපි ඔහුට සුබපතනවා. ශ්‍රී ලංකාව අවුරුදු 76කට පස්සේ තමයි මේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මේ විදිහට මේ පදක්කමකින් රනින් බැබලවීමට ලංකාවට හැකියාව ලැබුණේ.
0: ඉස්සරහටත් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
1: ඔව්. ආදනොත් දැන් මේ අවුරුදු 76කට කලින් කියලානේ අපි කිව්වේ. කවුද අන්තිමටම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මේ පදක්කමක් ලංකාවට ගෙනාවේ?
0: මං නෙවෙයි.
1: ඔයා නෙවෙයි. ඔයා ගෙනාපු පදක්කම් ටික හොඳටම ඇති. ඩංකන් වයිට් තමයි ගෙනල්ලා තියෙන්නේ.
0: අපි ඩංකන් අයියා.
1: ඩංකන් අයියා. යාළුවෙක් නේ.
0: ඔව්.
1: හරි. ඔහු තමයි ඔහුගෙන් පස්සේ තමයි මේ විදිහට රුමේෂ් තරංග අපිට ලංකාවට මේ විදිහට රන් පදක්කමක් ගෙන ඒමට සමත් උනේ. අපි ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා. මට ඒක තියෙන හොඳම තැන තමයි මේ අපේ අසල්වාසීන්.
0: ඔව්.
1: ඉන්දියාව.
0: ඔව්.
1: ඔහු හිතුවේ මේ ඔවුන් හිතුවේ අනිවාර්යෙන්ම මේ තරගයේ ජයග්‍රහණය කරන්නේ ඔවුන් තමයි කියලා.
0: ගැම්මෙන්
1: හිතුවා මේ පළවෙනි අවස්ථාව මේ රුමේෂ්ට හම්බ වෙච්ච වෙලාවේ රුමේෂ් ෆවුල් වුණා. මේ ඊට පස්සේ දැන් මේ ඉන්දියානුවන් ඔවුන්ගේ අර ඔල්වරුසන් අම්මා කොහොමද චියර් එක?
0: ඔව් දැන් හරිනේ කන්නේ.
1: නිකන් ලංකාව ඩවුන් වෙන්නම දුන්නා.
0: ඒක ඒගොල්ලන්ගේ එක ට්‍රික් එකක් නේද?
1: ඒක ට්‍රික් එකක් ඒගොල්ලන්ගේ. සාමාන්‍යයෙන් ක්‍රිකට් මැච් එකක් බැලුවත් සාමාන්‍යයෙන් එහෙමනේ. පොඩ්ඩක් අර මේ
0: වැඩිපුර කෑ ගහලා නිකන් බය කරලා
1: බිම දාලා මේ සමදලා කරන්නම තමයි ට්‍රයි කරන්නේ. හැබැයි මේ රුමේෂ් තරංග දෙවෙනි අවස්ථාවේදී ඔහු මීටර 89ක් මට මතක විදිහට හෙල්ල විසි කරා. ඉතින් ඔහු තමයි පළවෙනිය බවට පත් උනේ.
0: නියමයි. ජාවේ බකොල්ලා.
1: හැමදාම උනේ ඔක තමයි. ඉන්දියානුවට මොකද උනේ? ඔවුන් දෙවන ස්ථානයේ රැඳී ඉන්නේ. කොමනවත් ලංකාව රනින් බැබලවීමට ඔහුට හැකියාව ලැබුණා. අපි ප්‍රාර්ථනා කරනවා තවත් ක්‍රීඩා ඉසව් ගණනාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා.
0: මේ අද මන්දේ නේද?
1: මන්දේ වුණාට උදේ නැගිටිද්දි හරි කන්නේ
0: නෑ. You know නිකන් මට නිකන් අද දැන.
1: වැස්ස තිබුණට අනු සමහර පැතිවලට වැස්ස නෑ. මම දැක්ක දැන් මේ අර උදේ පත්තරවල වාර්තා කළ තිබුණ සමහර ප්‍රදේශවලට මේ වර්ෂාපතනය නැති හින්දා ඔය වැව් එහෙම හිඳිලා දැන් ඒ වුණාට අපිට නම් දෙයනේ කියලා මේ පහල තියෙන වැව් ටික ආපහු පිටාර කරලා තියෙන්නේ. දෙයනේ කියලා පාර යන්න හම්බ වෙයි. හවස වෙද්දි වැස්ස වැඩි වුණොත් එහෙම දැක්කද මහවැලි ගඟේ එහෙම වෙලා තිබුණේ දේවල්.
0: ඔව් නාවල පිටියේ පැත්ත එහෙම.
1: ඒ පැත්තට පොඩ්ඩක් දීලා තිබුණා නේ දොඹෙන් යන්නම.
0: ඉතියේ පැත්තින කටිය පරිස්සමෙන් අපි මේ hinaවේ කිව්වට ජීවිත අවදානම් තියනවා දැන් ආයෙමත් ඒ හින්දා පරිස්සමෙන් ඇලර්ට් එකේ ඉන්න.
1: ඇලර්ට් එකේ ඉන්නේ වගේම තමයි ඔය දීවර ජනතාවට විශේෂයෙන් මතක් කරලා තිබුණා මේ මුහුදු යන අයට එහෙම පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ දවස්වල මොකද මේ
0: හුලං
1: වැඩි. අපි දැක්ක කන්ටේනර් එක තිබිච්ච හිස්පෙට්ටියකුත් ගහගෙන වෙ තිබුණා ලංකාවට. ඔය වගේ දේවල් වෙලා තිබුණා. ඒක හින්දා පොඩ්ඩක් පරිස්සමෙන් මේ දවස් ටිකේ ඔය මුහුදු යන අය ඒ වගේම මේ දීවර නාවික ප්‍රජාව සියලු දෙනාට මතක් කරන්නේ දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඔයාලව අප්ඩේට් කරන්නම් ඉක්මනටම.
0: ඔව් බය වෙන්න බපී ඉන්නකන්.
1: අනිවාර්යෙන් බය වෙන්න බපී ඉන්නකන්. එහෙනම් අපි අසන සින්දුවක් අහලා ආයෙ මේ පැත්තටම මතක් කරන්නම් වෙලාව උදේ 7:00.
0: එනහට 7:00.

0: ඉල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඩ බලාගන්න.
1: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
3: උදේ 7 විනාඩි 23යි වෙලාව.
4: හරි, මොකටද අපි දැන් එන්න
3: හදන්නේ? සද්දකනක් මේ මගේ ඇඟපත හැම ටිකක් හරි අමාරුයි.
4: අතරම
3: ටිකක් නිදා ගන්න හිතනවා.
4: කම්මැලි කම්මැලි වැඩි. ඔළුව රිදෙනවද?
3: ඔළුව ටිකක් රිදෙනවා.
4: හැම්බ ගතියක්.
3: හැම්බ ගතියක්
4: නෑ. තාම නෑ. තාම නෑ. තාම නෑ. උණක් එහෙම නෑනේ.
3: ඩෙන්ගු නෙමෙයි.
4: උණක් එහෙම නෑනේ.
3: උණක් එහෙම නෑ. තව මේ උණට හරි කම්මැලි, ඇඟට ටිකක් හරි අමාරුයි. නිකන් අර ඇඟපත තලන දාලා වගේ.
4: අනේ, හන්දි නිකන් රිදෙනවා රිදෙනවා වගේ.
3: අනිවාර්යෙන්ම හන්දිත් රිදෙනවා. හන්දි කියන්නේ මගේ ඇඟේ තියෙන හන්දි. පාර දින හන්දි රිදෙන්නේ
4: නැහැ. ඔය ඇඟේ හන්දි තියෙනවද?
3: අනිවාර්යෙන්ම තියෙනවා තියෙනවා. මේ හන්දිපත් අමාරුව කියලා තියෙන මම මේ තවම හොයන මොන හන්දියද රිදෙන්නේ කියලා.
4: මොකන්ද?
3: තවම හරි හන්දිය හිතාගන්න බැරි වෙලා ඉන්නේ.
4: කල ලයිට්ස් එම දින හන්දියක්ද?
3: එහෙනම් තලවද්ද. හරි.
4: හැබැයි ඉතින් ඔයා මේ ක්‍රිමි රාජ ට්‍රයි කරේ නැද්ද?
3: තාම ට්‍රයි කරේ නැහැ. දැන් මේ ට්‍රයි කරන්න තමයි හදන්නේ.
4: හන්දි තෛලයක් තියෙනවා.
3: හන්දි තෛලයක්? මොකක්ද ඒ තෛලය?
4: හන්දි තෛලයක්. ඔය හන්දිපත් අමාරුවට එහෙම ගන්න පුළුවන්. එතකොට ඔයාලට තියෙනවා නම් මොනා හරි ඔය හෙම්ඩිසාව ගතියක් නැත්නම් උණ ගතියක් වගේ සෙම ගතියක් වගේ තියෙනවා නම් ක්‍රිමි රාජ පේයාව තියෙනවා. එතකොට නියම් උගුරේ අපහසුාවක් වගේ නම් වැල්මි පැණිය තියෙනවා. වැල්මි කියලා කියන කොහමද අර උගුරට හරි හොඳ ඖෂධයක් නේ.
3: ඒකනේ
4: මේ වොයිස් එකට එහෙම හොඳයි කියලා කියන මගේ වොයිස් එක මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ ඒ හින්දා.
3: ආ වායි වැල්මි කැලේක දෙපදල තියෙන්නේ.
4: යා යා යා. ඉතින් ඔයාට මෙන්න මේ වගේ වසක් විසක් නැති නිෂ්පාදන පාවිච්චි කරන්න ඕනේ නම් ක්‍රිමි රාජ නිෂ්පාදන විතරමයි. ගෙන්න ගන්න ඕනේ. ඉවසිරම ගෙන්න ගන්නත් ඔයාලට chance එක තියෙනවා. 0112 753 889 කතා කරොත්. මේවා ඉතින් සුපිරි දෙනසල් වල, ෆාමසි වල, මෙන්න මේ වගේ තැන්වලනුත් ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා. මතක තියාගන්න 0112 753 889 කතා කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. වස විස නැති අපේම රටේ දේශීය නිෂ්පාදනයක් තමයි ක්‍රිමි රාජ කියලා කියන්නේ.
3: ඒ වගේම තමයි කැමරටික රස කරගන්න ඕන හදතින්න අපිත් එක්ක විජය නිෂ්පාදන. අපේ රසය රටේ සැමට විජය නිෂ්පාදන අනිවාර්යයෙන්ම එකතු කරගන්න. වාගේ කැම වේල රසවත් කරගන්න ලංකාවේ කුළුබඩුවතින් කුළුබඩු සන්නාමය තමයි විජය කියලා කියන්නේ. අපේ රටේ අපේම දේශීය නිෂ්පාදන වලින් සකස් කරන ලද නිෂ්පාදනයක් විජය නිෂ්පාදන කියලා කියන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ අනුව මේ අපි කැමකට ගන්නකොට දැන් උදේටයි ඒ වගේම වැඩිපුරම රැටයි. මේ නූඩල්ස් එකට පොඩ්ඩක් මේ අවධානය යොමු කරන්න. අපි පොඩ්ඩම හරි කැමති නූඩල් එකක් එහෙම කන්න නේද?
4: උදේටම හරි ලේසින හදාගන්න.
3: ඔව්. දැන් සාමාන්‍යයෙන් මේ මං හිතන්නේ මේ ඒක හරි බය නැතුව එක පාරටම ඇතෑරලා දැම්මා. උදේටම හරි ලේසිනේ හදාගන්න. නූඩ්ල්ස් එක කන්නත් ලේසිනේ නේද? මේ නූඩ්ල් එකක් ගත්තට පස්සේ ඇලෙන්නේ, බෙරි වෙන්නේ, තැම්බෙන්නේ නැති හොඳම නූඩ්ල්ස් එකක් තමයි
4: මේ.
3: තැම්බෙන්නේ නැති නූඩ්ල්ස් තියෙනවනේ. තැම්බෙන්නේ නැති නූඩ්ල්ස් තියෙනවා. ගත්තට පස්සේ නිකන් අර ප්ලාස්ටික්. එහෙම නැති, ඇලෙන්නේ නැති, බෙරි වෙන්නේ නැති, ඉක්මනට තැම්බෙන හොඳ නූඩ්ල් එකක් තමයි විජය නූඩ්ල්ස් කියලා කියන්නේ. ඉතින් අපි ඔබට මතක් කරනවා වැඩි වැඩියෙන් විජය නිෂ්පාදනත් මෙලදී ගන්න කියලා.
4: හරි, මේ දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නේ මොකද්ද? රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ලොකුම ප්‍රශ්නේ
3: උඩින් ගෙනාවත් යටින් ගෙනාවත් උඩු කරලා දානවා දැන් නම්
4: වෙන හම්බ වෙන්නේ කතා දෙකක් නෑ.
3: අනිවාර්යෙන් ඉවත් වෙන්න කියලා කියන්නේ අපි අන්න ඒක හින්දා.
4: ඉතින් මේ දැන් අපේ රටේ වටිනම සම්පත වෙන්න දැන් ගොඩක් හටිය හිතනවා. දැන් උස බිල්ඩින්ග්ස් ගහලා, හොඳ කාපට් කරපු පාරවල් ගහලා නේද? ඉන්නේ වගේ ලස්සන ලස්සන කරපුවම තමයි අපේ රටේ නිකන් වටිනාකම වැඩි වෙන්නේ කියලා.
3: අනිවාර්යයෙන්.
4: හැබැයි ඒක එහෙමත් වෙනවා. හැබැයි විශේෂම දේ, වැදගත්ම දේ තමයි අපේ රටේ මිනිස්සු විශේෂයෙන්ම අපේ දරුවෝ, එවැගේම තරුණ පරම්පරාව. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ගේ අනාගතය ආරක්ෂා කරන එක අපි හැමෝගෙම යුතුකමක් සහ වගකීමක් වෙනවා. ඉතින් ඒ වගකීම වෙනුවෙන්, යුතුකම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන මේ රටම එකට ජාතික මෙහෙයුම, ජාතික වැඩසටහන, හානිකර මත්ද්‍රව්‍ය භාවිතය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ බෙදා හැරීම වළක්ව ගන්න ජනතාව දැනුවත් කරලා සමාජයේ හැම පුද්ගලයෙක්ගේම උපරිම දායකත්වය ලබා ගන්න ක්‍රියාත්මක වෙන ජාතික ව්‍යාපාරයක්. ඉතින් මේ වෙනුවෙන් මේ ජාතික මෙහෙයුම අපිට වැදගත් කාරණාවක් මතක් කරනවා. ඒ මත්ද්‍රව්‍යවලට එරෙහි සටන නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට විතරක් තියෙන වගකීමක් නෙවෙයි කියලා.
3: දැන්
4: ගොඩක් අය හිතන්නේ ආවක පොලිසිය බලාගන්නේ අපිට මොකද?
3: අන්න රහින් කුඩු ගෙනල්ලා.
4: අපේ ලංකාවේ පුරවැසියෝ හැටියට ඒක අපෙත් වගකීමක්. ඉතින් දෙමව්පියන්ගේ අවධානය, ගුරුන්ගේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම, එවැගේම තමයි යහපත් මිතුරු ඇසුර කියන එක ගොඩාක්ම වැදගත් වෙනවා. එවැගේම මාධ්‍ය වගකීම, එවැගේම හැම පුරවැසියෙක්ම කැප වෙනවා. මේ හැම දෙයකටම මේ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒකට ඔහු කියන
3: වගකීමෙන් අර ක්‍රියා කරන පුරවැසියෙක් වෙන්න නම් අනිවාර්යෙන්ම රටට එක රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්න යන්නේ ඒක හින්දා. හැම වෙලෙම අපි සමාජය දැනුවත් කරන්න ඕන ඒ පිළිබඳව. විශේෂයෙන්ම අපේ රටට මොනවා හරි අන්තරාකාරී දෙයක් වෙනව නම් අපි නිරන්තරයෙන් උන දැනුවත් කරන්න ඕන. රටට වගකීම මාධ්‍ය නාලිකාවක් විදිහට FM 93.5 ලක්කන රේඩියෝව ඒ වගකීම කරට ගන්නවා කියලත් අපි ඔබට මේ වෙලාවේ මතක් කරන්න ඕන.
4: අපි අර පහුගිය දවස් ටිකේ නෙමෙයි, පහුගිය දවසක දැක්කනේ අර අම්මලා හැම කියනවානේ අපේ ළමයි අපෝච් කරලා අපේ සල්ලුවේ
3: අපේ සල්ලුවේ
4: ප්‍රශ්න නෑ. අද ප්‍රශ්නයක් කරගන්න බෑ.
3: වෘත්ති වේ හිතන්න එපා.
4: අනේ ඒ දේවල් සාධාරණීකරණය කරන්න එපා. මෙන්න වැන්දා.
3: අනිවාර්යෙන්ම ඒ දේවල් සාධාරණීකරණය කරන්න ගියොත් එහෙම ඔයාගේ දරුවා විතරක් නෙමෙයි මේ ලංකාවේ ඉන්න අනෙකුත්
4: දරුවන්ගේ
3: අනාගතය විනාශ කරන්නට ඔබ දායක වන බව
4: මතක තියාගන්න ඕනේ.
3: හොඳින් මතක තබා ගන්න.
4: හොමතගයු.
3: හරි. හබේනම් තවත් සින්දුවක් අහලෙමුද?
4: අහලෙමු.
3: හරි. එහෙනම් සින්දුවක් අහලා මේ පැත්තටම ආරාධනා කරනවා. දෙකම FM 93.5 FM 93.7 ලක්කනත් එක්ක එකතු වෙන ලක්කන හංගින වෙලාවත් අපි මතක් කරගෙන යමු.
4: උදේ 7:29 ආයි.

0: හදයි විනාඩි 34යි වෙලාව. අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේදී දිනුම් අදින්ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන තමයි සූදානම් වන්නේ. ඒ අගෝස්තු මාසයේ දෙවනිදා හිරුදා දවසේ දවසේදී මහජන සම්පද ක්‍රියාත්මක වුණා ජයග්‍රහී 6267 වන දිනුම් වාරයේ විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ ජේ ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වනවා. අංක 8 නැවතත් අංක 8, අංක 5 නැවතත් අංක 5, අංක 7 අංක බිංදුව තමයි දවසේදී ජයග්‍රහී අංක බවට පත් වුණේ 6267 වන දිනුම් වාරයේ. ගොවිසත 4509 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ W ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වන අංක 6, අංක 22, අංක 63 සහ අවසානයේට අංක 76 විදිහට. මෙගාපවර් ජයග්‍රහී 2615 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ B ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී සුපිරි අංක බවට පත් වුණ අංක 2, ජයග්‍රහී අංක අංක 15, අංක 39, අංක 48 සහ අවසානයේට අංක 65. ධන නිධානය ජයග්‍රහී 2297 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ O ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක අංක 15, අංක 24, අංක 44 සහ අවසානයේට අංක 82. හදහන ජයග්‍රහී 1576 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බිලදීගත්තු හදහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබුණේ තුලා ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක 6, අංක 31, අංක 33 සහ අවසානයේට අංක 39. අද සම්පත ජයග්‍රහී 842 දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ජේ ඉංග්‍රීසි අක්ෂරය වේ දී ජයග්‍රහී අංක සටහන් වනවා අංක 5, නැවතත් අංක 5, අංක 7 සහ අවසානයේට අංක බිංදුව. NLB ජය ජයග්‍රහී 535 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය B ඉංග්‍රීසි අක්ෂරය වේ දී ජයග්‍රහී අංක අංක 7, අංක 2, අංක බිංදුව සහ අවසානයේට අංක 5. සුබ දවසක්. 383 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදීගත්තු සුබ දවසක් ලොතරැයියේ සටහන් වල ලග්න සංකේතයට බවට පත් වුණේ කුම්භ ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහී අංක අංක 18, අංක 36 සහ අවසානයේට අංක 55. සුබ දවසක්. 383 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකයේ බවට පත් වුණේ අංක 3637. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරනවා. හරි, උදේ 7:37 වෙලාව 90 දැන් ওই සමහර පැතිවලට අපි උදේ කිව්ව පොඩ්ඩක් වහිනවා කියලා.
1: පොඩ්ඩක් නෙමෙයි, මේ සමහර
0: දැන් සමහර පැතිවලට දීලා තියෙනවා මිලිමීටර 100ත් ඉක්මවා යන වැසි තත්ත්වයක් තිබිලා තියෙනවා. මහවැලි ගඟාවට ගංවතුර අවදානම් නිකුත් කරලා තිබෙනවා කියලා වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් අද උදේ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. මේ පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරමු. මහවැලි ගඟේ ඉහළ දහරා ද්‍රෝණි වලට ගංවතුර අවදානමක් ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා කියලා සටහන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ගෙවුණු පැය කිහිපය තුළ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟේ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟ ඉහළ කෝර්ලේ, වගේම පාස්භාගේ කෝර්ලේ, ගඟ වටකෝර්ලේ සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල ප්‍රදේශවලට මෙතැන් සිට ඉදිරි පැය 24ක කාලය තුළ ගංවතුර ඇතිවීමේ අවධානය නමක් පවතිනවා කියලා සඳහන් කළ තියෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පහත් බිම් ආශ්‍රිතව පදිංචි වෙලා ඉන්න ජනතාවට ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන්න කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න ලෙස අපදා කළමනාකරණ අංශවලින් ඉල්ලා සිටි ඉදිරියේදී තවදුරටත් වැසි ලැබීම අපේක්ෂා කිරීම පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉතාමත් ඕනෑකමින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1: මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරපු නිවේදනයක් තමයි අපි ඒ කිව්වේ.
0: ඒ කියන්නේ මේ ඒගොල්ලෝ කියනවා ඉස්සරහට වැසි වැටුනොත් ගං වතුර ඇති වෙන්න පුළුවන්ලු. කියන්නේ වැස්සොත්.
1: ඔව් වැස්සොත් නේ.
0: වැස්සොත් යන්න පුළුවන්. වෙලාවට කිව්වේ
1: හැබැයි. නැත්නම් අපි දන්නේ
0: නැහැ. අපි දන්නේ නැහැ.
1: දන්නේම නැතුව වයසට යනවා.
0: ඒකනේ කියන්නේ. හරි අපි මොකද කරන්නේ? සින්දුවක් අහලා ආයේ මේ වැදරෙමු.
1: කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.
0: අනිවාර්යයෙන්ම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ආරාධනා කරනවා FM 93.5 දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ලැකඩ හැංගින වෙලාවත් මතක් කරගෙන යමු.
1: උදේ 7:39

0: උදේ 7:47 වෙලාව අපි යන්න හදන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ පැත්තට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය ඒ ආශිර්වාදය පෙරලා ඔයාට ලබා ගන්න පහුගිය දවසක ඔයාට ලබා දෙන්න පහුගිය දවසක සමත් වුණා. ඒ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍යංශයෙන් දෙවන ස්ථානය හිමි කර ගනිමින්. ඉතින් ඒ විශ්වාසයේ හින්දම රටපුරා විශ්වාස වාසනාවන්තයින් බිහි කරමින් යන ගමනේදී 2026 වසරේ ගෙවිච්ච මේ දැන් පුංචි කාලයක්නේ දැන් ගෙවිලා තියෙන්නේ. එතකොට මේ වෙනකොට සුපිරි ත්‍යාගලාභින් 30 දෙනෙක් ඇතුළු තවත් වාසනාවන්තයින් රැසක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ වාසනාවන්තයින් අතරින් තවත් ප්‍රථම ත්‍යාගලාභින් 33 දෙනෙක් වෙත රුපියල් කෝටි 6,35,000 වටිනාකමකින් යුත් මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයකුත් ඔන්න පහුගිය දවසක ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. ඒ වගේම දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයන් බිහි කරමින් සමාජ සුභසාධනය වගේම රාජ්‍ය සේවය පවත්වා ගන්න මෙන්න මේ වගේ රාජ්‍ය සේවය පවත්වා ගන්න වගේ විශේ෷ දේවල් වලට දායකත්වය ලබා දුන්නා.
0: එතකම වාට මතක් කරන්න ඕන පැල්වද නිෂ්පාදන පිළිබඳව අපි අපේ රටේ ගොඩක් වෙලාවට දැන් අපි මේ අපේ පොඩ්ඩන්ඩ පවා දෙන්න ගියාට පස්සේ මොනවා හරි දෙයක් ගොඩක් දේවල් අපි හොයලා බලනවනේ.
1: ඔව්.
0: ඉතින් බය නැතුව දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වද කියලා කියන්නේ. ඒකට හේතුව තමයි අපේ රටේ අපේම කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ ඒ කිරි අස්වැන්නෙන් තමයි පැල්වද නිෂ්පාදනය කරන්නේ. වසවිස නැති, කල් තබා ගැනීම ද්‍රව්‍ය නැති, કૃතිම රසකාරක වර්ණක නැති හොඳම නිෂ්පාදන තමයි පැල්වද කියලා කියන්නේ. පැල්වද යෝගට් එකක් ගත්තත්, පැල්වත් අයිස්ක්‍රීම් එකක් ගත්තත්, පැල්වත් ඒ වගේම කිරිපිටි එකක් ගත්තත් ඔයාට ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන්. අපි ඔබට මතක් කරන්න යන්නේ ඒක හින්දා තමයි බය නැතුව මිලදී ගන්න පැල්වත් නිෂ්පාදන. පැල්වත් අවුට්ලට් එකත් අපි මතක් කරගෙන යන්නම්. ස්ටෑන්ඩ් තිලකරත්න මාවත, නොගේගොඩ, ගාලුපාර, කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගලහන්දිය තියෙන ශාඛාව, ඒ වගේම බත්තරමුල්ල පැලවත්තු ශාඛාව, අනුරාධපුර පැත්තේ ඉන්න කෙනෙක් නම් ඔයාට මර්දාන් කඩවල ශාඛාව අත විවෘත වෙලා තියෙන්නේ. බය 24ම විවෘත වෙලා නැහැ. මර්දංකඩවල ශාඛාවට ගියත් ඔයාට මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සැලට ගිහිල්ලා මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා.
1: සිල්ලර කඩේකින් උනත් මිලදී ගන්න පුළුවන්. නම කියලා මිල්ලන්න පැලවත්ත කියලා.
0: අනුකරණ වල රැවටෙන්න එපා.
1: මොකද දැන් මේ පෙරේදාත් ඉන්දියාවෙන් ගෙනාපු මේ කිරිපිටි වර්ගයක් අල්ලලා තිබ්බා අපේ රටේ මේ වෙන නාමයක් දාලා විකුණලා. ඉතින් ඒ හින්දා දැන් ඒ වගේ අනුකරණ තියෙනවා. වසවිස වලට අහු වෙන්න එපා. දේශීය දේ හැම වෙලේම අගය කරන්න.
0: මන් දැක්ක මේ පහුගිය දවසක ඔයා මේ අර අඳුරේ අතපත ගන්න මේ සුදුසුම් දේවල් හොයන්න ගත්ත. මොකද උනේ? ඇසේ
1: සුදැවිලද?
0: ඉක්මනටම ඉවත් කරගන්න පුළුවන් හොඳම තැනක් පිළිබඳව තමයි අපි මතක් කරන්න යන්නේ.
1: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන තමයි මේ මතක් කරන්නේ. සියලුම සේවාවන් එකම වහලක් යටින් ඔයාට ලබා ගන්න පුළුවන්. ඇසේ සුද ඉවත් කිරීම, දියවැඩිය ආක්ෂිසායනය, ග්ලූකෝමාසායනය, ළමාක්ෂිසායනය, අක්ෂි හදිස් ප්‍රතිකාර සේවා සහ බාහිර රෝගී අංශයේ සේවාවන් ඇතුළු අක්ෂි සත්කාර රැසක් ඔයාට ලබා ගන්න පුළුවන්.
0: හොඳයි, හෙතෙකම මේ ඔයාට මතක් කරන්න ඕන. දැන් අපේ මේ ගොවි මහත්වරුන්ට ලොකු ප්‍රශ්න තියෙනවා. තමන්ගේ ඔය මේ වගාවට වතුර ටික ගන්න සමහර පැතිවල මම මේ නුවරළිය පැත්තෙම ගියා. පොඩ්ඩක් ඒ පැතිවලට ගියාට පස්සේ මේ නුවරළියේ ගියාට පස්සේ දැන් ඒ වගා බිම්වල මේ හොයාගන්න නැහැ වතුර ටිකක්. සමහර තැන්වලට ගියාට පස්සේ ඒගොල්ලෝ ගන්න ඔය වගාවන් වල මේ ඔය වගා ලිඳවල් එහෙම තියෙනවනේ, ඒවයින් තමයි මේ වතුර ටික හරි ගන්නෙ. අර මේ මෝටරක් එහෙම හොයාගන්න ටිකක් හරි අමාරුයි. ඉතින් එහෙම නැති හොඳම තැනක් පිළිබඳව අපි මතක් කරන්න යන්නේ ඩීප් ටෙක් සෝලා මෝටර් පම්ප් එක පිළිබඳව තමයි අපි මතක් කරන්න යන්නේ. ඉතින් ඔය මේ විදුලි, මොකද්ද අපි ඒකට කියන්නේ, සූර්ය විදුලියෙන් ක්‍රියාත්මක කරන මෝටරයක් පිළිබඳව තමයි අපි සූර්යශක්තියෙන් ක්‍රියාත්මක වෙන වතුර මෝටරයක් පිළිබඳව තමයි මතක් කරන්නේ. ඉතින් ඔය මේ ඩීප් ටෙක් ගැන කියද්දි ඔය මේ වතුර මෝටර විතරක් නෙමෙයි, ඔයාට ඒකට ආයෝජනය කරන්නත් අවස්ථාව දෙනවා. අපි මතක් කරමු නම්බර් එක
1: 0711711711. ඒ වගේම ඒගොල්ලන්ගේ FB page එකට ගියොත් එහෙම බලා ගන්න පුළුවන් comments. ඒ කියන්නේ customer feedback කියලා කියන්නේ පාරිභෝගික ප්‍රතිචාර. අනේවත් හොඳ ප්‍රතිචාර දෙන්න. මොකද අපි ඕනම දෙයක් ගන්න කරන්න කලින් ප්‍රතිචාර බලනවානේ. හොඳ ප්‍රතිචාර තියෙනවා FB එකට ගිහින් බලන්න. ඩීප්ටෙක් කියලා සර්ච් කරලා ඩීප්ටෙක් සෝලා කියලා සර්ච් කරලා බලන්න. ඒ වගේම මොකක් හරි සේවාවක් ලබා ගන්න තියෙනවනම් 07-1711-711 එකට කතා කරන්න. මොකද සුවදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඔයාලට ඕනම ගැටලුවක් කතා බහ කරලා निराකරණය කරගන්න පුළුවන්. මතක් කරන්න ඕනේ අපි දැන් අක්ෂ සායන ගැන කලින් මතක් කරානේ. මෙන්න මේ හොට්ලයින් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0706-478-478 0706-478-478 කතා කරන්න. එහෙමත් නැත්නම් 0112-785-858 කතා කරත් වැඩි විස්තර දැනගන්න පුළුවන්.
0: ඒ වගේම තමයි කැම ටික රස කරගන්න විජය නිෂ්පාදන හදත් ඔයාට කැම වේලට එකතු කරගන්න කියලා අපි මතක් කරනවා. රස විස නැති හොඳම නිෂ්පාදනයක් තමයි විජය කියලා කියන්නේ. විජය නිෂ්පාදන ගත්තට පස්සේ විශේෂයෙන්ම අපි අර කලිනුත් සඳහන් කරා වගේම විජය නූඩල්ස් එකේ වගේම විජය 3-5 අපි සාමාන්‍යයෙන් මේ මම උදේට හරි කන්න කැමති කෑමක් තමයි මේ අනු මේ ඉන්දියාප. ඉන්දියාපත් එක තව මොනවද කන්න කැමති?
1: මාළු කරියක්.
0: මොන මාළු කරියක්?
1: කිරි මාළු කරියක්.
0: පය හතරක් ඉන්න වෙලාවට ඔය වගේ දෙයක් කිව්වට පස්සේ හරි අමාරුවෙන් ඒක මේ දරාගෙන ඉන්නේ. කරන්න දෙයක් නැහැ. කාපම් බුදේ කට්ට. බඩගින්නට තව ටිකක් අවසන තැනක් තමයි ඔය විජේ මාළු කරිය කියලා කියන්නේ. විශේෂයෙන්ම කිරි මාළු කරිය ඒ පිළිබඳවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි කැම ටික රස කරගන්න වෙනද වගේම අපේ ගෘහණියන්ගේ හොඳම තේරීම විජය නිෂ්පාදන. විජය නිෂ්පාදනත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා වාට මතක් කරනවා.
1: કૃතිම රසකාරක නැති නිෂ්පාදනයක්.
0: අපේ රසය රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න. හරි අපේ වෙලාවත් මතක් කරලා සින්දුවකට යමු.
2: ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ Radio ITN.

0: good morning udaya tai den
1: velawa obaweta gena aave
2: wartha pita wartha kabana kooti yate nlv tanade tahane loturayen prati sangwardaneeta tananta shaktiyak wemin obat dinawa ratat dinawata tanani dahane biladi gena obat kooti patiye kuwan
3: good morning udaya tai velawa onna api aluth payekata aawa ඉතින් කලින් පැයේ වගේම මේ පැයෙත් අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා.
0: දොඩන්ට බොහෝ දේවල් තියෙනවා.
3: අනිවාර්යෙන්ම. දොඩන්ට බොහෝ දේවල් තියෙනවා බිබිල පැත්ත ගියොත් එහෙම. මේ පැත්ත ටිකක් දොඩන් අඩු වෙලා තියෙන එකයි. හරි. අපි අලුත් පැයක් අලුත් විදිහට මේ විදිහට ආරම්භ කරනවා. වඩා ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. මේ ඇපල් සමාගම් පිළිබඳව පොඩ්ඩක් මතක් කරන්න ඕන.
0: ඇපල්? මොකද?
3: පාවිච්චි කරන ෆෝන් එක ඇපල් එකක් නේද? උදේ 9:41 කියලා කියන්නේ මොකද්ද? වෙලා විතරක් නෙමෙයි ඒකේ පොඩි හැංගිච්ච කතාවකුත් තියෙනව නේද? දන්නේ
0: නෑ.
3: ඒකනේ කියන්නේ ඉතින් ඒව අහනනම් අනිවාර්යයෙන්ම ලැකඳ අහන්න කියලා මතක් කරගෙන මෙයන් අයක.
0: නෑ
3: දැන් කියන්න ඕනේ. මේ පැය පටන් ගන්නකොටම කියාගෙනන් ඇයි අපි හොඳ දේවල් පස්සට ගල් දාන්නේ? නේද? හැම iPhone දැන්වීමකම තියෙන iPhone එකේ තියෙන එකම වෙලාවක්. දන්නවද?
0: අරේ ගොල්ලෝ නිකන් ඇඩ්වර්ටයිස් කරද්දි
3: අර නිකන් අපි කියන්නේ මොකද්ද ඒකට වෝටර්මාක් එකක් වගේ නේ. වෝටර්මාක් එකක් විදිහට ඒක දින උදේ 9:41 තමයි මේ විදිහට හැම දැන්වීමකම එකම වෙලාවක් තියෙන හේතුව.
0: පොඩ්ඩක් ඉන්න මන් නිකන් කල්පනාවට දාලා බලන්න ඇත්තද කතාව කියලා. හරි හරි. ඔව් ඔව් ඔව්. ෆොටෝස් වල තියෙන්නේ 9:41 තමයි. හරි හරි.
3: ඒක තමයි 2007 දී ස්ටීව් ජොබ්ස් මුල්ම iPhone මාදිලේ එළි දක්වලා තියෙන ජනවාරි මාසේ දවසක උදේ 9:41. මේක තමයි හේතුව වෙලා තියෙන්නේ. අන්නේ හින්ද තමයි මේ ඇපල් සමාගම දිගටම ඔවුන්ගේ දැන්වීම් වල ඒ වේලාව 9:41 කියලා සටහන් කරලා තියෙන්නේ.
0: ආ ඒකද මේ? ඇත්තටම අපි ඒක හිතුවේ නැහැ නේද?
3: ඒකනේ කියන්නේ. ෆෝන් එක පාවිච්චි කරනව නේද? iPhone එකක් නේද?
0: උනේ.
3: ඉතින් මොකද ඒක ගැන පොඩ්ඩක් හොයලා බැලුවේ නැත්තේ?
0: දැන් ඉතින් කොහොමද අරගන්නේ මම iPhone එකක් use කරන්නේ?
3: ආ ඒක. ඒක වුණා ලෝකෙට කියන්න ඕනේ නැහැ මම ඒක කිව්වේ.
0: Thank you.
3: හරි නේද එහෙනම්?
0: හරි අනේ
3: ඔන්න ඔයාගේ මේ ප්‍රොමෝෂන් එක මම කරලා දුන්නේ ෆ්‍රී කරලා දුන්නේ. හරි එහෙනම් අපි අලුත් පැය අලුත් විදිහට මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් ලස්සන සින්දුවකින් ආරම්භ කරන්නේ. පහුගිය දවස්වල මම දැක්ක මේ කොන්සර්ට් එකක් තිබ්බා ලංකාවේ.
0: හරිම ලස්සනයි.
3: ඉඳපු නැති කෙනෙක් නෑ එතන. මම දැක්ක ඒ අස්සෙන් ටිකක් අර බිම්මලක් ඇවිදගෙන ඇවිදගෙන යනවා. කවුද බිම්මල? බිම්මල තමයි හොයන්නේ. හරි එහෙනම් අපි සින්දු අහලා ආයෙත් මේ පැයේදී මේ විදිහට හම්බ වෙමු. ආරාධනා කරන දිගටම අපිත් එක්ක එකතු වෙන්න. FM 93.5.
0: 93.7.

0: අටයි විනාඩි දහයයි වෙලාව. අනු දැන් අපි කිව්ව විදිහට ඉස්සෙල්ල මේ මෙවස්තිකේ පොඩ්ඩක් වැස්සත් එක්කනේ. ඔය වැස්සත් එක්ක මේ ආපහු ඔය ඩෙංගු අවදානම හිස ඔසවල තියෙනවා කියලා මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මතක් කරලා තියෙනවා.
1: කොහොමද මේ දවස් ටිකේ ඉඳන් ගහලා තියෙන කප් එක ඩෙංගු ටික?
0: දැන් අර ඉඳපු රෝගීන් සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙන මම දැක්ක පත්‍රවලත් වාර්තා කරලා තිබුණා.
1: අපේ අය සපෝට් කරනවා නේද?
0: අපේ සපෝට් කරනවා. ඒක ඒක ගැන බය. ඒක නේ මේ පාරක් හිතන් දෙයක් නෑ.
1: ඒක ඩෙංගුට නෙවෙයිනේ බය.
0: ඩෙංගු වලට නෙමෙයි බය. අපේ අයට බය. පීචයිට නෙමෙයි අපේ අයට බය. ඇයි ඉතින් වැඩිපුරම මේගොල්ලෝ නෙමෙයි ඩෙංගු මදුරුව ඉන්න තැන් හදලා දෙන්නේ.
1: හදලා දෙන්නේ නේ. ගෙවල් හදලා දෙනවා ලස්සන්ට.
0: පීචේ මහතුරු එහෙම එනකොට මම දැක්ක සමහර රැතිවල දාලා තියෙනවා මේ අර මේ ගෙවල් වල බල්ලෝ නේද දාලා.
1: අනේ පව්.
0: හිතන්නකෝ මේ මිනිස්සුන්ට මේ දවස් වල ඩෙංගු බලන්න ගියාට පස්සේ ගෙවල් වල ඉන්න බල්ලෝ ටික ඉහලා දැම්මම ඊට පස්සේ ජල වීදිකාවටත් බෙහෙත් විදපන්කෝ.
1: මේ මිනිස්සුන්ට.
0: අයියෝ.
1: එහෙම කරන්න එපා.
0: එහෙම කරන්න ඕනෙත් නෑ. අපි අපේ ගෙවත්ත හරි ලස්සන විදියට තියාගෙන ඉන්නව නම්
1: මොකටද බය වෙන්නේ?
0: මොකටද බය වෙන්නේ? පීචයගෙන කාවට පස්සේ
1: ආයෙත් ගියන්නකො.
0: එන්න.
1: නැත්තම් අඬ ගහලා ගන්න.
0: කතා කරලා ගන්න. මෙන්න.
1: මෙන්න අපේ ගෙදර චෙක් කරලා
0: එන්න. දලාරි එම කතා කරලා එක තැනක් තිබුණා නම් ඇති. අපේ කට්ටිය සාමාන්‍යයෙන් හරි කැමති ගොඩක් දේවල්
1: ඉල්ලලා ගන්න.
0: ඉල්ලලා ඇඟේ දා ගන්න. එහෙම වෙලාවට ඔය පාර යනකොට පොඩ්ඩක් ඔන්න දැන් වත්ත පිටේ ලස්සනට තියලා මෙහෙන්න.
1: ඩොක පීචයි මහත්තයා වැඩක් වෙන.
0: අපේ ගෙදර මේ ලස්සනට තියනවා. ඩොක පීචයි මහත්තයා.
1: අපේ නම් එහෙම නෑ. අර අල්ලපු ගෙදර තියනවා නේද? පීචයි මහත්තයා ගණ්ඩ දෙයක් නෑ අතරව කියලා. අපේගේ චෙක් කරාම හරියට හරි.
0: ඒකනම් දෙනවා ආයේ. රම්බෙඩ පුරු පොකුරු පොකුරු. ඊට පස්සේ නිකමට පීචයි මහත්තයා කියනවා හරි ලස්සනයි නේ ලස්සනට
1: කියලා.
0: පොඩ බලමු නෑ නේ මේ කොහෙවත් නෑ. මේ අර ඉනි මග ගේන්නක පොඩ්ඩක් තිව්වා නේද වහන්නට.
1: හරි
0: ඔන්න මේ ඔක්කොම ලස්සනට සුද්ධ කරලා තියෙනකොට
1: මේ කමතුකුණානේ මහත්තයා.
0: හරි එහෙනම් උසාවියට එන්නකෝ.
1: අපි මතක් කරලා
0: දෙන්නම්. ඒ වගේම තමයි මේ දැන් අපි ඔබට මතක් කරන්නේ ඔය ගෙවල් වල තියෙන ඔය මදුරුව බෝ වෙන ස්ථාන. ඒ කියන්නේ හිස් ටින් තියෙනවා, යෝගට් කප් තියෙනවා, තැඹිලි කොම්බ, ඒ වගේ දේවල් වතුර එකතු වෙන ස්ථාන විනාශ කරලා
1: දානවා. අපිට අපි හිතන්නේ නැති තැන් තියෙනවා.
0: ඔව්. සමහර වෙලාවට අර ගෙදර ෆ්‍රිජ් එකේ පිටිපස්සේ අර වතුර එකතු වෙන තැන අපි ජීවිතේට හිතන්නේ
1: නැහැ
0: නේ. යකෝ මේ ගස්ද ඇවිල්ලා බිත්තර බැලේයිද කියලා.
1: දැන් අපි ඔයිට කලින් දවසක මතක් කරා මේ ගහන්. දැන් මේ රස්නේ වැඩි දවස් තිබ්බනේ.

0: මේ දවස් ටික වැස්ස වුණාට පහුගිය දවස් ටික රස්න වැඩි හින්දා දැන් අපි මතක් කරා අපි ඔය එළිය සත්තුන්ට පොඩ්ඩක් වතුර කෝප්පයක් තියන්න කියලා. ඉතින් අපි ඒ කිව්වේ මාසෙකට මේ එක කෝප්පයක් නෙවෙයිනේ. දවසින් දවස මාරු කරන්නේ. ඒව නැත්තම් කියයි අර උදේට මෝර්නින් ෂෝ කරන්න ඩබල තමයි අපිට කිව්වේ සර්. ඒකල තමයි ගෙනියන්න ඕනේ කියලා.
1: පිප්පලයන්කෝ සාවියට නෑ එහෙම කරන්න එපා.
0: ඒක පොඩ්ඩක්
1: මාරු කරන්න. නැත්තම් මේ මේ ඊට කලින් දවසේ ඇවිල්ලා ඔය වතුර කෝප්පයක් එහෙම තියලා මේ ඒකෙන් කුරුල්ලෙක් කියනවා. කුරුල්ල ඇවිල්ලා නාල යනවා. ඊට පස්සේ දවස් තව කුරුල්ලෙක් කියනවා. අද මට වතුර තිබහයි. අරුණ ආපු වතුර ටික නේද මේ කුරුල්ල බොන්න වෙන්නේ.
0: එහෙම කරන්න එපා.
1: ඒකනේ කියන්නේ. ඒකෙන් හින්දා දවසින් දවසේ වතුර ටික මාරු කරන්න. ඒත් එක්කම මේ තව ඔයාට කියන්න දෙයක් තියෙනවා නෝ.
0: මොකද්ද?
1: සාමාන්‍යයෙන් මේ මදුරුව ඔයා හොයාගෙන එනවාද?
0: ඔවුනේ හොයාගෙන එනවා.
1: ඒ ඇවිල්ලා කියන සින්දුව පට්ටනේ.
0: මුනු මුනු මුනු මුනු මුනු.
1: ඌ කියන දේ අපිට තේරෙන්නේ නැහැ.
0: අපි ගුටි කාලේ යනවා.
1: ඒක තමයි.
0: ඇත්තටම මේ දැන් අපි අර අපේ මේ පෝස්ට් එකෙත් අපි දැන් දාලා තිබුණා. මේ අපි දැන් හිතාගෙන හිටියානේ මේ අපේ ලේ වර්ගවලට තමයි මේ මදුරුව එන්නේ කියලා. දැන් O පොසිටිව්, B පොසිටිව්, AB ඔන්න ඔය වගේ ලේ වර්ගෙින් ඇත්තට මදුරුවට එහෙම හැකියාවක් නැහැ මේ බ්ලඩ් ගෲප් එක ගන්න. මදුරුව එච්චර පොරක් නෙවෙයි.
1: හරිද? එයා මොකෝ ලැබ් එකේ ඉන්නේ.
0: දැන් ඒකට මේ විශේෂ හේතු වෙලා තියෙන්නේ අපේ ඇඟේ උෂ්ණත්වය. ඒ වගේම ගඳ සුවඳ. හරිද? මේ මේවා හින්දලු ගොඩක්ම මේ මදුරුව අපිට ලං වෙන්නේ. එතකොට බැක්ටීරියා දාඩිය. හරිද? එතකොට අපේ ඇඟේ තියෙන ස්වභාවික තෙල් මෙන්න මේවා මේ වලින් නිපද වෙන විශේෂ රසායනික සංයෝග තියෙනවා. ඉතින් ඕවලට තමයි විශේෂයෙන්ම මදුරුව ආකර්ෂණය වෙන්නේ. එන හොඳට නාල කරලා ඉන්න ගඳ ගගා ඉන්න එපා.
1: මං හිතන් හිටියේ ඇත්තටම මේ මදුරුව ලැබ් එකේ වැඩ කරන්නේ. ගෲප් එක හොයාගෙන එනවා කියන්නේ මම දැක්ක සමහර දවස්වල මේ සමාජ මාධ්‍යවල එහෙම ගහලා තිබුණා. මේ ඕපොසිටිව් වලට වැඩිපුර මදුරු වෙනවා.
0: මේ මාත් ඔපොසිටිව්නේ.
1: දෙයිනේ බැලුවට පස්සේ මාවත් කනවා මේ මේ බලනකොට ආ මගේ හරි. මට මේ බ්ලඩ් ගෲප් එක හොයාගන්න විදිය නැතුව හිටියේ.
0: කොහොමද ඒක ඔපොසිටිව් කියලා හොයාගත්තා මදුරුවට පිස්සෙන්න.
1: දැන් ඒකත් විකාර වෙලා ගියා. අද උදේ මේ පෝස්ට් එක දැකලා. හරි. අපි සින්දුවකට යමුද?
0: සින්දුවකට ගිහිල්ලා තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ කතා කරන්න.
1: අනිවාර්යෙන්ම අපි කතා කරන්නම්. මේ පැත්තට එන්නත් පුළුවන්, මැසේජ් එකක් දාන්නත් පුළුවන්. අපේ නම්බර් එකත් මතක් කරලා දෙන්න. 0703 935 937 අපේ නම්බර් එක. ඒ මදුරුවන් ගැන මොනව හරි තියෙනවනම් අල්ලපු ගෙදර ඩෙන්ගු එහෙම හදනවනම් tag ගාලා මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාන්න අපි කියන්න ලංකාවට වැහෙන්න. PH මාත්‍යා ඔන්න ඔය පැත්තේ අනිවාර්යෙන් කියන්න. හරි අපි එනම් සින්දුවක් අහලා ආයේ මේ පැත්තට එමු. මතක් කරන්නම් වෙලාව
0: උදෑසනයි විනාඩි 16යි.

0: උදේ 8යි වෙනාඩි 21යි.
1: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: සදා හරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටි ජයමත්
3: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපය වෙඩ කරන්නේ අයියා මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
5: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න
6: Evening drive with Chamit and Charu.
1: Sama anugrahaya.
7: Mama nanda maram relax.
8: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
9: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: උදේ 8:25 වෙලාව. ඉතින් ආඩ මතක් කරන්න ඕන මුලින්ම මේ පැයි කැමඩික රස කරගන්න.
1: කෑමම තමයි දෙන්නේ ඔයත් මං වගේ වයි අප්පා.
0: කන්න බෑ මොන දේ කරන්නත් අපි මේ හැමදේම කරන්නේ මොකටද?
1: කන්නනේ කන්නනේ කන්න.
0: කියයි මේ ජීවත් වෙන්න. අපි මේ කොහොම හරි ඉන්නේ බෑ. ඒකට තමයි මේ හම්බ කරන්නේ. අනේ මේ විකාර කතා කරලා
1: අපි සංකේම කන්නේනේ.
0: කන්නේ.
1: කන්නේ.
0: මිනිහා කන්නේ මේ කනවා නැත්තේ නෑ කනවා කන වෙලාවට කනවා සමහර වෙලාවට ඩයට් කරනවා මම නම් හැම වෙලේම ඩයට් අසංගය මේ පොඩ බල මේ බඩ පොඩක් අඩු කරගන්න එහෙම මට එහෙම එකක් නෑනේ
1: මට දුරේට විතර 10ක් එහෙම කාලා
0: විතර 10ක් එහෙම කාලා කැම්මට ඉන්න ඕන නේද
1: චිප් ගිල්ල
0: මමත් එහෙමනේ මම උදේට විතර 20ක් විතර කනවා ආයෙවල්ට ඊට එහා කනවා.
1: ඔයා සරුපෙද්ද?
0: රෑට ඊට වැඩිය කන්නේ නෑ. මේ රෑට තමයි මේ ගොඩක් අඩුවෙන්ම කන්නේ. අර මේ ඉස්සර කතාවක් තියෙනුනේ මේ උදේට කනකොට
1: රජෙක්
0: වගේ කන්න කියලා. දවල්ට කනකොට සාමාන්‍ය කෙනෙක් වගේ. රෑට කනකොට හිඟන්නේ
1: කන්නේ.
0: මං උදේට ගන්න හිඟන්නේ කන්නේ.
1: මං ඔය වේල් තුනම රජෙක් වගේ කන්නේ.
0: ඒක නම් අහන දෙයක් නෑ.
1: හරි අපි නෑ නෝ ලෝභකම් නෑ අපි
0: මම කියන්නේ මොන දේ කරන්නේ කාලා බීලා ඉන්න ඕන ඒ හැම දෙයකටම මොන දේ කරන්නත් අපි ඇඟට හයි අහ
1: මං කියන්නේ අඬන්නත් ප්‍රශ්නයක් වෙලා අඬන්නත් අපි හොඳට කාලා බීලා ඉන්න ඕන
0: අන්න ඒක
1: මගේ තියරිය
0: ඒ තියරියට මං ගරු කරනවා
1: ස්තුතියි
0: ඉතින් මේ කෑම වේල රසවත් කරගන්න වෙනද වගේම විෂය නිෂ්පාදන පාවිච්චි කරන්න කියලා අපි ඔයාලට මතක් කරනවා
1: මොකද කන්නම් වාලේ මේ විස කාලා හරියන්නේ නැත්
0: අනිවාර්යෙන්ම කනවනම් අපේ ඇඟට බදට දැනෙන්න හරියට රහට කන්න විෂය නිෂ්පාදන එකතු කරගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා අපේ රසය රටේ සැමට බදරවන්නේ විෂය නිෂ්පාදන විෂය නිෂ්පාදන කියලා කියන්නේ අපේ රටේ අපේම නිෂ්පාදනයක් ඒකෙන්ද බය නැතුව පාවිච්චි කරන්න
1: අනිවාර්යෙන්ම දැන් ඔය කෑම ගැන මතක් කරනකොට දැන් ගොඩක් අයට තියෙනවා මේ ගෑස්ට්‍රයිටිස් තියෙන කියන ලෙඩේ මොනහරි මට ගෑස් තියෙනවා කියලා නෝ පොෂ් විදියටත් කියලා වෙරි ගෑස් කියන එක අර පොෂ් විදියට කියන තරම් ලෙඩක් නෙවෙයි ඒකට බෙහෙත් ගන්න ඕනේ
0: හොඳයිනේ මට එහෙම කියාගෙන ආවා මට නිකන් ගෑස් වගේ ඇත්තද මරුනේ නික කොහෙඩාර විගුණ බංගෝ ගෑස් ටික
1: ගෑස් උනේ
0: මං කියන්නේ ඒකයි මේ ගෑස් වැඩි වෙච්ච වෙලාවේ ওই ටික විකුණලා දාන්නකෝ කීයක් හරි හොයාගන්න
1: පුළුවන්ද
0: අර අතුරුලාභයක් විදිහට
1: business එකක්
0: විදිහට
1: gas ටික විකුණන්න පුළුවන්. ඉතින් ආයෙත් ඔන්නෝම gastritis දෙනවා නම් සඳුන් පැණිය පාවිච්චි කරන්න පුළුවන් ක්‍රිමිරාජ නිෂ්පාදනවල. ඊට අමතරව ආයෙත් වැල්මී පැණිය. එතකොට ක්‍රිමිරාජ පේයාව තෛලය, හන්දි තෛලය. මෙන්න මේ වගේ. දැන් ඔන්න pimples දෙනවා නම් pimples වලටත් ඔන්න කුරුලෑසුවය කියලා ආලේපයක් තියෙනවා. ඉතින් ඔන්න ඒ හැම දෙයකටම ආයෙත් තියෙන ඕනම ලෙඩකට ක්‍රිමිරාජ නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන් ඕනම සුපිරි වෙළඳසැලකින් ෆාමසියකකින් ආට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන් ඒ වගේම ක්‍රිමිරාජ කරාය ගොඩි මේ හැමදේම ආට මිලදී ගන්න පුළුවන් නැත්නම් ගෙදරටම ගෙන්ව ගන්න ඕනේ නම් 011-2753-889 කියන නම්බරයකට කතා කරලා ක්‍රිමිරාජ ඕනම නිෂ්පාදනයක් ගෙදරටම ගෙන්ව ගන්න පුළුවන්
0: ඒ වගේම තමයි අපේ ගොවි මහත්වරුන්ට තියෙන තවත් ලොකු ගැටලුවක් තමයි ඔවුන් අර මහන්සි වෙලා අවුරුදු ගාණක් මහන්සි වෙලා අර නෙලා ගන්න අස්වැන්න හරි විදිහට මේ වෙළඳ පොළට නිකුත් කරන්න බැරි වීමේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට ඔය දැන් අපේ විශේෂයෙන්ම ගත්තොත් එහෙම හාල් එහෙම. ඒ හාල් ටික හරියට පැක් කරගන්න. ඒ වගේම මේ අර හාල් ටික පොලිෂ් කරගන්න විදියක් නැහැ. ඒ වගේම තමයි කැඩුණු හාල් එහෙම තියෙනවනේ. ඒකෙහිඳ මේ ඔවුන්ගේ අර නෙලා ගන්න අස්වැන්න නිසියාකාර වෙළඳ පොළට නිකුත් කරන්න හැකියාව ලැබිච්ච නැති ප්‍රවෘත්ති අපිට අහන්න අනන්තවත් දැකලා තියෙනවා නේද? ඉතින් ඒකට හොඳම විසඳුම තමයි ලංකාවේ අංක 1 වීකොටන යන්ත්‍රගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමෙන් හඳුන්වා දෙන ඩෝම වීකේටීමේ යන්ත්‍ර මතක් කරන්න ඕන අපි මේ පැයේදී. ඩෝම ගැන කතා කරනකොට ඩෝම යන්ත්‍ර ගත්තට පස්සේ දැන් ඔය සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඒ වගේම සහල් පොලිෂ් කිරීමේ යන්ත්‍ර මේ හැම දෙෙම ඔබට එකම වහලක් යටින් මිලදී ගන්න පුළුවන් ඒ තමයි නම්බර 31 හැල්හේන පාර මහරගම කියන ලිපිණයට ගියොත් එහෙම ඔයාට මේ යන්ත්‍ර මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා ඒ වගේම තමයි මෙන්න මේ නම්බර එකට අහගලා ලියා ගන්න 011-7679-679 පන්සිය හැත්තනමේ සිය කඩුවෙලාන සිය කඩුව බිඳ එකක හතයි හයිසිය හැත්තනමේ පන්සිය හැත්තනමේ මෙන මේ කියන නම්බයකට ඉක්මනටම කෝල් එකක් දීලා මේ අන්තර පිළිබඳව ඔබට වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්.
1: ඒට අමතරව ඒගොල්ල ළඟ තියෙනවා මේ මාක්ස් පින ආයතනයේ මේ රැකියා බැර්ත තියෙනවා.
0: දැන්
1: වා මේ වෙලාවේ ජොබ් එකක් කරන කෙනෙක් නම් මේ වෙනකොට ජොබ් එකක් කරන කෙනෙක් නම් ජොබ් එක කරන තැන නිකන් මට බෑ තවත් මෙතන ඉන්න නිකන් එහෙම සිත බිල්ලක් තියෙනවනะ නිකන් කාර්ය මණ්ඩලයත් එක්ක වැඩ කරන්න බැරි බැරි ගායක් තියෙනවනะ. මේ මෙන්න හොඳම තැන රැකියා බැර්ත තියෙන ඇසුරුම් කරුවන්ට පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට. මොකද මම අර කලින් එහෙම කිව්වේ මේ මෙතන ඒ වගේ ප්‍රශ්න නැහැ. සුදුශීලී සේවා පරිසරයක් තියෙනවා. වැඩ කරන්න ප්‍රශ්න නැහැ. වැඩ කරන්න කරන්න ආස හිතනවා. දැන් ඔයාලට මෙන්න මේ වගේ සුදුසුකම් තියෙනවා නම් වයස අවුරුදු 18ට වඩා වැඩි නම් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා තියෙනවා නම් කණ්ඩායම් හැංගීමෙන් සහ කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් නම් මෙන්න මේ කිනම් නම්බරයකට ඔයාගේ CV එක දැම්ම WhatsApp කරන්න 0656760909 0656760909 කියන නම්බරයකට WhatsApp කරන්න පුළුවන්. ඔයාගේ CV එක හොඳ ආකර්ෂණීය වැටුපක් ගන්නත් පුළුවන්.
0: ඉවත්තුණු.
1: ඇයි මට එහෙම කියන්නේ?
0: මම මේ ඉවත් වෙන්න කියලා හැදුවේ.
1: ඇයි? අර ඒ ටිකට ඇති වුණාද මාත් එක්ක මේ
0: ප්‍රශ්නේ? ඒකනේ කියන්නේ මම මේ ඉවත් වෙන්න හැදුවේ.
1: අනේපා. අසංක බ්‍රෝ.
0: ඔයා කොහෙද? මාව බේර ගන්න. මාව ගන්න. ඔයා ඉන්නේ කොහෙද? ඔයා ඉන්න තැනට මාව ගන්න. එතකම අපි මතක් කරන්න ඕන මේ දැන් ඔය ලෝකේ ප්‍රධානතම වෙළඳාම් කීපයක් තියෙනවනේ. විශේෂයෙන්ම මේ අවි ආයුධ වෙළඳාම.
1: හරි.
0: නීති විරෝධී වෙළඳාම් තමයි මේවා.
1: ඔව්.
0: අවි ආයුධ වෙළඳාම. ඊට අමතරව මත්ද්‍රව්‍ය වෙළඳාම.
1: ඔව්.
0: ඒ ලෝකේ ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන ඔය වෙළඳාම් ටික තමයි. ඉතින් මේ අපේ රටටත් ඔය මත්ද්‍රව්‍ය වෙළඳාම කියන එක ටික ටික ඇවිල්ලා තියෙන්නේ. අපි ඔබට කියන්නේ එහෙම කෙනෙක් නම්.
1: ඔව්.
0: එහෙම ඉන්නව නම්. ඔබේ සමාජයේ ඉන්නව නම්. සමාජය දැනුවත් කරන්න. ඒ වගේ අය අපි ඉක්මනටම ඉවත් කරමු.
1: අනිවාර්යයෙන්ම.
0: අපි ඉවත් වෙන්නේ නැතුව අපි ඉවත් කරමු කියලා.
1: එයාලව ඉවත් කරලා අපි එයාලට කාලය දෙමු එයාගේ ජීවිත හදාගන්න.
0: අනිවාර්යයෙන්ම. ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් අර ඕනම කෙනෙක්ට වැරදි කරන්න පුළුවන්. ඒ වැරද්දෙන් එයාලව බේරගෙන සමාව දෙන එක තමයි අපේ වැඩේ. අපි දෙවියෝනේ. අපි දෙවරුනි
1: සමාව දෙන්න.
0: සමාව දෙන්න පුළුවන්. ඒකෙහිඳ අපි ඔබට මතක් කරන්නේ නිරන්තරයෙන්ම ওই මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය ඉන්නව නම් ඒගොල්ලන්ව සමාජයෙන් කොන් කරන්න යන්න එපා. එයාලා පුළුවන් තරම් යහමගට ගන්න ට්‍රයි කරන්න.
1: හොඳ ජීවන රටාවකට ඒගොල්ලන්ව දිරිමත් කරන්න.
0: ඒගොල්ලෝ
1: ගලන් පුළුවන් අධ්‍යාපනයේට, නැත්නම් සංගීතයට, නැත්නම් ක්‍රීඩාවට, ඔන්න ඔය වගේ අංශවලට යොමු කරන්න පුළුවන්.
0: ඔව්.
1: ඒතුළු ඉතින් අද ඔයා ඒ වෙනුවෙන් ගන්න තීරණයක් හෙට ජීවිත රසක හොඳ තීරණයක් බවට පත්වේ.
0: අනිවාර්යෙන්ම. අපි ඒකයි කියන්නේ හැම වෙලෙම අර ගොඩක් වෙලාවට ඔය සිරබැඳිරවලත් ගහලා තියෙනවා.
1: සිරකරුවද? මිනිස්සුයෝ.
0: මහනබැත්තෙත් එහෙම ගහලා තිබුණා.
1: තිබුණා දැන් නැහැ නේද ඒව හොයාගන්න.
0: දැන් හොයාගන්න ටිකක්
1: අමාරුයි. සමතලා වෙලා
0: නේද? දැන් පොඩ්ඩක් ඒක දීලා තිබුණා චක බ්ලාස්ට් වෙලා යන්න. හැබැයි අපි කියන්නේ ඒගොල්ලන්ගේ දිහා සමාජයේ මේ අර අපි කියන වපර ඇහින් බලන්න එපා කියලා.
1: ඔය එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩක් නේ ඔතන තියෙන්නේ.
0: එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩවලට හැමෝම ඒ වැරද්දට අහු වෙන්නේ නැහැ. ඒකෙහිඳ අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන්න ඕන සමාජය දැනුවත් කරන්න. සමාජය දැනුවත් කරන්න තමයි අපි යම් වැරද්දක් යම් දෙයක් වෙනව නම් අපේ සමාජය දැනුවත් කරොත් එහෙම අනිවාර්යෙන් අපිට ඒ සමාජයේ නොදැනුවත්භාවයෙන් හින්දා තමයි anu මේ වැරදිවලට පෙළඹෙන්නේ. ඒකෙහිඳ අපි අනිවාර්යෙන් මෙයාලව දැනුවත් කරලා මේ වැරද්දෙන් එයාලව ඉක්මනටම බේරගමු.
1: මොකද මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ බෙහෙත් කරලා වැඩක් නැහැ.
0: වැඩක් නැහැ. ඊට කලින් තමයි
1: ඊට කලින් ගලව ගන්න බලන්න පුළුවන් තරම්.
0: ඒකෙහිඳ අපි ඔබට මතක් කරනවා නිරන්තරයෙන්ම සමාජය දැනුවත් කරන්න මත්ද්‍රව්‍ය පිළිබඳව ඔබේ යහළුවාව, ගෙදර අයව හැමෝම දැනුවත් කරන්න කියලාත් මේ පැයේදී අපි මතක් කරනවා. අපි එනම් යමු සින්දුවකට. සින්දුවට යන්න කලින් වෙලාව මතක් කරලා ඉන්න ඕන anu.
1: ඔව්.
0: උදේ 8යි.
1: විනාඩි 34යි.
2: වෙලාව ඔබ වෙත ගෙනා. හැංගි හැංගි බැඳගෙන වෙසනට මුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
3: ලකන්ද රේඩියෝ.

0: උත්තරාකන්ද රේඩියෝ ITN
1: උදේ 8 විනාඩි 43යි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
5: පටස් ගාලා අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගානු දෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහබලයක්
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
0: දෙන්නේ මාරාන්තිකයි ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු
7: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ පාවිච්චි කරන ලද වාහන විකිණීම සඳහා බෙල ගණන් කැඳවීම 1998 වසරේ නිෂ්පාදිත ටාටා බස් රථය 2007 වසරේ නිෂ්පාදිත ඩොන්ෆන්ග් ලොරි රථය 2006 වසරේ නිෂ්පාදිත XL4 ෆෝස් ලොරි රථය 2012 වසරේ නිෂ්පාදිත Nissan Tiana කාර් රථය බක්තර මුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන කාර්යාලයේදී 2026 අගෝස්තු 3 වනදා දක්වා සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා පරීක්ෂා කර බැලිය හැකිය වැඩි විස්තර සඳහා 011-772-574 011-772-475-493 අමතන්න

0: අටයි විනාඩි 47 වෙලාව. බය වුණානේ ඉවත්tei කියලා. ඉවත් උන්නේ බය වෙන්න පතවම ඉන්නවා. හොඩ බදා කරන ඕන මේ වෙලාවේදී පැල්වද නිෂ්පාදන පිළිබඳව. දැන් මේ වෙලාව ගත්තට පස්සේ මේ අනු මට හිතෙනවා ඇත්තටම තේකක් බිව්වනම් හොඳයි කියලා.
1: කිරිවීදුරුවක්.
0: කිරිවීදුරුවක්. එහෙම නැත්නම් කිරිතේකක්.
1: හරි.
0: එහෙම ගන්න ඕනම හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වද කියලා කියන්නේ. සිරසිය කපේම රටේ අපේම නිෂ්පාදනයක්. බයනතෝ පාවිච්චි කරලා කරන්න කියන්නේ ඒකයි. අපේ රටේ කිරිගොවීන් ගින්නවනේ. එයාලගෙන් තමයි පැල්වද නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන ඒ කිරි අස්වැන්න අපි ගන්නේ. පැල්වද නිෂ්පාදන වලට කෘතිම රසකාරක වර්ණක ගල්තබා ගැනීමේ ද්‍රව්‍ය නැහැ. අපි අර කියන්නේ වස විස නැති නැව් නැග නැති අපේම රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වද කියලා කියන්නේ. ඒකෙහිඳ බයනතෝ මිලදී ගන්න.
1: කිරි පිටි විතරක් නෙවෙයි යෝගට් බටර් නේද මේ හැමදේම
0: අයිස්ක්‍රීම් එක. පැල්වද අයිස්ක්‍රීම් එක ගත්තොත් දැන් ඔයාලට ෆ්ලේවර්ස් ගණනාවකින් පැල්වද අයිස්ක්‍රීම් එක ගන්න පුළුවන්.
1: හැමදාම කන ෆ්ලේවර් එකට වඩා ටිකක් වෙනස් වෙනස් ෆ්ලේවර්ස් තියෙනවා ඒගොල්ල ළඟ. මේ බ්ලූබෙරි අනම්ම නංග ඔය වගේ දේවල් තියෙනවා.
0: තියෙනවද?
1: ඔව් තියෙනවා.
0: හරි රසයි. එතකොට මේ පැල්වද කිරිපිටියක ගත්ත තනුව දැන් ඔය මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම මිලදී ගන්න පුළුවන්.
1: හරි.
0: පැල්වද නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි ඉක්මනට මතක් කරන්නම්. ස්ටැන්ලි දෙලකරද්ද මාවතන උගේකොට ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මල්ලඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැල්වද ශාඛාව තියෙනවා. ඒ වගේම තමයි අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්නාව විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන ශාඛාවලට යන්න එහෙම නැත්නම් ළඟම තියෙන සුපිරි වෙළඳසාලට හරි වාගේ ගෙදර ළඟ තියෙන වෙළඳසාලට හරි ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන වල පැල්වත්ත නාමය තියෙනවද කියලා බලලා හරියට මිලදී ගන්න කියලා ඔයාට මේ වෙලාවේ මතක් කරනවා.
1: හරි. ඉතින් මේ ඔයා hina වෙනවට කවුද වැඩිපුරම ආස?
0: මං කැමති මම්ම hina වෙනවට.
1: ඔයා hina වෙනවට වෙන කවුරුත් ආසයිද?
0: දන්නේ
1: නැහැ. දන්නේ නැනේ. අපි ඔයා දන්නවද හැම අපි අපේ hina මවුණු බලන්න එක්කෙනෙක් හරි ආසාවෙන් ඉන්නවා කියලා.
0: කවුද?
1: එතමයි ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: ඒක හරි ආසයි. ඒකලංගේ එකම ප්‍රාර්ථනාව තමයි අපේ hina වෙන මවුණු දැකීම. ඉතින් ඒ ප්‍රාර්ථනාව යථාර්ථයක්ම විතරක් කරලා රජ ඒකාබද්ධ අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවීර සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ශ්‍රම වාසනා අරමුදලට වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය ඍජුවම දායකත්වය සපයනවා. ඉතින් රුපියල් 40කට ඔබත් මේ වගේ අංශ වලට දායකත්වය ලබා දීලා කියලා ඔබත් හීනකින්වත් හිතන්නේ නැතු ඇති.
0: ඒකනේ අපි කවදාවත් හිතුවද එහෙම ඒගොල්ලෝ අපේ hina වෙනවට කැමති වෙයි කියලා. අපි හිතුවේ මේ අර මේ ලොතරැයි කෝඩු ඇන්ටි විතරයි hina වෙන්නේ කියලා. මගේ අලුවේ කියනවා මේ අනේ බං අපිට කොහෙද ওই ටිකට් එකක් ඇදෙන්නේ? අපිට ඇදෙන්නේ ඔය ඇණෙන් ඇදෙන ටික විතරයි. නෑ එහෙම නෑ.
1: අනේ ඔකල ටිකට් එකක් ගන්න. ගෙදරට ගෙනල්ලා දෙන්න නෑ.
0: ඉඳලා හිටලා මේ එකක් දෙකක් ගන්න මිනිස්සු තමයි වගේ කතාවක් කියන්නේ. ඒක අපි ඔබට කියන්නේ නිතරම ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතිකම ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා.
1: මොකද මේ 2026 මේ ගෙවිච්ච මාස ටිකේ විතරක් සුපිරි ත්‍යාගලාභින් 30 දිනක් ඇතුළු තවත් වාසනාවන්තයින් රසක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ වාසනාවන්තයන් අතරට ඔයාටත් එකතු වෙන්න ඕන නම් අදම මිලදී ගන්න. රුපියල් 40ක් වගේ
0: චිටි ගානක්.
1: ඔව්.
0: රුපියල් 40ක මොනවදනේ කරන්න පුළුවන් කියලා කවුරු හරි ඇහුවොත් කනට ගහලා
1: කනට ගහලා ඒක වෙන්නත්
0: ටිකට් එකක් කරන් දෙන්න.
1: අපි ෂෝ එක අහන්න දෙන්න.
0: නැත්නම් මේ ෂෝ එක අහන්න දෙන්න. හරි ඒ වගේම තමයි වෙනද වගේම කැම ටික රස කරගන්න හදත් විජේ කොළුබඩු එකතු කරගන්න ඔබේ කැම වේලට. ඔබ දන්නවා තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් උසස්ම නියම රසට කොළුබඩු ටික ලැබෙන්නේ විජේ කියන නමින් විතරයි. ඒ නිසා ඔබට නම බලලම විජේ නිෂ්පාදන ගන්න කියලා අපි මතක් කරන්න යන්නේ හිඳමයි අපේ රසය රටේ සමට බෙදෙන කැම ටික රස කරගන්න අදත් කැම වේලට එකතු කරගන්න විජේ නිෂ්පාදන. ඊටමතරව අපිට වඩ මතක් කරන දිනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක පිළිබඳව.
1: දැන් විදුලි බිල් එක දැන් කරන් බිල් එක ලියන මහත්තයා යනවානේ. එතකොට දුවන්න ඕනේ.
0: විදුලි බිලට තිත.
1: තිත. තිත තියන්න පුළුවන්. මේ සෝලා එක පාවිච්චි කරත් එහෙම බින්දර 7 1 711 711 එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෝටර් පම්ප් එක ගැන නේද?
0: අනිවාර්යයෙන්ම. සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන වතුර මෝටරයක් අපි අනිවාර්යයෙන්ම මතක් කරන ඩීප් ටෙක් වෙතින් හඳුන්වා දෙන මේ වතුර මෝටර පිළිබඳවත් මේ විශේෂයෙන් මතක් කරන්න ඕන ගවි මහත්වරුන්ගේ වගාව සරු කරගන්න හොඳම නිෂ්පාදනයක් ඔයාලට වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන් හොඳම වතුර මෝටරයක් තමයි ඩීප් ටෙක් වෙතින් හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් අර අපි කලින් සඳහන් කරපු නම්බර් එකට කෝල් එකක් දෙන්න වාට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. නම්බර් එක අපහු මතක් කරමු අනු
1: බිඳුවයි හතයි එකයි හත්සේ එකොළහයි හත්සේ එකොළහයි එකම මේගොලු මේ නවීන තාක්ෂණය ගැන හරි අප්ඩේට්. ඉතින් ඒ හින්දා ඒ නවීන තාක්ෂණයත් එක්කම තමයි මේගොලු මේ ඉස්සරහට අරගෙන එන්නේ මේ ප්‍රොඩක්ට්ස් ටික. ඉතින් ඒ වගේම තමයි සුහදශීලී සේවාවක් සපයන මේ තරුණ කණ්ඩායමක් තමයි මෙතන ඉන්නේ.
0: ආ එහෙමද?
1: ඔව්.
0: එහෙනම් අනු යයි.
1: ඉතින් වැඩ කරන්න කතා කරගන්න හරිම ලේසි. ස්මාර්ට් ඇග්‍රි කියන සංකල්පය යටතේ තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ.
0: හොඳ ගෙවිලියක් හොයාගන්න පුළුවන් අපිට. ඔන්නේ ඉස්සරහට. හරි එහෙනම් අපි anu මේ පැයට මේ විදිහට සමු දෙමු. අපි ආපහු හම්බෙන්නේ අලුත් පැයකදී.
1: ඔව්. ලස්සන සින්දුවක් නේද ඊළඟට තෝරගෙන තියෙන්නේ. මට ඒක අහන්න ඕන.
0: ආ දෙන්න අනිවාර්යයෙන්ම දෙන්න. අපි ළඟ පැයට යන්න ඕන. එතකොට වාඩ මතක් කරනවා අපි ළඟ පැයේ පැය ප්‍රවෘත්ති වලින් පස්සේ තමයි හම්බ වෙන්නේ.
1: ඔව්.
0: ඉතින් ඔය හිටිය විදිහටම
1: අහම්මම ඉන්න ඕනේ.
0: ඔය ආදරෙත් අරගෙන අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. අපි යනවා එහෙනම් මේ සින්දුවෙන් ඊළඟ පැයට. ඊළඟ පැයේදී ඔය විදිහටම
1: හම්බ වෙලා ඉන්න.
0: වෙලාවත් මතක් කරගෙන යමු. උදේට
1: 8:53යි.

මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: 98.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පෙරවරු 9යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දන නිධානය නුතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දන නිධානය

0: ලක්කන ප්‍රවෘත්තිය සමගයේ මවසු ලක්ෂණයේ උදේශිකයි දිවිර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුරුදු දිලංකලින ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: මහවැලි ගන්ධරෝඩියේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 16 තුළදී සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීම අවතාරණමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. උඩලුවර උඩපළාත යටිනුවර ගඟ ඉහළ කෝරළය පස්භාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශ ලේකම් කොට්ටාසලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ඊට අයත්. මෙම ප්‍රදේශවල මහවැලි ගඟ ආසන්නව පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශ ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිලෙන් සිටියතු අතර මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳවද අවධානයෙන් සිටින ලෙස දැනුවත් කරනවා. මේ අතර මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි හෝගි ගුරුම් සැත වැසි ඇතිවන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර සියයක්ම වූ තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. බස්නහිර වයඹ සහ උතුරු බද පළාත්වලට වැසි වර කිහිපයක් ඇතිවන බවයි කල්ගුණ අංශ පවසන්නේ. ඉරානයේ සමග දවසාකච්ඡා ලබන සතුදා ආරම්භ වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයේ සමග විසුමක් ඇතිකර ගැනීම සඳහා රාජතාන්ත්‍රික සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි ඔවුන් සඳහන් කළේ. ගිවිසුම අත්සන් කළ යුතු නිශ්චිත කාල සීමාවක් නියම නොකරන බවද ට්‍රම්ප් අවධාරණය කළා. ගිවිසුමක් ඇතිකර ගැනීම තම ප්‍රමුඛ අරමුණක් බවත් යුද ක්‍රියාමාර්ගයකට වඩා රාජතාන්ත්‍රික විසුමක් යෝග්‍ය බවත් ඔහු පවසා තිබෙනවා. මෙම ප්‍රකාශය සිදු වන්නේ ඉරානයට එරෙහිව විශාල හමුදා ප්‍රහාරයක් සලකා බැලූ බවට පළවූ වාර්තා අතරතුරයි. එහෙත් කලාපයේ රාජ්‍යයන්ගෙන් එල්ලීම් සහ ගිවිසුමකට පැමිණිය හැකි බවට ඇති අපේක්ෂාව හේතුවෙන් එම ප්‍රහාරය අත්තිටුවීමට තීරණය කළ බව ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

குட் மார்னிங் உதயநாவே வினாடி ஹாயா.

0: ගුඩ් මෝනිං උදේ 9යි විනාඩි 10යි වෙලාව.
1: ගුඩ් මෝනිං
0: අපි අලුත් පැයකට ආවා.
1: අපි අලුත් පැයකට එන්නයි හදන්නේ කියලා තව පොඩ්ඩෙන් කියනවා.
0: වෙලාවට කිව්වේ නැත්තේ. හරි මේ දැන් මේ පහුගිය දවස්වල අනු මේ ඔය මැද පෙරදිග තිබුණු යුදමේ වාතාවරණයත් එක්ක ලෝකේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා.
1: ඉහළ ගියා. ඔව්.
0: විතරයින මතක අපිටනේ.
1: ඔව් ඔව් ඉහළ නැහැ අපිට හොඳට මතක.
0: ඉහළ නැහැ මතක. මේ දැන් අද මේ වෙද්දි බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට ඇවිත් කියලා දන්නවද ඔයා?
1: මොකද්ද? හරියට එකක් කියන්න ගියාන්. ප්ලීස්.
0: කරන්න දෙයක් නෑ ඉතින්. ලෝක වෙළඳ පොළ එහෙම වෙන්න පුළුවන්.
1: අපිට අදාල නෑ ඔය නිවුස් එක.
0: නෑ අපිට අදාල වෙනවා.
1: අපිට අදාල නෑ.
0: ඇත්තම මොකද? අපේ පෙට්‍රල් ටිකට, අපේ ඩීසල් ටිකට මොකද වෙන්නේ?
1: පහළ යන්නේ ඒව අදාල නෑ.
0: ඇමරිකානු බොරතෙල් මිල 5%කින් පමණ පහත වැටි බැරලයක මිල ඩොලර් 80.79ක් ලෙස සටහන් වෙලා තියෙනවා කියලා තමයි වැඩිදුරටත් වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි බ්‍රෙන්ට් බොරතෙල් මිලද 5%කින් පහළ වැටිලා තියෙනවා. එතකොට බැරලයක මිල 83.87 දක්වා පහළ බැහැලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. සටන් අවසන් කිරීම සඳහා වන එකඟතාවයට පැමිණීමට නියමිත බවත්, ඒ හේතුවෙන් ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නතර කරන ලෙස නියෝග කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම හිඳ තමයි මේ විදිහට තෙල් මිල අඩු වෙලා කියලා කියන්නේ. ඒක නිසා පොඩ්ඩක් මේ දැන් පොඩ්ඩක් ඕක නතර කරන්න. මේ දැන් පෙබරවාරි අගභාග විදුරු තමයි ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කරේ. ඒ ආරම්භ කිරීමත් එක්ක බොරතෙල් මිල දැඩි ලෙස උච්චාවචනය වුණා. ඒ කියන්නේ ඉහළ පහළ ගියා. කීපවතාවක්ම ඔය තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවල ගියා.
1: අපිට නම් ඉහළමයි ගියේ.
0: අපිට ඉහළ ගියා දෙයියනේ කියලා පහළ ගියේ
1: නැහැ. නෑ නෑ නෑ.
0: නෑ පොඩ්ඩක් පහළ ගියා. ගිය මාසෙ පොඩ්ඩක් අඩු වුණා. ඊට පස්සේ දැන් ආයේ මේ මාසේ අර මේ මොකද්ද ඒකට කියන්නේ? අඩු වුණේ නැහැ වැඩි වුණේ නැහැ. ඒ විදිහටම
1: සම මට්ටමේ
0: තියෙනවා. ඉතින් දෙයියනේ කියලා ලබන මාසෙවත් අඩු වෙයිදෝ කියලා අපි බලාපොරොත්තු වෙන්න ඉන්නවා.
1: ලංකාවේ හැම වුණා.
0: එහෙම වෙන්නේ නැහැ. මං තාම තෙල් ගැහුවෙත් නැහැ. ඔව් පොඩක් අඩු වෙනවා බලන්න. දැන් මේ තෙල් මිල අඩු නැහැ
1: කිව්වනේ.
0: එතකම් පොඩ්ඩක් මේ පයින් යනවා.
1: බස් එකේ
0: ඇඟටත් හොඳයිනේ.
1: හොඳයි හොඳයි. ඒක මම බලවා කැට් වෙලා මොකද කියන්නේ.
0: අනේ හොඳයි. අහන්නත් සතුටුයි. දකින දකින කෙනා කියන්නේ යකු මේ පොපුරන්න ඕන මෙන්න කියලා. හවුලන්නේ ඔයා හරි කියනවා නම් කැට් වෙලා කියලා ඉච්චරයි. හරි උදේ 9:12යි වෙලාව. අපි ලක්කන මෝර්නින් ඩ්‍රයිව් එකේ ඔන්න තුන්වෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ.
1: අන්තිම පැයට.
0: ඉතින් මේ අන්තිම පැයදී තුවාට මතක් කරන තියෙනවා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ අපේම නිෂ්පාදනයක්. බයනතෝ මිලදී ගන්න. පැල්වත්ත නිෂ්පාදන ගැද්දර පස්සේ පැල්වත්ත කිරිපිටියක වාට මේ සහිත මේ ද්‍රහිත කියන කාණ්ඩ දෙකෙන්ම මිලදී ගන්න පුළුවන්. පැල්වත්ත යෝගට් එක මේ වෙලාවේ කොහමද යෝගට් එකක් එහෙම කන්න තිබ්බනම්.
1: මට එකක් මාදී යන්නේ හාන.
0: හරි එතකොට පැල්ලත යෝගට් එක ඒ කිරි රසය ඒ නැවුම් බව වෙන යෝගට් එකකින් ඔයාට ගන්න හම්බ වෙන්නේ නැහැ.
1: මොකද පොඩි දරුවෙක් දෙන්න හිතනවා නම් අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ පැල්ලත යෝගට් එක.
0: ඒ වගේම තමයි පැල්ලත අයිස්ක්‍රීම් එක. ඔය අයිස්ක්‍රීම් වලට ආසයි ඉන්නවනේ. එතකොට යාළට කැමති ෆ්ලේවර් එකකින් පැල්වත්ත නිෂ්පාදන වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. ඒ කිරි රසය
1: උපරිමයි.
0: ඒකෙහිඳ බය නැතුව මිලදී ගන්න කියලාත් අපි ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි පැල්වත්ත කිරිපිටියක අපි මතක් කරා, පැල්වත්ත යෝගට් එක මතක් කරා, පැල්වත්ත අයිස්ක්‍රීම් එක මතක් කරා,
1: පැල්වත්ත
0: බටර් එක පොඩ්ඩක් දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත බටර් එක කියලා කියන්නේ.
1: ගානවා නම් ඔන්න බටර්.
0: ඒකෙත් බලපංකෝ අල්ල ගත්ත කෑල්ල. හරි ගමන් නෑ බටර් ටිකක් හරි ගාගෙන ඉන්න ඕන. හරි පැල්වත්ත නිෂ්පාදන මතක් කරද්දී පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි ඉක්මනට මතක් කරන්නම්. ස්ටැන්ලි දෙලගරත්න.

0: අවද නුගේ ගොඩ ගාලුපාර කොල්ලු පිටි දින ශාඛාව මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව බතරමුල පළවතු ශාඛාව තියෙනවා ඒ වගේම තමයි අනුරාධපුර මරදන් කඩවල ශාඛාවත් ඔන්න ආවෙනෙන් බේවුරුත වෙලා තියෙන්නේ
1: එවිතරක් නෙවෙයි සුපිරි වෙලන් සල්වලින් සිලර පඩු කඩවල වලින් තොග කඩුවේ හැම දෙයකින් සුභවගත වලින් මේ හැම තැනකින් මුවාට පළවතු නිෂ්පාදන ගන්න පුළුවන්කම තියෙනවා
0: හරි හා පළවතු නිෂ්පාදන පිළිබඳවත් මතක් කරගෙන අපි යනවා තවත් ලස්සන සින්දුවකට දමිත සංකට ආදරේ කරන ඔයා වෙනුවෙන් අනු ඔන්න ඒ සින්දුව මං ලෑස්ති කරගත්තා
1: දමිතයියා
0: මොකද උනේ එකපාරට මං
1: ලව්නේ ආට
0: ඔය කඩේ දින මුඩි එලියට ගමකෝද
1: පොඩකින්ද
0: හරි නේද හරි කඩේ දින මුඩි එලියට
1: දාන්න දෙයියත්ත කණ්ඩිය සීන්ඩක් කියලා
0: එහෙම කියන්න එපා දෙයියත්ත කණ්ඩිය ඉන්නේ මිනිස්සුනේ
1: නැද්ද අර ඒ කටින් අර මේ කොළඹට ආවට පස්සේ මට මුඩි දාගන්න
0: නැත්නම් අර ගමේ ඉඳි කොච්චර හොඳට ඉන්නවද නේද හරි එහෙනම් ඔය මූඩේ අයින් කරලා අනු අපි කතා කරමු.
1: ඕකේ.
0: මේ පැය ආයිදාගත නේද? හරි. උදේ 9 විනාඩි 15 වෙලාව ආරාධනා කරන දෙකට FM 93.5 FM 93.7 ලකනත් එක්ක එකතු වෙන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 9:00 විනාඩි 24යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ එන්.එල්.වි. දනට තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
4: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
3: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
1: රේඩියෝ සියවසක ලෝකනය
5: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
1: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
5: විද්වත් දේශන සමක විවෘත සංවාදය
1: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු ආද්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
5: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
1: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
5: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
1: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය
6: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටිගේ මට මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස්? කවුද ඩොක්ට? යාද සුන්නද?
6: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට.
7: සුපරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
8: evening drive with chamit and charu

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ආටපිටිවලින් හදපු කෑමක තියෙන රස විතරද?

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: උදේ 9:30 වෙලාව අනු
1: බලන්න වෙලාව යන ඉක්මන.
0: ඒකනේ කියන්නේ මේ ඊයේ ගත්ත නේද ටිකට් එක.
1: Yes.
0: බලන්න එන ගොඩ මම නම්බර්ස් ටික මතක් කරන්න යන්නේ. අපි හද රිසල්ට් එක කියනනම් ඊයේ දවසේදී දිනුම් මදිලද ලොතරැයි පත්තල ඩීල ප්‍රතිඵල සටහන් කරන තමයි සූදානම් වෙන්නේ. ගන්න ඊයේ අර ඇනෙන් ඇදලා ගත්තු
1: ටිකට් එක.
0: අතට අපි කියන්නම් ඊයේ දිනුම් මදිලද ලොතරැයි පත්තල නිල ප්‍රතිඵලය.
1: හරි.
0: ඊ අගෝස්තු මාසේ කවද්ද? ජග්‍රහි ලග්න සංකේතය බවට පත්වුණේ කුම්භ ලග්න සංකේතය. ජග්‍රහි අංක සටහන් අංක 18 අංක 36 අංක 55 විදිහට ඊයේ දවසේදී ජග්‍රහි අංක සටහන් වුණේ. එවගේම NLB ජය හිය දවසේදී 535 වන ජයග්‍රහි දිනු වාරය ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය V ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි අංක සටහන් වනවා අංක 7 අංක 2 අංක බිංදුව සහ අවසානයේට අංක 5. අද සම්පත හිය දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහි 842 වන දිනු වාරය විදිහට J ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහි අංක 5 නැවතත් අංක 5 අංක 7 සහ අවසානයේට අංක බිංදුව. හඳහන තුලා ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහ අංක අංක 6 අංක 31 අංක 33 සහ අවසානයේට අංක 39 යි ජයග්‍රහ 1576 වන දිනුම් වාරයේදී ඒ දවසේදී ජයග්‍රහ ලග්න සංකේතය සහ ජයග්‍රහ අංක 4 බවට පත් උනේ. ධන නිධානය ජයග්‍රහ 1297 වන දිනුම් වාරය ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය O ඉංග්‍රීසි අක්ෂරය වේ ජයග්‍රහ අංක සටහන් වනවා අංක 15 අංක 24 අංක 44 සහ අවසානයේට අංක 82. මෙගාපව ජයග්‍රහි 2615 වන දිනම් වාර ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය B ඉංග්‍රීසි අක්ෂරය වේදී ජයග්‍රහයි සුපිරි අංකය බවට පත් වන අංක 2 ජයග්‍රහ අංක අංක 15 අංක 39 අංක 48 සහ අවසානයේට අංක 65. ගොවිසත 4509 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වන W ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක අංක 6 අංක 22 අංක 63 සහ අංක 76. මහජන සම්පද ජයග්‍රහි 6267 වන දින වාරය ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය J ඉංග්‍රීසි අක්ෂරය වේ දී ජයග්‍රහ අංක අංක 8 නැවතත් අංක 8 අංක 5 නැවතත් අංක 5 අංක 7 සහ අවසානයේ අංක 0යි. මහජන සම්පද ජයග්‍රහි 6267 වන දින වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහ අංක බවට පත් උනේ.
1: ඉතින් දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයන් බිහි කරමින් සමාජ සුබසාධනය වගේම රාජ්‍ය සේවය පවත්වා ගන්නත් දායකත්වය ලබා දෙන වාසනාවේ විශිෂ්ටතම ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලය වෙලා ඉවරයි මේ වෙනකොට. ඉතින් ඒ නිසාම තමයි NLB ලොතරැයි පත් වැඩිවැඩියෙන් මිලදී ගන්න කියලා ඔබට මේ විදිහට මතක් කරන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩිවැඩියෙන් ගන්න කියලත් අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. අනු මම පොඩ්ඩක් ගිහිල්ලා
1: කොහෙද කොහෙද දැම්මේ
0: යන්නේ?
1: උගුරා නෑ කොහෙවත් යන්නේ. ඔයා දැම්මම ගන්න මං දෙන්න දොඩට හැදක්.
0: මොකද්ද?
1: වැල්මි පැණියක් දෙන්න වැල්මි පැණියක්. මගේ ළඟ තියෙනවා. දැන් තියෙනවා.
0: දෙල්ලේ මහත්තයෙක් එක්ක මම මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිත්
1: ඉන්නේ. වැල්මි පැණියක් දෙන්න. වැල්මි පැණිය ගන්න ඔයාගේ ඔක්කොම අමාරුකම් සුස්නිම් භූත වෙලා
0: යනවා. හරි නංග උලක් නෑ.
1: අද්දටෝ ප්‍රත්‍යක්ෂයි. හරිද? සුවය කියන එක අනිවාර්යයෙන්ම ලැබෙනවා. මොකද මේ වලට වසවිස කලවම් කරලා නැහනේ. අපේ වුණාට ඒ නිෂ්පාදනයක් තමයි මේ ක්‍රිමි රාජ නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් පේයාව ගන්න. ක්‍රිමි රාජ පේයාව. එතකොට වැල්මි පැණි ඔන්න ඔය වගේ උගුරේ ආසාදන තියෙනවනේ. මුඛසෝදනියකුත් තියෙනවා. හරිද? එතකොට හන්දි තෛලය තියෙනවා, කුරුලෑ සෝයේ තියෙනවා, එතකොට කරල් ගුලි තියෙනවා. මෙන්න මේ ඕනම නිෂ්පාදනයක් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. 0112 753 889 කියන නම්බරයකට කතා කරොත්.
0: ඒ වගේම තමයි දැන් ඔය අපේ අම්මලා තාත්තලාට පොඩ්ඩක් වයසට යනවත් එක්ක යාළගේ ඇස් පෙනීමේ පොඩි පොඩි ආබාධ එන්න පුළුවන් නනෝ.
1: Yes.
0: දැන් ගොඩක් වෙලාවට ඇසේ සුදු හැවිත් කියලා සමහර වෙලාවට කියන්න පුළුවන්. එහෙම නැත්නම් කාච දාන්න කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හැඩ ප්‍රෙෂර් එකක් ඇවිල්ලා කියන්න පුළුවන්. ඔන්න වගේ නොයෙකුත් ලෙඩ තියෙනවනේ. ඉතින් අපේ කට්ටිය බය වෙනවා මෙහෙම ලෙඩක් කියපු ගමන්.
1: ඔව්. හැබැයි ඉතින් මේ වැඩිහිටි කට්ටියට විතරක්ම නෙවෙයි ගියා.
0: අපිටත් තියෙනවනේ.
1: මේ පොඩි අයටත් ඔය ඇස්.
0: ඔයාටත් තියෙනවනේ.
1: ප්‍රශ්න දෙනවා. ගෑස් දෙකද? සුපිරි ඇස් දෙකක් ඈ.
0: ආයේ මොනවාද? පොළවෙනුත් අඩි 6ක්. පොළවෙනුත්
1: සූම් කරලා බලන්න.
0: පොළවෙනුත් අඩි 6ක් විතර ඇතුළට පේනවා. හරි මේ ඔය කාට වුණත් ඇහි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් දැන් බය වෙන දෙයක් නෑ. ළඟම තියෙනවාට හොඳම හොස්පිටල් එක.
1: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට යන්න ඕනේ. 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්ල කියන ඇඩ්‍රස් එකේ තමයි දෙන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට 0176-478-478 කියන හොට්ලයින් එකට කතා කරලා, ඒ වගේම 0112-785-858 ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාලට තියෙනවා නම් ඇසෙසුදුවත් කිරීමේ සත්කම, මේ වැඩි ආසායනය, ග්ලූකෝමා සායනය, ලමාක්ෂ සායනය, ඇස්කන්නාඩි සේවා, බාහිර රෝගියාංශයේ මේ හැම සේවාවක්ම එකම වහලක් යටින් ගන්න පුළුවන්. ඒ වගේම අතිනවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වාසනීය අක්ෂි සේවාවක් ලබා ගන්න ඔයා අදම යන්න ඕනේ රොබර්ට් ගුණවර්ධන මාවතේ කොස්සත් බත්තර මුල්ල කියන ඇඩ්‍රස් එකේ තියෙන ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට.
0: උදේ 9:36
2: ඇසිසු දැවිලද දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706-478-478.
3: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0116-779-579.
4: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: Lakhanda Radio ITN.

0: උදේනවයයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදී දුවන්න නම් මේක තමයි.
5: දනවේ විනාඩි 46 වෙලාව හැකන මෝනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔයා මේ තුන්වෙනි පැයේ.
0: මට බඩගිනි.
5: බඩගිනිද? මටත් බඩගිනි. මොනව කරන්නද? බැඳගත්තනම් ගහපම්. හරි මේ අපි මතක් කරන්න යන්නේ විජය නිෂ්පාදන පිළිබඳව. කැමඩික රස කර ගන්න වෙනද වගේම අපේ තුන පහ මාතෘව විජය නිෂ්පාදන වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. අපේ රසය රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන කැමවෙල රසවත් කරගන්න හැකතු කරගන්න විචය කියලා කියන්නේ අපේම රටේ අපේම දේවල් වලින් අපේම කුළුබඩු වලින් තමයි විචය නිෂ්පාදනය කරන්නේ.
0: કૃතිම රසකාරක කිසිම දෙයක්
5: නැහැ. වර්ණක දැන් අපි දැක්ක පහුගිය දවස්වල ඔය මිරිස් කුඩු එහෙම ගත්තට පස්සේ
0: පාට විතරයි.
5: සර අපි වෙනම මිරිස් කරලක් ගාලා පාට අරගෙන ආමේ මිරිස් කියලා පොඩ්ඩක් අර හදාගන්න.
0: ලඟින් යන්නේ.
5: කහගත්තත් එහෙම තමයි. කහ ගන්නවා කියලා කියන්නේ මේ කහ මිලදී ගන්නවා. නැතු වෙන එකක් නෙමෙයි. වැරදියට හිතන්න එපා. මට හිතුණා කුප්ප හිනාව දානකොටම කහ ගන්නවා කිව්වට පස්සේ කහ කහ කහ.
0: කුළුබඩු
5: වලට ගන්න කහ. එහෙම ගන්නව නම් හොඳම නිෂ්පාදනයක් තමයි විජය නිෂ්පාදන. විජය නිෂ්පාදන වල කුළුබඩු ටික අදත් ඔබේ කෑම මේසය රසවත් කරගන්න එකතු කරගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි විජය නූඩල්ස් එක පිළිබඳවත් මතක් කරන්න ඕන නු. ඇලෙන්නේ බෙරි වෙන්නේ තැම්බෙන්නේ නැති.
0: හරි. ලස්සන නූඩල්ස් එකක් හදාගන්න.
5: හොඳම නිෂ්පාදනයක් තමයි විජය නූඩල්ස් එක කියලා කියන්නේ. අපි පොඩ්ඩක් පවා හරිම ආස කරන නිෂ්පාදනයක් විජය කියලා කියන්නේ. ඉක්මනටම හදාගන්න පුළුවන්. අපේ ගෘහණියන්ට දැන් ඔය හවස 4:00 විතර ගෙදර යන කට්ටිය රැට කන්නේ මොනවද කියලා කල්පනා කරනකොට හොඳම නිෂ්පාදනයක් තමයි විජය නූඩල්ස් එක. අරගෙන යන්න ගිහිල්ලා රෑ කෑම එක රසවත් කරගන්න. විජය නූඩල්ස් එකතු කරගන්න කියලා අපි මතක් කරනවා. උදේ 9:42 වෙලාව.

0: උදේ 9:46 වෙලාව.
1: හරි.
0: දැන් සාමාන්‍යයෙන් ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් අපි ඉවත් කරගන්නවා කියන්නේ. ඒවට සාමාන්‍යයෙන් ඒවට ඇබ්බැහි වෙන්න දෙන්නේ නැතිව
1: ගලව ගන්නවා
0: කියලා කියන්නේ. කොච්චර ලොකු පින්කමක්දනේ.
1: අනිවාර්යයෙන්.
0: දැන් නැත්තම් අපේ ඉදිරි අනාගතේ බාරගන්න මේ අපේ ආදරණීය දරු පරපුර
1: තරුණ
0: පරම්පරාව විනාශ වෙන්න පුළුවන්.
1: විනාශ වෙලා දැන් භාගයක්.
0: දැනටමත් විනාශ වෙලා. හැබැයි අපිට තවමත් වෙලාව තියෙනවා.
1: බේරගන්න.
0: ඔන්න බේරගන්න. ගොඩක් වෙලාවට අනු මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ ප්‍රතිකාර කරනවට වඩා ඇබ්බැහි වෙන්න කලින් ඒකට ප්‍රතිකාර කරනව නම් ඒක තමයි හොඳම දේ වෙන්නේ. විශේෂයෙන්ම මේ දැන් ඔය තරුණ කණ්ඩායම මෙහෙම අපි විවිධ වැඩසටහන් වලට සම්බන්ධ කරගන්න ඕන. විශේෂයෙන්ම ක්‍රීඩා වැඩසටහන් වලට ක්‍රීඩාවට දාගන්න ඕන. ඒ වගේම සංගීත වැඩසටහන් වලට ඔය රසාස්වාදන වැඩසටහන් වලට එහෙම ගන්නව නම් එහෙම මේ පොඩ්ඩක් ඔය දැන් ඔය මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන ගතිය එහෙම ටක් ගාලා අපිට අඩු කරගන්න පුළුවන්.
1: අඩු වෙනවා. සමහරක් විට ඒගොල්ලන්ගේ අර තියෙනවනේ හැංගිච්ච දක්ෂතා.
0: අනිවාර්යයෙන්.
1: අන්න ඒ වගේ දේකට ඒගොල්ලන්ට අතහිත දෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ට අර මද්ද්‍රව්‍ය වලට තියෙන හිත නැති වෙලා අනිත් පැත්තට හිත ගත යොමු වෙනවා. එතකොට අනිත් පැත්තට බර වෙනවා තියෙන බර වෙන තියෙන ප්‍රතිශතය අඩු වෙනවා. ඉතින් ඒ හින්දා ඔයාට ඉන්නවා නම් එහෙම යාළුවෙක් හරි ආදරණීය කෙනෙක් ඉන්නවා නම් පවුලේ හරි කවුරුම හරි ඉතින් ඒගොල්ලන්ට දෙන්න, ඒගොල්ලන්ට හැදෙන්න කාලය දෙන්න. අපි ඒගොල්ලන්ට අතහිත දෙමු. අපිට අපි ඒගොල්ලන්ට වචනකින් හරි හයියක් වෙනවා නම්
0: ගියාම දැනුවත් කරමු.
1: ඔව්. ඉතින් ඒක තමයි අපි කරන ලොකුම හොඳ. මොකද දැන් ගොඩාක් අම්මලා තාත්තලා ගත්තම ළමයාගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න දෙනවනේ. අනේ පව්, ඔයාගේ සතුට නෑ, අනේයාගේ හිත රිද්දන්න බෑනේ.
0: ඔව්.
1: එහෙම දෙයක් තියෙනවා.
0: කමන්නේ ඔන්නෝයි අද්දට කරපුවා.
1: ඔව්. අපි ඕක පස්සේ නතර කරගමු. එහෙම පස්සට නතර කරගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි මේ මද්ද්‍රව්‍ය කියලා කියන්නේ.
0: අනිවාර්යෙන්.
1: ඉතින් ඒ හින්දා අදම ඒකට යමු වෙන්න. ආන්දරණ කෙනෙක් හරි පවුල කෙනෙක් හරි ඉන්නවා නම් ටග් ගාලේ ගුලන්ව පුළුවන් තරම් හොඳ පැත්තට ගලව ගන්න බලන්න.
0: එහෙම නැත්නම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 19:27. 19:27 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. අපි මේ සමාජයේ වෙන වැරදි වැඩක් තියෙනව නම් අපි කොහොම හරි අපිම එකතු වෙලා මේ වැරදි වැඩේ නවත්තන්න ඕන. ඒකින්ද තමයි මේ වෙලාවේ රටම එකට අපි මේ වැඩේට දායක වෙන්නේ. ඒක හන්ද අපි ඔබටත් ආරාධනා කරනවා අපිත් එක්ක මේ වැඩේ
1: එකතු වෙලා ඉන්න කියලා. අපි හැමෝම එකතු වෙමු. අපේ පවුල වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන්, අපේ සමාජය වෙනුවෙන් සහ අපේ රටේ අනාගතය වෙනුවෙන්.
0: උදේ 9:49.

0: Lakhanda Radio ITN
1: උදේ 9:00 විනාඩි 53යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න.
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
4: අනු මං ආසම සින්දුවක් ගහන්න යන්නේ.
1: මාත් ආසයි.
4: හැබැයි මේක මම මේ කොපි කරගත්තු එක මේ ඔරිජිනල් එක නෙමෙයි. හරි ලස්සන සින්දුවක්. මේක මැදදී පොඩ්ඩක් කෑගායි. ඒ අනු තමයි කෑගහන්නේ. ඒක අනු තමයි කෑගහන්නේ කියලා සින්දුව අහන්න. සින්දුව අහලා අපි ආපහු මේ පැත්තට එමු. 9:54යි.

0: Lakhanda Radio ITN.
1: උදේ 9 විනාඩි 56 වෙලාව. ඔන්න අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
2: අදට ගිහින් යන්න.
1: ආපහු අපි හම්බ වෙනවා හෙට. හැබැයි යන්න කලින් ඔයාලා තියෙනවා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න.
2: නැත්නම් ගුටි කන්න.
1: මොඩෙන් යනවා සද්ද නැතුව. යෝගට් එකක් කන්න දීලම එකගෙන යන්නම්. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ අපේම නිෂ්පාදනයක්. බයනතුව මිලදී ගන්න. අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ.
2: අපි මෙච්චර වගකීමෙන් කියන්නේ ඒකයි.
1: අන්න ඒකයි. වගකීමෙන් කියන නාලිකාවක් රටට වගකීම මාධ්‍ය නාලිකාවක් විදිහට අපි වගකීමෙන් කියන්නේ අන්න ඒක හින්දා අපේම රටේ අපේම නිෂ්පාදනයක් හින්දා බයනතුව මිලදී ගන්න. පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකක් මතක් කරගෙන යන්නම්. ස්ටැන්ලි දිලකරත් මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය මාළඹේ හන්දි හරංගල හන්දියේ තියෙන ශාඛාව බතරමුල්ල පැලවත්ත ශාඛාව තියෙනවා. ඒ වගේම තමයි අනුරාධපුර මරදන් කඩවල ශාඛාවත් ඔන්න ඇවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරනවා. හරි, එහෙනම් අපි අදට මේ විදිහට යනවා.
2: ආයමත් හෙට හම්බ වෙනු.
1: එහෙනම් හැමෝටම ආදරේ පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න.
2: ගිහින නම් මං අනු
1: මම ගීත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: සල්ලම පොලිය RDB බැංකුවෙන්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
2: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා වයනතු එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් ග්‍රිප් X5 සහ සුම් X5.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1.
6: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
7: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්ල දුරකථන 0706 478 478.
8: ලකන්ඩ රේඩියෝ ITN
9: වෙලාව පෙරවරු 10යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
11: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කනි ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: කොළඹ දුවර ප්‍රධාන මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා ඒ කෑගල්ල කරඩුපාඩ හන්ති ප්‍රදේශයේදී රබුකන සිට දුවර බලා ධාවනය වූ මගී බස් රථයක් කඩුපාඩ හන්තියේදී නූර් පාරට හරුණුවත් සමගම දීගර සිට කොළඹලා ධාවනය වූ බස් රථයක් ගැටි අනතුරු සිදු වුණා. දීගර සිට පැමිණි බස් රථය මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණි අවස්ථාවකයි අනතුරු සිදු වෙත්තේ. තුවාලකරුවන් කෑගල්ල බහරුවහල්ට තුරත් කර තිබෙනවා. ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ දෙවැන්ත ලැව්ගිනි හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් ස්පෝකින් ප්‍රදේශයේ දහස් සංඛ්‍යාත පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙසටයි බලධාරීන් නියෝග කළේ. තද සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් ලැව්ගිනි ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවනවා. ප්‍රාන්තයේ පුරා අක්කර 250,000කට වැඩි භූමි ප්‍රමාණයක් මේ වන විටත් ගිනිගෙන නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලැව්ගිනි හේතුවෙන් විදුලි සැපයුමටද බාධා එල්ල වී ඇති අතර 60,000කට ආසන්න පිරිසක් විදුලි නොමැතිව පීඩාවට පත්ව සිටිනවා. මීර්ගල කඳ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
5: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැගේ ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් ගා මෙගා පවර්
3: සුබ උදෑසනක උදේ 10යි විනාඩි 5යි

හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

සුබෝදෑසනක්. අද අගොස්තු මාස තුන්වෙනිද නේද? අලුත් දවසක් අලුත් කැලැන්ඩරයක පිටුවක් පෙරලිලා ඉවරයි නේද? අද අලුත් දවසක වැඩට යන්න ඇති හොම වෙලා වේමා වහගෙන ඉන්නවනේ දවක් ඔය හිටියත්. ඔෆිස් එකේ වෙන්න පුළුවන් හැම නැත්තම් ඔයා ගෙදර ඉඳලා මාව වහගෙන ඉන්නව වෙන්න පුළුවන්. මේ කොහෙ හිටියත් ඔයාට මාව වහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකන්. අලුත් මාසයක් කියලා කිව්වම සමහරක් වෙලාවට කලින් මාසේ අපිට හැබෑ කරගන්න බැරි වුණු බලාපොරොත්තු වැඩ ගොඩාක් ඇති.

ඉතින් සමහරක් වෙලාවට ටිකක් ඉතුරු වෙලා ඇති මේ මාසෙටත් නේද? මේ මාසෙත් හිතපු විදිහටම ඒ ප්ලෑන් කරපු විදිහටම හැම දෙයක්ම යාට කරගන්න අනිවාර්යෙන් පුළුවන්. ඉතින් ඊ හවස පොඩක් ඉතින් ලෑස්ති වෙන්න ප්‍රති අද අලුත් දවස් වැඩ ටික පටන් ගන්න. දවස් දෙකකට පස්සේ නිමාඩුවක් එක්ක තමයි ඉතින් ඉඳලා ආවේ නේද? ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා යාට ඉමට. එහෙම නේද? මම හිතන්නේ නම් එහෙම තමයි. ඉතින් කතා කරන්න තියෙනවා ගොඩක් දේවල් මේ පැත්තට එන්න. FM 93.5 93.7 ඔයාටම අවහගෙන ඉන්න පුළුවන් හાર્ට් බීට් අහනකම 0703 93.5 93.7 මේකේ ෆෝන් නම්බර් එකට ඔයා මැසේජ් එකක් එවන්න, එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න. ඔයා කැමති සින්දුවක් මගෙන් ඉල්ල ගන්න පුළුවන්. අද ඉතින් පළවෙනි දවසනේ අගෝස්තු මාසේ. ඉතින් බර්ත්ඩේ විශේෂම ඇති ගොඩක්. ඉතින් මේ ඕන දෙයක් වාට මාත් එක කතා කරන්න පුළුවන්. ඔයා මේ වෙලාව ඉතින් කොහේ හිටියත් මා වහගෙන ඉන්න ඔෆිස් එකේ වැඩ කරන ගමන් වෙන්න පුළුවන්. මේ හැමදේම එක්ක ඔළුව පොඩක් නිදහස් කරගෙන වැඩ ටිකක් ගොඩක් එක්ක ඉන්නකොට හිත පොඩක් නිදහස් කරගන්නකොට හොඳම බෙහෙතක් තමයි ලස්සන සින්දුවක් ඇහෙනවා කියන එක නේද? ඉතින් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්න උරේෂගේ. ඉතින් අපි අහලා අපෝ ඉක්මනට මේ පැත්තට එමු. උදේ 10යි විනාඩි 16යි වෙලාව. ඔයා කොතනද? මම ඉන්නේ එතන. අහලා බලන්නකෝ.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳදිය 10 සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබුණ කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනව රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: උදේ 10:29 වෙලාව හාට් බීට් අහගෙන ඉන්න මේ වෙලාව ඔයා මොකද කරන්නේ? හාට් බී හාට් එක බීට් වෙන ඔයා හාට් බීට් අහගෙන නේද ඉන්නේ? මට හිතෙන්නේ නම් එහෙම තමයි ඔයා මාව සද්දටම අහගෙන ඉන්නවා කියලා. අපි ලස්සන සින්දුවක් නේද අහලාවේ අද අතුල අධිකාරි මහත්මයාගේ විසරණු මල් පෙති. මේ සින්දුව මම හිතන්නේ හරිම ලස්සන තේරුමක් තියෙන ලස්සන විස්තරයක් කරන ගීතයක්. මට හිතෙන්නේ නම් එහෙම තමයි. මට හිතන දේ කියන්න බලන්න. අපි ඒකන පස්සේ කතා කරමු නේද? ඊට කලින් මට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. FM 93.5 මේ වෙලාවේ සත්‍යයෙන්ම හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් මේ යන හදන්නේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. පොඩි මැසේජ් එකක් කියවපු කෙනෙක් ඔයාව මතක් කරන්න තමයි මේ හදන්නේ. ගුඩ් මෝර්නින් කියලා තිනවා. ගුඩ් මෝර්නින් ලක්හඬ ඔයාටත් ඉතින් ගුඩ් මෝර්නින්. අපි හැමදාම ඔයාව අහනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ට්‍රින්කු පහේ කරුවෙන් පුංචි පණ්ඩා ඇතුළු ෆැමිලි එකේ හැමෝම තමයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙන්නේ. හයි ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් ඔයාට. මට දෙනවද ඔබ ඇපල් මලක් වගේ සින්දුව? ඇපල් මලක් වගේ ළඟ ඉන්නව නේද? එතකොට මට හිතෙනවා එයාට තමයි ඔය මේ සින්දුව ඉල්ල ගන්න හදන්නේ කියලා. තෙලිනි තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. ඔයාට දෙන්නම් අපේ සින්දුව. අපි බලමු කොහොම හරි දෙන්න. ලස්සන සින්දුවක් නේ අමරසිරි පීරිස් මහත්මයාගේ. සුදුවක්කී කවුද මේ? ගුඩ් මෝර්නින් කියලා දිනුවාට සුබම සුබෝදස. ගුඩ් මෝර්නින්. ඔන්න භාෂා දෙකෙම කිව්. උදෙන් ඇවිත් මේ අපි එකතු කරගන්න සින්දුවකට ෂෙවෝන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ෂෙවෝන් ওই විදියට මහගෙන ඉන්න එදා සිකුරාද කතා කරාට පස්සේ තමයි නේ නේද? ඉතින් දවස් දෙකකට පස්සේ අපි අය හම්බ වෙන්නේ ලස්සන සින්දුව අහන්න. හાર્ට් බීට් එකත් එකතු වුණොත් ඔයාටත් පුළුවන්. අවිවා සින්දුවකට එකතු කරගන්න කියලා දෙන මහත්තයා, ඒ වගේම ජූට් කුමාර, අපි අයියා, ඒ වගේම පුතා විනෝද්, දුව දිල් දිශා දිල් දිසානි, හා අනුෂ තමයි මට මැසේජ් එක දාලා තිනවා එකතු කරගන්න. හරි මාදරි වෙනස වගේම හරි මාදරින් ජය මාමත් එකතු වෙලා ඉන්නවා සද්දෙටම ලක්හනහගෙන. වැඩ එතන වැඩ කරන තැන හැමෝම එකතු කරගන්නා නේද? නම් කියන්න බෑනේ. ඔෆිස් එකේ වැඩ කරන හැමෝමත් එකතු කරගන්න මේ වෙලාව වගේම ඉදි අනුර පුස්සල්ල ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ. ඔයාලට පුළුවන් මේ විදිහට ඔයා කැමති සින්දුවක් අහන්න, කැමති කෙනෙක් එකතු කරගන්න. ඉතින් මේ ඕන දෙයක් ඔයාට පුළුවන් දවල් එක වෙනකන්. මම ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නේ. ඉතින් අපි ඒක අහලා අපහු කතා කරමු නේද? ඔයාටත් පුළුවන් මේ වගේ ලස්සන සින්දු අහන්න. ලෙක වෙන කහන්නේ

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
3: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
2: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
4: රේඩියෝ සියවසක ලෝකමය
5: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ ප්‍රතිය පාදක කරගත්
4: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
5: විද්වත් දේශන සමක විවෘත සංවාදය
4: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
5: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
4: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
5: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
4: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: ලකහට ලකාවටම ලකන පෙරනෝවරු
1: සබුදස්සනක් හොදේ 10 විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
6: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

විනාඩි 44 වෙලා ඔයයි මමයි ඉන්න පළවෙනි පැය තමයි මේ විදිහට යන්නේ නේද? ලස්සන සෙන්ද ටිකක් අපි ඇහුවා නේද? මේ පොඩි වැස්සකුත් තියෙනවා කියලා මට හිතෙනවා. පොඩි පොදක් එක්ක. සමහර වෙලාවට මේ සතියේ වැස්ස වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ අගෝස්තු මාසය කියලා කියන්නේ ටිකක් වැස්ස අඩු පායන කාලයක් වෙනවා නේද? ඉතින් අපි බලමු. ඉතින් මුල් කාලේ ඉතින් පොඩක් වැහලා පස්සේ තමයි ඉතින් අවුව වැඩි වෙන්නේ නේද? මොනවගේ දෙයක් සිදු වෙයිද කියලා මේ වෙලාවේ වැස්ස ගැන කියන මට රස කෑමක් කනවන කන්න පුළුවන් ගණක් ඉතින් දිනනව නේද කෑම හදන තර ආයෙත් තමයි වැඩ කරන තැන ජයමාම ඔයාව එකතු කරගන්න. ඒ වගේම වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේ ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, ඒ වගේම මදුශංක, ජගත්, ජයමාම තමයි මට වෙනද වගේම හරි ආදරෙන් මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් එහෙම තමයි පොඩක් වෙලාවේ ටයිම් එක මදි වුණා ඉස්සෙල්ලා ඒකයි ඔයාගේ නම විතරක් කිව්වේ. ඉතින් එහෙම වෙනවා නේද? සුසන් සම්පත් ආව එකතු කරගන්න බරළු හේනින් මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මගේ දෙහට මහගෙන ඉන්න අඩු මාදරේ ලස්සන සින්දු ගොඩක් ලැස්ති කරන් ඉන්න. අද මන්ඩේ කියනකොට පොඩ්ඩක් සතුටේ ඉන්න දවසක්. ඊනි අඩුව ඉඳලා ඇවිල්ලා අද පොඩ්ඩක් ලස්සන සින්දු ටිකක් අහලා ඉතින් නිදහස් කරගන්න, සතුටෙන් වැඩ ටික කරන්න, සතුටෙන් වැඩ ටික පටන් ගන්න හොඳම වෙලාව. ගුඩ් මෝර්නින් ඔයාට. කොහොමද මේ කොහොමද සතියකින්ම ආවේ නෑ? අයියෝ ආවේ නැත්තේ. අසනීප වෙලා හිටියද? කොහරි ගමනක් ගියාද කියන්න බලන්න. අද දින ඇනිවර්සරියක සම්බන්ධනවා. කවුද මේ? අයාගේ විදේශතලා ඉන්න පැහැදිලි නෑ මං හිතන්නේ. මේ වෙලාවේ අපි ඊළඟට බලමු. මං හිතන්නේ විදේශගත වෙලා ඉන්න කෙනෙක්ට දෙවනිටයි හරි පසිඳුටයි හැපි ඇනිවර්සරි කියලා තියෙන එදනා රට ඉන්නේ. ඉතින් එදනාට හැපි ඇනිවර්සරි කියලා විශ් කරනවා හાર્ට් බීට් එකලු. ඉතින් ඔබේ දෙහටි පහගෙන ඉන්න හරිම ආදරෙන් කටිකාවත් චන්දිම අබේගුණ වර්ධන තමයි මට මැසේජ් එක දැම්මේ. ඒ අම්මව එකතු කරගන්න කියන අම්ම තමයි ආනෝම. ඒ වගේම තාත්තා පුංචිලාව එකතු කරගන්න කියන ලස්සන සිද්දුවක් අහන්න හරිම ආදරෙන් එකතු කරගන්නම් ඔයාව. ගුඩ් මෝර්නින්. අපිත් සද්දට ලක්කන අහගෙන ඉන්නවා. ඔය විදිහටම සද්ද වැඩි කරගෙන අහන්න හાર્ට් බීට්. අම්බලංගුඩින් තමයි ප්‍රියන්ත මට මැසේජ් එකක් දාලා තියෙන්නේ මේ වෙලාවේ. පොද වැස්සක් එක්ක රොටියක් හදාගෙන අර උණු මොන දුන්දාන තේ එකක් හදාගෙන අර ඈත තියෙන පරිසරයේ දිහා බලාගෙන ලස්සන කන්දක් එක්ක අර දැන් මීදුමත් එක්ක පොඩ්ඩක් අර වැහි අඳුරත් එක්ක ඈත තියෙන කඳු ටික හරියට පැහැදිලිව පේන්නේ. ඒ වගේ view එකක් එක්ක රස කෝපි එකක් තේ එකක් එක්ක රොටියක් කන තිබුණු සරල ලුමිරිසක් එක්ක. ශාමා ඔයා වැරදි වැඩක් කරනවා. ෆොටෝ එකක් එක්ක මේ වගේ තැනක ඉඳලා ඔයාගේ ගෙදරට පේන ලස්සන පරිසරයක් තමයි ඒ තියෙන්නේ. ඉතින් මට කියලා දින මේ වෙලාවේ ආ ඒ වගේ වැඩක් කරනවා කියලා. වත් එකේ මේ ශාමා නුවර පැත්ත හරිම නරක වැඩක් තමයි ඔයා කියන්නේ. අපි දන්නේ බඩරි දුරුත් එහෙම හරිද? පොර්ණිමාසෙව්වන්නේ සඳ ලංකාවෙන් තමයි මාව අහගෙන ඉන්නේ. ඔය විදිහට මහගෙන ඉන්න හරි මාදරේ. රසගෙන කියනකොට රස කිරිතේ එකක් තිබ්බත් කොහොමද? රස කිරිතේ එකක් ගන්නව නම් පැල්වත්ත නිෂ්පාදනම තමයි. පැල්වත්ත කිරිපිටි ඔයාට ගන්න පුළුවන් රසට ගුණට උකුවට 100%ක්ම ස්වභාවික නිෂ්පාදනයක් කියලා අපි ඔයාට කියනවා. ඉතින් ඒක රොම්ම විශ්වාසයෙන් කියන්නේ අපි ඒකයි. ඔයා ළඟම සින අලෙවිස්සලට ගිහිල්ලා පැල්වත්ත කිර නමින්ම මෙලෙදී ගන්න අමතක කරන්න එපා. අපි හමුරේද ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නේ. රස තේකක බොනගම, රස කෝපි එකක් බොනගම, රස කිරිතේ එකක් බොනගම. මේ වැස්සත් එක්ක ලස්සන සින්දුවක් අහමුද?

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ හරියට හරියට
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
7: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න

රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ.

එකලා වෙන තව විනාඩි 4ක් වගේ තියෙනවා. ඔයා ඉතින් විනාඩි වලින් වැඩ කරලා අපිට තප්පරෙත් හරියට වටිනවා රේඩියෝ එකේ වැඩ කරන කෙනෙක්. තප්පරෙන් මිස් වෙන පුළුවන් සමහර දේවල්. ඉතින් මිස් නොකර කොහොම හරි අපි ඒ ටික කරගන්නවා. එහෙම තමයි නේද? විනාඩියක් වුණා ජීවිතේට අපිට වටිනවනේ. වඩත් එහෙම නේ සමහර දේවල් තප්පරෙන් මිස් වෙනවා කියලා කියන්නේ අපි. ඉතින් මිස් නොකර කොහොම හරි මේ අලුත් මාසේ වැඩ ටික කරගන්න නේද? කිසිම දෙයක් මිස් කරන්න නැතු ඒ හීන බලාපොරොත්තු හැමදේම ඒ විදිහටම හැබැයි කරගන්න ඔයාට පුළුවන්. ඉතින් මම මේ වෙලාවල සත්‍යෙට වැඩි කරගෙන අහගෙන ඉන්නවනේ දහඩ්පිට්. දහඩ්පිට් අහගෙන ඉන්නකොට මට හිතුනෝ ඔයාට කියන්න රස කැම ටිකක් දවල්ට එහෙම හදා ගන්න ඕන නම් පැල්වත්ත බට එකක් කරගෙන බලන්න. පොඩක් වැඩගින්නක් આવොත් පැල්වත්ත යෝගට් ටික අරගෙන රස බලන්න. ඒ තරම්ම රසට ගුණට උකුවට ඔයා ගාවට අරගෙන ඉන්න පැල්වත්ත නිෂ්පාදන කියලා අපි ඔයාට විශ්වාසයෙන් කියනවා. ඉතින් ඔයා ළඟම තියෙන සුපිරි වෙළඳසල එහෙම නැත්නම් ළඟම තියෙන කඩේකට ගිහිල්ලා වයිල්ලා නොවනේ පැල්වත්ත නිෂ්පාදන කියන නමින්ම විතරයි. මේ වෙලාවේ කවුදම වහගෙන ඉන්නේ සද්දටම හට් බීට් අහගෙන ඉන්නව නේද සරච්චන්ද්‍ර ඩයස්. ඔයාව එකතු කරගන්න රයිගොමි ඔය විදිහටම වහගෙන ඉන්න හරි මාදරෙන්. සක්සියර දෙනාට හાર્ට් බීට් වැඩ කරන මගේ අපේ මැනිකත් ඇවිල්ලා නේ. සුබ උදෑසනක් කියනින් ඕන සුබ උදෑසනක් වෙන්න ඕනි. අද යාගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ ක සුබ පැතුම් පතමු කියලා තියෙනවා. ඉතින් ඒ වගේම කවුද මේ හස්බන්ඩ්ගේ නම කියන්න බලන්න. අජිත් කිච්සිරියාට සුබම සුබ පන්දනයක් ලැබ ප්‍රාර්ථනා කරනවා. ඔය හිටියා වගේම නිදික් නොරේ නිරෝගීව ඉන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාට. ප්‍රෝග්‍රෑම් එකට අහගෙන ඉන්නේ නේද අජිත්? ඔයා පුදාලා එක පුදාල එකතු කරගන්න කියලා දැන් තරිඳු ඒ වගේම රුක්ෂාන් ද්‍රවින්දු අකිල ඒ වගේම පසින්දු මේ හැමෝම එකතු කරගන්න කියලා දෙන ලස්සන සින්දුවක් අහන්න මම ලැස්ති කරගෙන ඉන්නේ මාස්ටර්ස්. අපි අහලා බලමු BNS ලගේ ලස්සන සින්දුව. ඒක අහලා ඇවිල්ලා අපි ආ කතා කරමු. ආපහු අපි කතා කරන්නේ ඩෙවුස් එකෙන් පස්සේ ওই විදිහටම ඉන්නවා.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණීය මනෝජ් කොට විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි අදහැලීම හේතුවෙන් ඉහළ කොත්පලේ ජලාශයේ වාර්දුරට තුනක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. වැසි තත්ත්වය තවදුරටත් පැවතුන හොත් එම ජලාශයේ සෙසු වාර්දුරටද ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේලට පහලින් කොත්පලා ඔය දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙසටයි දැනුම් දී තිබෙන්නේ. ආපදා කමනාකරණ ඒකකයේ සඳහන් කළේ සම්බන්ධව අවට පදිංචිකරුවන් දැඩිව අවධාන යොමු කළ යුතු බවයි. ප්‍රදේශයට ඇදහැරෙන තදවෙස් සමග සෙන්ක්ලයා සහ ඩෙවෝන් දියලිවල ජලධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා. විමල සුරේන්ද්‍ර ජලාශීද වාන්තවීමට පටන්ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. නෝටන් බ්‍රිජ් ජලපෝෂක ප්‍රදේශයට ඇදහැරෙන තද වෙස් සමග මෙසේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි නොරිලිය දිස්ත්‍රික් ආපදා කැමරාකරණ ඒකකයේ සඳහන් කළේ. මේ අතර ඉදිරි පැය 24දී මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කළා. අද අලුයම 12:30 නිකුත් කළ එම නිවේදනය හෙට අලුයම 12:30 දක්වා බලාත්මක බවයි සඳහන් වන්නේ. ඒ අනුව මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර උඩ පළාත යටිනුවර ගඟ ඉහළ කෝරළය පස්භාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශ ලේකම් කොට්ටාසවට අයත් පහත් බිම්වල විසින් ජනතාවට සැලකිලිමත් වන ලෙස දැනුම් දී තිබෙනවා. ග්‍රීසියේ ලැව්ගිනි පාලන බෙහෙම්වල නිරතව සිට හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී පුද්ගලයන් දෙදෙනෙකු වී ගොස් තිබෙනවා. එක් යානෙක සිටි ඩෙන්මාර්ක් ජාතික ගුවන්ඩියමයෙකු සහ එහි ගමන් කළ ගිනි නිවීම් සේවා නිලධාරියෙකු මෙසේ මේ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනික් හෙලිකොප්ටර් යානයේ සිටි බ්‍රිතාන්‍ය ජාතික ගුවන්ඩියමුවා සහ ඒ කටයුතු කළ ගිනි නිවීම් සේවා නිලධාරියා දිවි බේරාගෙන ඇති බවද සඳහන්. අර්ථරස්තු වුණේ ඇතෙන්ස් අගනුවරට බටහිරෙන් කිලෝමීටර් 65ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක ඉහළ අහසදී බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. යාන දෙක ගැටීමත් සමග එක් යානයක් ගිනිගෙන කඩාවැටී ඇති අතර අනික් යානය නිරුපද්‍රිතව හදිසි ගොඩබැසවීමක් සිදු කර තිබෙනවා. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති දහවල් 12ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බබිටෙල්නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WTN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat
1: 11:05

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077777374
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.
0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

අපි මේ ඇවිල්ලා ඉන්නේ අලුත් පැයකටනේ. අලුත් පැයක පටන් ගන්නකොටම ලස්සන සින්දු ටිකක් අහලා අපි පටන් ගත්තේ ලස්සන සින්දු දෙකක්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන සින්දු අහන්න. ඔයා මොකද මේ වෙලාව කරන්නේ? වැඩ ගොඩාක් එක්ක හිර වෙලා දින්නේ. ඔළුවට පොඩ්ඩක් නිදහසක් නැද්ද? එහෙනම් ඔයා දන්නවද කරන්න ඕනි

මොකක්ද කියලා. එතමයි සද්ද වැඩි කරගෙන FM 93.5 අහන්න. ලස්සන සින්දුවක් ඇහෙනකොට අර පොඩ්ඩක් තියෙන හිතේ තියෙන නොසන්සුන්කතිය පොඩ්ඩක් කලබල වෙලා ඉන්නවනම් වැඩ චුට්ටක් වැඩි වෙලා ඉන්නවනම් බොස්සාව ප්‍රෙෂර් කරනවා නම් මේ වැඩ ටික ඉක්මනට කරලා දෙන්න කියලා. එහෙම නැත්නම් කවන්ට් එක කොහොම වැඩ කරන ගමන් ඉන්නවනම් ටාගට් එක කවර් කරගන්න මේ වෙලාවේ වට නිකන් මූඩ් එකක් නෑ වගේ නම් මූඩ් ෆික්ස් කරන්න හොඳම වෙලාව උදේ 10 ඉඳලා 1 වෙනකන් ලස්සන සින්දු ගොඩක් ඇහෙනවා. එයාටත් පුළුවන් ඉතින් මූඩ් එක ෆික්ස් කරගෙන ඔය කැමති කෙනෙක්ව එකතු කරගන්න. කැමති කෙනෙක්ව එකතු කරගන්නකොට 0703 93.5 93.7 0703 93.5 93.7 මේකින ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියනවාට පුළුවන්. ඔයා කැමති සින්දුවක් තියෙනවද කියන්න බලන්න. ඔයා කැමති සින්දුවක් මං ඉතින් නොදී කොහොමද? අනිවාර්යෙන්ම දෙන වහගෙන ඉන්න. එහෙම කියනකොට වැවිලා ඉන්නවා කියන්නේ කළුතර පැත්තට යන්න තමයි හදන්නේ. කළුතර පැත්තට මේ වෙලාවේ වහිනවද? මට හිතෙනවා පොඩක් වැහි අඳුරක් වගේ ඇති නේද? තිමිර ඔයාව එකතු කරගන්නම් ලස්සන සින්දුවකට. කවුරුත් කියලා නේ අදනියම සින්දුවක් අහන්න මං හිතන්නේ ලෑස්ති වෙලා ඉන්නේ කමක් නෑ. ලතනියම හරි ලස්සන සින්දුවක් අහන එක තමයි හොඳම දේ නේද? ඉස්සර ඔයාවත් එකතු කරගන්න මුල්ලේරියාවෙන් තමයි මාව අහගෙන ඉන්නේ. යා වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහමු. කඳු පන්තිය දැකලා අම්මට එන්න හිතලා තියෙන දැන් ප්‍රෝග්‍රෑම් එක නවත්තලා නුවර ආපු වෙලාවක මං එන්නම් අනිවාර්යෙන්ම ඔයාව බලන්න. කමක් නැද්ද මට? ලක්ඛණ්ඩායි වවන් කියලා දෙන ලස්සන සින්දුවකට එකතු කරගන්න චූටි දුව මදශී වයිෆ් ඉන්දික මහන්සි අම්මතක සුපිරි සින්දුවකට එකතු කරගන්න කියලා දෙන වසන්ත ඔයාව එකතු කරගන්න කොටියා කුමරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙම තමයි නේ. ඔයා කොහේ හිටියත් කොහේ වැඩ කරන ගමන් හිටියත් වගේ මහන්සිය අඩු කරගන්න ඔයාට පුළුවන් මේ වෙලාවේ. ඒ මාව හගෙන ඉන්නකොට හાર્ට් බීට් එකෙන් අපිට දෙන්න ලස්සන සින්දුව කැලන්ස් විජේවර්ධන මහත්මයාගේ. අපි බලමු කොහොම හරි සින්දුව දෙන රූපසේන වගේම සුනන්දනී තමයි මාව මට මැසේජ් එක දාලා දෙන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. හැබැයි මම මේ වෙලාවේ ලැස්ති කරගන්නේ ලස්සන හින්දි සින්දුව. අපි ඒක අහලා අපි කතා කරමුනේ. ඔයාටත් පුළුවන් මේ විදිහට කතා කරන්න 0703 93.5 93.7 මේකේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් තියන්න.

ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: කොළඹින් කතා කරමු.
1: රේඩියෝ සලෝන්
2: මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
3: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
2: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
4: රේඩියෝ සියවසක පොළොන්නරුව ලෝකමය.
5: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
4: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
5: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
4: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
5: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසන තුනට
4: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
5: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
4: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: 11:27.

11 විනාඩි 33 වෙලාව ඔයා හට් බීට් අහගෙන ඉන්න වෙලාව සමහර වෙලාවට වෙලාව හොඳ වුණාම ඔබේ ජීවිතේට වාසනාව කින දෙනවනේ. සමහර කලාවට වගේ වාසනාවටත් වඩා වගේ උත්සාහය නිසා වගේ ජීවිතේට ඔයා බලාපොරොත්තු වෙන දේවල් එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් ගැන කියන්න තමයි මේ හදන්නේ. වගේ වාසනාව ජීවිතේ සුබ සිහිනය නේ. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඔය ගැන දන්නවා. ඉතින් ඒ ගැන ඔයාලට මතක් කරන්න ඕනේ පුංචි දෙයක් තියෙනවා මේ වෙලාවේ. දැන් ලංකාවේ ජාතික වාණිජ්‍ය මණ්ඩලය එකතු කරලා සංවිධානය කරපු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ මේ වෙනකොට රාජ්‍යංශයෙන් දෙවන ස්ථානය හිමි කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයට අවස්ථාව හම්බ වෙලා තියෙනවා. සම්මාන උළෙලේ ජාතික ලොතරැයි මණ්ඩලයට 2025 වගේම 2026 මේ කියන වසරවලදී සම්මානනීය වෙන්න වගේම වාසනාව ලැබුණ හේතුව තමයි විශ්වාසයත් එක්ක යන ගමනක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලේ. ඔයා ගන්න පුංචි ලොතරැයි පත්‍රයට ඔයාට අනිවාර්යෙන් ටැග්ක් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි ඔයා ජාතික ලොතරැයි මණ්ඩලේ නිකුත් කරන ලොතරැයි පත්‍ර මිලදී ගන්න. ඒ විශ්වාසය නිසාම තමයි මේ තරම් සම්මානයක් ලබා ගන්න අවස්ථාව හම්බ වුණේ. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කියනකොට ඔයා දන්නව නේද? දශක 6කට වඩා වැඩි කාලයක් මේ වෙනකොට ලක්ෂ ගණනින් කෝටි ගණනින් ඒ වගේම මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරපු එකම සුබ සාධනේ වගේම රාජ්‍ය සේවය පවත්වා ගන්නත් ජාතික ලොතරැයි මණ්ඩලය ලොකු උදව්වක් කරලා තිනවා, දායකත්වයක් දීලා තිනවා. ඉතින් වාසනාව විශිෂ්ටතම වගේම ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා වට මතක් කරන්න ඕනේ. ඉතින් රටේ ඉන්න අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ අවස්ථාව හම් වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ හීනේ හැබෑ කරගන්න ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඔයාට මේ මතක් කිරීම කරේ. එකලහේ වෙනානේ 35ක් වෙනකොට කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. තාම ඔයා මේ පැත්තට ආපු නැති කෙනෙක් නම් FM 93.5 93.7 ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන්. මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලමු. අපි දැරණියගල පැත්තට යන්න තමයි හදන්නේ. දැරණියගලින් මේ වෙලාවේ තුෂාණි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ওই විදිහට මාව අහගෙන ඉන්න වාට පුළුවන් නැස්සන සින්දුවක් අහන්න. විශේෂම දේ තමයි යාට හරිම ලස්සනට චිත්‍රා දෙන්න පුළුවන් කෙනෙක්ගේ මූණක් ඒ විදිහටම අඳින්න පුළුවන් කෙනෙක් තමයි කුමු කියලා කියන්නේ. ඉතින් යාළුව හැමෝම එකතු කළා යාට සුබම සුබපන්දුනා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ විශේෂකත් එක්කම අපි යමු බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තට. මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. මොයගට සුමන ආව හරිම ආදරෙන් එකතු කරගන්න චුට්ටක් පරක් වුණා නේද? ගුඩ් මෝර්නින් කියලා තින හඩත් ගුඩ් මෝර්නින්. මැනික කොහොමද? ඉතින් යන්න කලින් බෝයගොඩ පැත්තේනවා. දැන් අයියානේ මම බෑ කිව්වේ නෑනේ. මේ වෙලාවේ සුමන ඔයාව එකතු කරගන්නම් හරිම ආදරෙන්. අයිබෝවන් වඩපාත ලක්ෂ්මන් වගේම තමරා නිශානි චේතනා තේජ අවෝඩ් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක ඒ වගේම සේරුව වෙල කෙඩිය සම්මරසිංහවත් එකතු කරගන්න කියලා දෙන ලස්සන සින්දුවකට මම ලෑසි කරන්නේ සුපුන් පෙරේරාගේ ලස්සන සින්දු. අපි ඒක අහලා ඇවිල්ලා කතා කරමු නේද? දෙකලහයි වෙනාඩි 36 හි

0: රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

එකලහේ බේදම ඔයයි මමයි මේ ඉන්නේ ලස්සන සින්දු ටිකක් අහනකම පොඩක් කාම් වයිබ් එකක් තියෙනනේ. එළියේ මේ වෙලාවේ පොඩි වැස්සක් යනවද? ආයිදු පැත්තට ගියන බලන්න. වැස්සක් එක්ක රස කෝපි එක, කිරි කෝපි එක කොහොමද තිබ්බ? එහෙනම් ආගල්โดනේ කිරිපිටි එකක් ගන්නව නම් පැල්වත් උණු නිෂ්පාදතරමු තමයි. සියදසියක්ම ස්වභාවික ගුණයකින් අරගෙන ඉන්න වාගාවට බය නැතුව ආගේ ගෙදර ඉන්න පුංචි බබාට දෙන්න පුළුවන්. පුංචි බබාගේ ඉඳලා වැඩිහිටිය දක්වාම ඔයාලා විශ්වාසයෙන් ගන්න පුළුවන් එකම දේ තමයි පැල්වත් උණු නිෂ්පාදන. පැල්වත් උණු නිෂ්පාදන ආයතන කිරිගොවින් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා. ඉතින් ඔයා ගන්න පුංචි කිරි පැකට් එකෙන් පුංචි යෝගට් එකෙන් එහෙම නැත්නම් ඔයා ගන්න බටර් එකකින් වෙන පුළුවන් මේ ඕනම දෙයකින් ලංකාවේ සල්ලි ටික ලංකාවේ ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් කිරිගොවින්ගේ ආර්ථිකය ශක්තිමත් කරන ගම ලංකාවේ සල්ලි ටික වෙන කොහෙටවත් යවන්න නැතුව ලංකාව තුළම රැඳව ගන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා පැල්වත් උණු නිෂ්පාදනයක් මිලදී ගන්න එක. ඒක නවත් මතක කරන්නේ ගොඩක් අපි විශ්වාසයෙන්. රසකිරි කෝපි එකක් කිරි තේකක් හදාගෙන මේ පැත්තට එන්න FM 93.5 වහගෙන ඉන්න හાર્ට් බීට් අහගෙන ඉන්න පුළුවන් ඔයාට දවල් එක වෙනකන් ලස්සන සින්දු ගොඩක් එක්ක. කවුද මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. ගුඩ් මෝර්නින්. එයා වැඩ කරන ගමන් ටිකේ කවුද මේ යනෝ මම ඔයාව එකතු කරගන්නවා. ඒ වගේම මදු ලතා වසන්ති ප්‍රියන්ත මාහිර්ස එකතු කරගන්න ඕනේ. ඒ වගේම සිසිරාය හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. අද එතන වැඩ කරන ලතා කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ පුතාගේ උපන්දිනේ අගෝස්තු මාසයේ කියන්නේ එහෙම තමයිනේ. බර්ත්ඩේස් වැඩිම දව මාසයක්. ලහිරු එයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන එයාගේ අම්මා එක්ක වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන හાર્ට් බීට් එක අපිට ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ලහිරු. මොකද ඔයා හයි කියලා විතරක් කියලා දෙන්නේ. ඔයාලට කියන්න කිසිම දෙයක් නැද්ද? වචන වලට එන්නේ නැද්ද? නෑ නෑ නෑ හයි කියන්නේ ඉතින් ඒ වගේ දෙයක් තමයි නේද? ලක්කන රේඩියෝ අහගෙන ඉන්නවා. කවුද මේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ? ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දිනවා. හලවත ප්‍රැක්ටික් කරනවා පාල. ඔයාව එකතු කරගන්න ඔය විදිහටම අහගෙන ඉන්නෝ. ඈන් සහන් රශ්මිදු එකතු කරගන්න කියලා දිනවා. ලිලි මොනිස්ටර් දුවවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. ලස්සන ඇඳුම් තියෙන කඩයක් තියෙනවා. ඒ කඩෙන් ඉඳලා මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා. මහරගම පැත්තෙන් තමයි මම වහගෙන ඉන්නේ. කලමනාකාරී ඩිලංක නදීෂා නෝව එකතු කරගන්නා. ඒ වගේම රසික ගයාන් සිරිවංශේ ගෞබිනී රසිත චුට්ටි තව ගොඩාක් නම් පිනසුභා දිනුෂා කම්මණී වගේම චන්ද්‍රාණි ඉරේෂා නයනී හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. මම හිතන්නේ ස්ටාෆ් එකම ඉන්නවා. සොන්දරු දැසන කියලා තියෙනවා වාසනාවන්ත දවසක. ඔයාටත් මේ අගෝස්තු මාසේ පටන් ගත්ත දවස් ඉඳලා තින් වාසනාව අරගෙන එන්න ඕනේ. දවස සුබ වෙන්න ඕනේ නේ. අගෝස්තු මාසෙම සුබ වෙන්න ඕනේ ඔයාට. ලස්සන ගීතයකට මාව එකතු කරගන්න කියලා තියෙනවා. කොටුවේ ගෙදරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. පවුල හැමෝම එකතු කරගෙන රම්මුතුකම යාළුවෝ ටිකත් එකතු කරගන්න කියලා තියෙනවා. මාතලින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ කොටුවේ ගෙදරින්. කොහේ හිටියත් මේ වෙලාවේ ලස්සන සින්දු අහන්න පුළුවන්. මේ වෙලාවේ මම හින්දි සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නවා. අපි ඒක අහලා කතා කරමු නේද? මනවාලාගේ අහලා බලන්න. ඒ තරම්ම ලස්සනයි.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැමති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් ග්‍රිප් X5 සහ සුම් X5.
1: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
2: ආටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොමදීන්
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: ලඛන රේඩියෝ ITN
7: එකලයි විරාඩි 57 වෙලාව ඔයාලට මේ වෙලාවේ මතක කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදනයගෙන ඔන්න පැල්වත්ත නිෂ්පාදන මිලදී කරනකොට පැල්වත්ත බටර් අයිස්ක්‍රීම් යෝගට් මේකේ ඕනම නමකේ මිලදී ගන්න පුළුවන් ඔයා ගන්න ඕනේ පැල්වත්ත කියන නබින්ම වේතරයි ඒක නවට මතක් කරනකම අපි ගිහිල්ලා එන මොනිය නිවුස් එක අහලා තමයි අපහු ඔයාම මේ හම්බ වෙන්නේ මේක ලස්සන සින්දුව මගෙන් ඔයාට

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා

0: වස්තම
1: අධික වෙස්සබග බහවැලි කැලඩි කළු ජලබට්ටම් සීග්‍රේණි හලට මහවැලිය ගඟ වතුර අවතානවක මුහුදත් රළවෙයි මුහුදු ගමනත් අවතාන වෙයි නුවර ප්‍රදේශ දෙකට රතු නිවේතන තවත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100ක්ම වූ වැසි ගෙවුරු බස් 6දී අපනයන ආදායම ඩොලර් බිලියන 10ක්ම වයි වැස්සත් සමග ඩෙංගු අවතානම යළි ඉහළට ඉරානයේ සමග දවස සාකච්ඡාවකට ට්‍රම්ප් සූදානම් ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතරණ අධික වර්ෂාවත් සමග මහවැලි කැලණි කළු යන ගංගාවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා මහවැලි ගංගාවේ පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපයේදී සුළු ගඟ වතුර තත්ත්වයක් ඇතිවීම අවතාරණමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර උඩපළාත යටිනුවර ගඟ ඉහළ කෝරළය පස්භාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශ ලේකම් කොට්ටාසනට අයත් පහත් දිම්වල විසින් ජනතාව සැලකිලිමත් විය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.ලි. සූර්යබණ්ඩාර මහතා සඳහන් කළා
2: මහවැලි ගඟ, කැලණි ගඟ සහ කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට සැලකිතු වර්ෂාපතනයක් ඊයේ දිනේ ලැබුණා. මේ තත්ත්වය යටතේ මහවැලි ගඟේ ජල මට්ටම් ඊයේ රාත්‍රියේ වේගයෙන් වැඩි වුණා. විශේෂයෙන්ම නාවලපිටිය සහ පේරාදෙණිය. මේ නාවලපිටියේ මිලිමීටර 200කට ආසන්න වර්ෂාපතනයකුත් ඒ වගේම නෝබුඩ් ඇතුළු බොහෝ ප්‍රදේශ ඒ ආවරණය වෙන ප්‍රදේශ තුල මේ වර්ෂාපතනය අපිට දක්න ලැබුණා. කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ කිතුල්ගල මධ්‍යස්ථානවල මිලිමීටර 155-160 ආසන්න ප්‍රමාණයේ වර්ෂාපතනය යන් ඊයේ රාත්‍රිය ලැබුණා. ඒ தത്വයේ යටතේ එම ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ ගියාම අපිට පෙන්눔 කරා. කළුගඟේ රත්නපුර සහ මිල්ලකන්ද ඇලගාව ඇතුළු ප්‍රදේශවල ඉහළ ප්‍රදේශවලටත් මිලිමීටර 100-150 අතර වර්ෂාපතන නැතම ස්ථානවල ලැබිලා තියෙනවා. මේ தത്വයේ යටතේ කළුගඟේ ජල මට්ටම් සාමාන්‍ය වැඩිවීමක් පෙන්눔 කරනවා. නිල්වලාගඟ ගින්ගඟ ඉහළ ද්‍රෝණියේ විශේෂයෙන්ම දෙනියාය කොටපොළ නෙළුව ප්‍රදේශවලටත් මිලිමීටර 75-100 අතර වර්ෂාපතනයන් පෞගිය පැය 24 තුර ලැබිලා අත්තනගලුවය සහ මහවය ඉහළ ද්‍රෝණිවල සාමාන්‍ය වර්ෂාපතනයක් දක්නට තියෙනවා. ගංගාවල විශේෂයෙන්ම ආශ්‍රිතව යම් යම් කටයුතු කරන සියලු දෙනා ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. මක් නිසාද ප්‍රාදේශීය වශයෙන් ඇතැම් පහත් බිම් යට වෙන්න පුළුවන් සහ ගඟක ජල මට්ටම ක්ෂණිකව වැඩි වෙන්න පුළුවන්. අද දිනේත් වර්ෂාපතනය ලැබුණොත් ඒ තත්ත්වය වෙනස් වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි වරින් වර ලබා දෙන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම කරනවා.
1: වරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ කිහිපයකම වර්ධරුට විවෘතව පවතිනවා. පොල්පිටිය සහ පොල්ගොල්ල ජලාශවල වර්ධරුට විවෘතව පවතින බැවින් පහත්තිම්වල සිටින ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බවටයි දැනුම් දී තිබෙන්නේ. කුකුලීගඟ ජලාශයේද වර්ධරුටුවක් විවෘත කිරීම හේතුවෙන් කුඩගගේ ජලධාරිතාව ඉහළ ගොස් ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කදුකරේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇදහැලීම හේතුවෙන් ඉහළ කොත්පල ජලාශී වර්ධරුට තුනක් ස්වන් ක්‍රියව විවෘත වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. වැසි තත්ත්වයේ තවදුරටත් පැවතුනහොත් එම ජලාශී සෙසු වර්ධරුටද ස්වන් ක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේලට පහලින් කොත්මලාවේ දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත් සිටින ලෙසටයි දරුම් දී තිබෙන්නේ. ආපදා කබ්‍රාකණ්ඩ ඒකකයේ සඳහන් කළේ ඒ සම්බන්ධ අවට පදිංචිකරුවන් දැඩිව අවධානය යොමු කළ යුතු බවයි. ප්‍රදේශයට ඇදහැරෙන තද වැස් සමග සෙන්ක්ලියා සහ ඩෙවෝන් දියලිවල ජලධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා. විමල සුරේන්ද්‍ර ජලාශයද වාන් තැබීමට පටන්ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. නෝටන් බ්‍රිජ් ජලපෝෂක ප්‍රදේශයට ඇදහැරෙන තද වැස් සමග මෙසේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි නොරිලේ දිස්ත්‍රික් ආපදා කර්මරකණ්ඩ ඒකකයේ සඳහන් කළේ. මේ අතර මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සත වැසි හට ගැනීමේ හැකියාව අදත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් මහනුවර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ. ඊට අමතරව බස්නාහිර වයඹ සහ උතුරු පළාත්වලද වැසි වර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නිර්තදිග බෝසම සක්‍රියවීමත් සමගයි දිවිනි ප්‍රදේශ රසකට මෙසේ තදව සැදැහැලිමින් පවතින්නේ. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර 240ක් වූ වැඩි වර්ෂාපතනය නුරලිය දිස්ත්‍රික්කයේ වටවල ප්‍රදේශයට ලැබී තිබෙනවා. මුහුදු ප්‍රදේශද දැන් ලෙස රළුවන බැවින් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික ආධිවර ප්‍රජාවට දැනුම් දෙනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් කාලගුණාශරිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව විමසිලින් පසුව ලෙසටයි දැනුවත් කර තිබෙන්නේ. කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනවකයන් ශිරියෝ ජාධ්‍යක්ෂ ජීවන් කණ්ඩාරත්න පැහැදිලි කළා.
0: අද දිනේදී දිවයිනේ මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වේවි. සබරගමුව පළාතේත් මහනුවර දිස්ත්‍රික්කයේත් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කිරීම හැකියාව තියෙන අද දවසේදීත් බස්නාහිර, වයඹ, උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස දෙකෙන් පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මෙම ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අකුණු ඇතිවීමේ හැකියාවක් තියෙන නිසා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා එම අනතුරු වලින් වැළකී සිටීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශ සැලකීමේදී පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ මඩකලවල උවහරහා ත්‍රිගුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සුළං නිරිත දිගකින් හමන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30 40 අතර අගයක තමයි පවතින්නේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් අතර අගයක් දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා. හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වීමේ හැකියාවක් පවතිනවා. එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස දීවර සහ නාවික ප්‍රජාවකෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ උස මීටර් 2.5 3 අතර අගයක් වගේ ඉහළ යන්න පුළුවන්. මේ නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන ලෙස එම ප්‍රදේශවල දීවර ප්‍රජාවකෙන් ඉල්ලා සිටිනවා.
1: මේ අතර අධික වර්ෂාව හමුවේ නුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්වලට නායම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැද දුම්වර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙවියෝ විට සහ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිකල සහ කුරුවිටින ප්‍රදේශවලට පළමු අදියරේ නායම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අතර නොරිලිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට දෙවන බට්ටමේ නායම් අනතුරකවීම නිකුත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. අයාපත් කාලගුණ හේතුවෙන් නොරිලිය සහ හැටන් අධ්‍යාපන කලාපවල සියලු පාසල සඳහා නිවාඩු ලබා දී තිබෙනවා. රත්නපුරට ඇදහැලෙන තදවැස් සමග පහද්දීම් රැසක් ජලයේ යටව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. රත්නපුර

0: අනුව ඉහළය බෙහෙතුවෙන් මදුරුවන් බෝ වීමපාලනය කිරීමට ජනතාව කැපවිය යුතු බවයි ජාතික ඩෙගු මර්දන එකකේ වැඩබාධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ඩක්කර මහතා සඳහන් කළේ.
1: ලංකාවේ මේ වන විට රෝගීන් 86,386ක් වාර්තා වෙලා තිබෙනවා. මෙයින් 70%ක් පමණ කාන්තාවන්ගේ මරණ සිද්ධ වෙලා තිනවා සහ 430 පිරිමි පක්ෂයේ මරණ 62ක් වාර්තා වෙලා තිබෙනේ. රෝගී සංඛ්‍යාව අඩු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි දන්නවා දැන් ඉදිරියටත් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා සිකාලය ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා නැවත වරක් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ කාලය තුළදී කරපු ඒ වැඩසටහන් දිනපතාම තමන්ගේ ගෙවල් දොරවල් ඒකම තමන් රාජකාරී කරන ආයතන තමන් යන පොදු ස්ථාන අපි දන්නවා දරුවන් යන පාසල් තමන් යන ඒ ආගමික සිද්ධාස්ථාන සහ වෙනත් ඒ පොදු ස්ථානවල ඒ පිරිසුදුතාවය රැකගන්න කියලා. මොකද ඉදිරියේදී නැ ඒ වැහි කාලය තුළදී මදුරුවන් බෝ වුණොත් තමයි මේ රෝගය සන්න වෙන්නේ.
0: වසරේ මුල් මාස 6 ශ්‍රී ලංකාව යපන නාදායම ඇමරිකා ඩොලර් බිලියන 10ක් පවා ගොස් තිබෙනවා. ඒ අනුව ජනවාරි සිට ජුනි දක්වා සමස්ත යපන නාදායම ඇමරිකානු ඩොලර් බිලියන 10.4ක් දක්වා හෙළ ගොස් ඇති අතර එය පසුගිය වසරේම කාලයට සාපේක්ෂව 3.3% වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම කාර්ය සාධන වාර්තාවේ සඳහන් වන්නේ. බාණ්ඩ අපනයන ආදායම 6.3% ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 6.9 දක්වා වර්ධනය වී ඇති අතර සේවා අපනයන ආදායමේ 15%ක් දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් අනයන වේදම් අපනයන ආදායමට වඩා වේගයෙන් ඉහළ යාම හේතුවෙන් වෙළඳ හිඟිය පසුගිය වසරේ මුල් මාස 6 ඩොලර් බිලියන 3.3 සිට මේ වසරේදී ඩොලර් බිලියන 5.5ක් දක්වා පුළුල් වී තිබෙනවා. වෘත්තීය අනාගතය රැඳී තිබෙන්නේ තාක්ෂණික දැනුමින් පමණක් නොව නවෝත්පාදන සහ රාජ්‍ය සේවය කෙරෙහි ඇති කැපවීම මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අවරසූරි පවසනවා. ඒ ශ්‍රී ලංකා මිලින්දෝරු ආයතනයේ ශත සංවත්සර සැමර උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවයේ පැවැත්වුණේ සීමාවන්ගෙන් ඔබට ක්ෂිතිජයෙන් ඔබට ලෝකයේ අනාගතය සිතියම්ගත කිරීම යන තේමාවෙන් ජීවිත කාලයටම තිබෙන සේවා සම්මානය ජාතික දායකත්ව සහ වෙසයිකත්ව සම්මානය සහ දෙයින් සමුගත් විරුවන් උදෙසා පිදෙන උපහාර සම්මානය පිරිනැමීමද එහිදී සිදු වුණා. උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික පුරුද්දයක් සහ තිරසන සංවර්ධනයක් කරා යන ගමනට සිල් දරාගේ සහය අපේක්ෂා කරන බවයි.
2: The future of your profession depends on a new generation of surveyors.
3: මිනින්දෝරු වෘත්තිය කියන්නේ රටක සංවර්ධනයට පදනම වන ප්‍රධානම වෘත්තියක්. ඔවුන්ගේ බොහෝ කාර්යයන් ජනතාවට ඍජුවම නොපෙනුනත් තිරසර සංවර්ධනයට කාර්යක්ෂම ඉඩම් කළමනාකරණය, යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම වැදගත්. දිවයින පුරා ක්‍රියාත්මක ප්‍රධානම යටිතල පහසුකම් සහ වාරිමාර්ග ව්‍යාපෘති මගින් ජාතික සංවර්ධනය උදෙසා මිනින්දෝරු ශේෂ්ත්‍රීය අවශ්‍යතාව පැහැදිලි වෙනවා. ආරක්ෂිත ඉඩම් හිමිකම් සහ කාර්යක්ෂම ඉඩම් පරිපාලනය සඳහා දායකත්වය ලබා දෙමින් රජ ඉඩම් හිමිකම් වැඩසටහන සඳහා සහාය වීමත් මිනින්දෝර ශේෂ්ත්‍රයේ නිරතුවන්ගේ වැදගත් කාර්යයක්. වෘත්තීය අනාගතයේ රැඳී තියෙන්නේ ශක්තිමත් තාක්ෂණික දැනුමෙන් පමණක් නෙවෙයි. නැවත හැඩගැසීමේ හැකියාව නවෝත්පාදනය සහ කැපවීම යන කරුණු වැදගත් බවටයි මම විශ්වාස කරන්නේ.
0: කොළඹ දුවර ප්‍රධාන මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ කෑගල්ල කරඬුපාඩ හන්දිය ප්‍රදේශයේදී රඹුකන සිට දුවර බලා දහවදේ වූ මගේ බස් රථයක් කරඬුපාඩ හන්දියේදී නූර පාරට හරඬුවාත් සමගම දිගන සිට කොළඹ බලා දහවදේ වූ බස් රථයක් ගැටී අනතුරු සිදු වුණා. දිගන සිට පැමිණි බස් රථයේ මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණි අවස්ථාවකයි අනතුරු සිදු වෙත්තේ. තෝල්ලිකරුවන් කෑගල්ල මහරෝහලට තුලත් කර තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමලය තෝපූර් ජෙන්ඩානගර ප්‍රදේශයේදී යතුරුපැදියක් වැලිපැටව උටි පෙරතේ ගැටීමෙන් දෙදෙනෙකු මිය ගියා. යතුරුපැදිකරු සහ පසුපැදිකරු මෙසේ මිය ගොස් ඇති අතර ඔවුන් 21 හැවිරිදි තරුණයන්. එක් අයකු විශ්වවිද්‍යාල ශිෂ්‍යකු බවටයි හඳුනා ගැනුණේ. අනතුරින් පසු තිබෙන තීරෙදුරු මුතුරු පොලිසියට බාර දී තිබෙනවා. ඉරානයේ සමග දවසාකච්ඡා ලබන සඳුදා ආරම්භ වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයේ සමග විසුමක් ඇතිකර ගැනීම සඳහා රාජතාන්ත්‍රික සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි ඔවුන් සඳහන් කළේ. ගිවිසුම අත්සන් කළ යුතු නිශ්චිත කලසී බවක් තමන් නියම නොකරන බවද

0: ට්‍රම්ප් අවධාරණය කළා. ගිවිසුමක් ඇතිකර ගැනීම තම ප්‍රමුඛ අරමුණක් බවත් යුද ක්‍රියාමාර්ගයකට වඩා රාජතාන්ත්‍රික විසඳුමක් යෝග්‍ය බවත් ඔහු පවසා තිබෙනවා. මෙම ප්‍රකාශය සිදු වන්නේ ඉරානයට එරෙහිව විශාල හමුදා ප්‍රහාරයක් සලකා බැලූ බවට පළ වූ වාර්තා අතරතුරයි. එහෙත් කලාපයේ රාජ්‍යයන්ගේ ඉල්ලීම් සහ ගිවිසුමකට පැමිණිය හැකි බවට ඇති අපේක්ෂාව හේතුවෙන් එම ප්‍රහාරය අත්හිටුවීමට තීරණය කළ බව ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. විසිතුන් වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද අවසන් වුණා. ඒ පදක්කම් සටහනේ පළමු ස්ථානයට ඔස්ට්‍රේලියාව රැගෙන එමෙන්. ඒ අනුව දින 10ක් පුරා පැවති තරගාවලියේ පදක්කම් සටහනේ ඔස්ට්‍රේලියාවට හිමි වූ රන් පදක්කම් සංඛ්‍යාව 70ක්. ඊට අමතරව රුධිර පදක්කම් 45ක් සහ ලෝකඩ පදක්කම් 56ක් සමගින් සමස්ත පදක්කම් 171ක් දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත් වූ එංගලන්තයේ රන් පදක්කම් 29ක්, රුධිර පදක්කම් 45ක් සහ ලෝකඩ පදක්කම් 36ක් දිනා ගත්තා. කැනඩාව තුන්වැනි ස්ථානයට පත් වූයේ රන් පදක්කම් 13ක් ඇතුළු සමස්ත පදක්කම් 19ක් හිමි කර ගනිමින් ඉන්දියාව හතරවෙනි ස්ථානයට පත්ව තිබෙනවා.
1: ලකඩ ව්‍යාපාරික ප්‍රවෘත්ති.
0: ලංකා බැංකුවේ 87 වන සංවත්සරයේ අධ්‍යයතී තිබෙනවා. ඒ සැබර උත්සවය පෙරවරුවේ පැතුනේ කොළඹ ලංකා බැංකු බුලස්ථානයේදී. ඊට ලංකා බැංකුවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම ගනුදෙනුකාර භවතුන් එක්ව සිටියා. එහිදී බැංකුවේ නව සේවාවන් හඳුන්වාදීම ඇතුළු විශේෂ කටයුතු රැසක් සිදු වූ බවයි ප්‍රධාන අලෙවිලිධාරී සමීර ඩීලිනගේ මහතා සඳහන් කළේ.
2: ලංකා බැංකුවේ 87 වන සංවත්සරය අද දින ලංකා බැංකු මූලස්ථානයේදී ආගමික වතාවන් වලට මුල්තැන දෙමින් කරු සභාපතිතුමන්, ඒ වගේ මහ කළමනාකාරතුමන් සහ වටිනා ගනුදෙනුකාර බහුතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. ඉතින් මෙහිදී සුවිශේෂ කාරණා කීපයක් සිද්ධ වුණා. එකක් තමයි PFC investment ගිණුම් ක්‍රමය, විශේෂයෙන් විදේශ රටවල සේවය කරන ඩොලර් වලින් තම වේතනය ලබා ගන්න, නැත්නම් ලංකාවේ ඉඳලා ඩොලර් වලින් තම වේතනය ලබා ගන්න අයට උන්ගේ දරුවන් වෙනුවෙන් වෙනමම ගිණුමක් විවෘත වීමකුත් සිද්ධ වුණා. ඒකත් විශේෂත්වයක්. ඒකම අපි බොහොම සතුටින් සඳහන් කරන්න කැමති. ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය බවට බ්‍රෑන්ඩ් ෆයිනන්ස් ආයතනය මෙම වර්ෂයේත් නම් කරලා තිබෙනවා. රුපියල් බිලියන 65.5ක වටිනාකමකින්, ඒ වගේම පෙර වර්ෂයට සාපේක්ෂව 14.1ක වර්ධනයක් සමගින් ඒ බ්‍රෑන්ඩ් වැලියු එක නැත්නම් සන්නාම වටිනාකම ලැබිලා
1: තියෙනවා.
0: අධික වැස්සමග මහවැලි කැලණි කළු ජලමට්ටම් සීග්‍රෙන් ඉහළට. මහවැලිය ගඟ වතුර අවතානමක මුහුදත් රළුවේ, මුහුදු ගමනත් අවතානමේ. නුවර ප්‍රදේශ දෙකට රතු නිවේදන, තවත් ප්‍රදේශ රසකට මිලිමීටර 100 ඉක්ම වූ වැසේ. ගෙවුණු මාස 6දී අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි. වැස්සත් සමග ඩෙංගු අවතානම යළි ඉහළට. ඉරානයේ සමග දවස් සාකච්ඡාවකට ට්‍රම්ප් සූදානමෙන්. මිලක ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරුවේකට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්ඛඳ ප්‍රවෘත්ති.
0: දැන් සංචාරයේ විශේෂාංගය.

0: අපේ රට ස්වභාව සෞන්දර්යෙන් අනූන රටක්. ගහකොළ, සතා සිව්පාවුන්, ඇලදොල, ගංගා සබා සුන්දරත්වය තවත් වැඩි කරනවා. එහෙම සුන්දරත්වයෙන් පිරුණු තැනක් තමයි මාදුගඟ කියන්නේ. මේක දූපත් 64කින් සමන්විත පාරිසරික නිර්මාණයක්. මේ ප්‍රදේශය සංචාරක කලාපයක්. ඒ ගැන අද අපිට කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ එස් ඩැඩීපන් මහතා.
1: සංචාරක සංවර්ධන අධිකාරියෙන් සංචාරක කලාප විදියට අපි මාදුගඟ ගැසට් කරලා තියෙනවා. ඒ මාදුගඟ ගත්තොත් ගාල්ල ඩිස්ත්‍රික් එකේ බලපදිය ප්‍රදේශය තමයි ඒක තියෙන්නේ. කලම්බුවෙන්දලා කිලෝමීටර් 80ක් විතර තියෙනවා දකුණු පළාත පැත්තේ. මාදුගඟ රිව කියන ගැත්තටම ඇක්ටිවිටීස් වලට වර්සමල්ට සුදුසු තැනක්.
0: මනස නිදහස් කරගන්න අපූර්වම තැනක් තමයි කඩොලාන වනාන්තරය සහිත මේ මාදුගඟ.
1: මාදුගඟේ විශේෂත්වය තමයි ඔය මාදුගඟේ යනව කඩලාන ටික, ඒ කියන්නේ මැන්ග්‍රෝස් ටික. ඒකේ වතුරෙන් තමයි ඒක මේ වෙලා තියෙන්නේ. ඒක තනිකරම කැලේ වගේ තමයි. ඒක පොඩි පාත් එක ක්‍රියේට් කරලා තියෙනවා. අපි දැන් සිංහරාජ ෆොරස්ට් එක ඇතුළට යනවා නම් කොහොමද? ඒ වගේ ලෑන්ඩ් එකේ නෝඩර මේක වතුර ඇතුළෙන් යනවා වගේ. ඒක බෝට් සෆාරි යනවා. බෝට් සෆාරි ගිහිල්ලා කුරුඳු තුබත් වගේ එකක් තියෙනවා. ඒක ඇතුළ පොඩි කමියුනිටි එකක් තියෙනවා. ඒගොල්ලෝ කුරුඳු වගේ තියෙන ස්පෙෂල් ශේෂ කියන එක හදන්න කොහොමද ඔක්කොම කියලා දෙනවා. එහෙම රවුන්ඩ් ට්‍රිප් ගිහිල්ලා ඉබ්බසේ සම්පූර්ණම නේචර් ලවර්ස් තමයි ගොඩක් ඔතන නැන්න. පොඩක් රිලැක්ස් එක මයින්ඩ් රිලැක්ස් වෙන්න තමයි ඔබ යන්නේ.
0: මේ සංචාරක කලාපයට ආවොත් තවත් අපූරු දේවල් රසක් විඳ ගන්න පුළුවන්.
1: එතන තියෙනවා ෆිෂ් බා. අදලා තියෙනවා තැනක්. ඒක ඇත්තටම එතන ඉන්න කමියුනිටි එක තමයි ඒ කරන්නේ. ඒ ප්‍රදේශයේ ඉන්න කට්ටිය තමයි පොඩි පොඩි තැන් හදලා තියෙනවා. ඒක ඇතුළේ ෆිෂ් ඔක්කොම තියලා ඒ හදලා තියෙනවා. ඒ ෆිෂ් ග්‍රැබ් එක එතන ගියාම සකුල් ටික තියලා ෆිෂ් ස්ටැප් ස්පා වල ෆිෂ් ග්‍රැබ් එක ගන්න පුළුවන්. ඒ වගේ බර්ඩ් වොචින් ඇත්තටම මේක ගත්තොත් ඩේ අවුටින් වලට තැනට කට්ටිය යන්නේ. විශේෂම ෆොරිනර්ස්ලාත් යනවා, ලෝකල් ටුවරිස්ට්ලාත් යනවා.
0: ස්වභාව ධර්මය දායාද කරපු මේ සුන්දර මාදුගඟ ලබා දෙන්නේ පුදුමාකාර සිසිලසක්.
1: පිටරට වලට ගත්තොත් ඕවගේ හදලා ගන්නවා. අපිට ඇත්තටම ලංකාවේ තියෙන නැචරලි ඒක ආපු එක තමයි මේ මාදුගඟ මාර ලස්සනයි. කූල් එක තමයි යන්නේ. සම්පූර්ණම සීතල කැටියට කර ඇතුළට යන්න පුළුවන් බෝට්ටුවේ.
0: ස්වභාව සෞන්දර්යයේ අපූරු නිමවුමක් වෙච්ච මාදුගඟ මතු පරම්පරාවටත් ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක්. හිත නැවතුණු තැන සංචාරේ. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ.
1: දවල් 12:23.

දැවල් 12 විනාඩි 30යි නේද වෙලාවන හරි ඉක්මනට යනවනි. අපි වෙලාව බලලා ලෝකේ රටේ වුණ දේවලුත් දැනගෙන නිවුස් එක අහලා මේ පැත්තට ආවනි. ඔයා මේ විදිහටම ඉන්නව නේද මං එනකම්? ඔයිති මං දන්නවනේ ඔයා ඉන්නව කියලා. FM 93.5 93.7 වට මාවාගෙන ඉන්න පුළුවන්. දවල් එක වෙනකන් තව පැය භාගයක් වගේ තමයි තියෙන්නේ. ඔයා කැමතිම සින්දු අහන්න පුළුවන්. දැන් වැස්ස වැඩි වෙනවා කියනක අපි පොඩක් අර රස්නේ අඩු වුණාට ඩෙංගු මදුරුවාට හොඳම වෙලාවක් තමයි වර්ගය අභෝ කරගන්න නේද? ඉතින් ඔයා මේ වෙලාවේ ඔයාගේ අතේ ලොකු වගකීමක් තියෙනවනේ. ඉතින් ඔයාට පුළුවන් ඩෙංගු මදුරුවන් බෝ වෙන තියෙන හැම ස්ථානයක්ම ඔයාට පුළුවන් විදිහට හරි විදිහට ඒ ටික බැහැර කරන්න. ඉතින් ඔයා මේ ගැන චුට්ටක් හිතන්නේ නැත්තම් ඔයාගේ ළඟම ඉන්න කෙනා හරි ඉක්මනට ලෙඩ වෙන්න පුළුවන්. ඔයාගේ ආදරණීය කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැමදේමත් එක්ක සමහරක් වෙලාවට ඔයාගේ ආදරණීය කෙනෙක් ලෙඩ වුණොත් ඉතින් ඔයාට දැනෙන දුක දන්නවනේ නේද? ඒක නිසා ඉතින් ලෙඩ වෙන්න කලින් ඩෙංගු මදුරුවාගෙන් උණ හැදෙන්න කලින් ඉතින් මේ හැමදේ කලින් ඔයාට පුළුවන් මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන ටික පිරිසිදු කරගන්න. එහෙම බෝ වෙන ස්ථානයක් හදලා නොදෙන්න. ඉතින් මේ හැමදේම තියෙන ඉතින් ඔයාගේ අතේ තමයි. ඒක නත් ඉතින් ඔයාට මතක් කරන්න ඕනි මම වහගෙන ඉන්න ගමන්. අපි අමුද බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තට මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ගොඩක් කට්ටිය ඔෆිස් එකේ වැඩ කරන ගමන් එයාගේ ෂොප් එකේ වැඩ කරන ගමන් මාව අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. මේ වෙලාවේ දරණීගල පැත්තට යන්න තමයි හදන්නේ. දරණීගල කඩේ ඉඳගෙන මම සද්දට මහගෙන ඉන්නවා. කඩේ වැඩ කරන යාගේ නෝනේ වගේ මගේ දුව මේ වෙලාවේ එකතු කරගන්න ඕනේ සද්දෙටම ලක්කන අහගෙන ඉන්න නිසා හරි මාල්දරි. ওই විදිහටම හැමෝටම වහන්න කඩේ සද්දට ලක්කන දාලා තියන්න. නාරම්මල පැත්තරේ අමුද කුරුණෑගල පැත්තර කුරුණෑගල මොකද වෙන්නේ මේ වෙලාවේ? වැස්සක් එහෙම ඇවිල්ලාද තියෙන්නේ? එයා වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා දෙනවා. ධම්මික ඒ වගේම සරත් සුනිල් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔය ලස්සන සින්දුවක් ඉල්ලනකොට මං කොහොමද නොදීන්නේ? හොමගම පැත්තට යන්න හිතුණා මට මේ වෙලාවේ. හෙලෝ අක්කා කියලා දින දින් චුට්ටක් මැසේජ් එක මිස් වෙලා තියෙනවා. දැන් මිස් වුණ ගමන් තව මැසේජ් එකක් දාන්න. එතකොට අනිවාර්යෙන් ආගේ මැසේජ් එක මට මිස් නොකර කියන්න පුළුවන්. අපිව සින්දුවකට එකතු කරගන්න කියලා තිනා අපි ආවහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ආදරෙන් ওই විදිහට මාගෙන ඉන්න මාව සින්දුව කියලා තියෙන හොමගමින් තමයි මෙයා මට මැසේජ් එක දාලා දෙන වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. බොහොම ආදරෙන් ওই විදිහටම ඉන්නවා. අගෝස්තු මාසේ වාසනාවන්තයෙක් මාසෙද කියලාත් මට හිතෙනවා. ඒ ඇයි කියලා හිතාගන්න බෑ. ඒ තරම් බර්ත්ඩේ විෂස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. ඔයාටත් විශ් කරන්න කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට මේ පැත්තට එවන්න. එහෙම යව්ව කෙනෙක් ඉන්නවා. කොමුදෝ වේජ ඔයාගේ අද බර්ත්ඩේ එක නේද? ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකේ. ඒ වගේම ඔයාගේ අක්කා, ඒ වගේම අම්මා තාත්තා, අය හැමෝම එකතු කරගන්නවා මේ වෙලාවේ ආගේ විශ්යකට. ඒ විතරක් නෙවෙයි ආගේ තිය හොඳම යාළුවෝ ටිකක් ඉන්නවා නේද? හොඳම යාළුවෝ ටිකත් ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලස්සනට චිත්‍රාංගන කෙරේ. ඉතින් ওই විදිහටම ඔයාගේ වැඩ ටික සාර්ථක වාට කරගන්න පුළුවන් වෙන්න කියලා හાર્ට් බීට් එකෙන් ලස්සන විශ්යකක් ඔයාට දෙන්නම් හාද? මන් දන්න ඔයා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා සද්දෙටම ලක්කන. ඉතින් ගොඩක් ආදරේ ඔය විදිහටම අපිත් එක්ක ඉන්න. අපි අමුතු බලන්න කොහෙටද ලස්සනට ගැන නැටුම් නටන්න පුළුවන් ගැන් ළමෙක් ඉන්නවා එයාගේ පැත්තට. ඉතින් හાર્ට් බීට් එක යන සින්දු ටික පොඩක් හොරින් හොරින් අල්ලගෙන එයාගේ ඩාන්සින් ක්ලාස් එකේ හැමෝටම මේ වෙලාවේ ක්ලාස් එක තියෙන වෙලාවට එයා ඒ සින්දු ටික තමයි ට්‍රැක් එක විදිහට අරගෙන ඩාන්ස් කරන්නේ. හරිද? මන් දන්න ඉරක වණ්ඩාර ආහෙම තමයි කරන්නේ. එහෙම තමයි නේ ලස්සන සින්දුවක් ඇහෙනකොට නටන්න කාටද හිතෙන්නේ නැත්තේ. මේ වෙලාවේ යාගේ මහත්තයා එකතු කරගන්න කියලා දෙනා සංජීව, ඒ වගේම ලක්වින්, සස්වින්, ගෙත්මින්, ඒ වගේම ජනුකි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. පෝබට ඉඳලා තමයි ඉරේකා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන ස්ටික එකක් දාලා දෙනවා. ওই විදිහට මහගෙන ඉන්න ඉරේකා.
පුදු මේ ඉන්නේ අපි හැමදාම මහා නෙලක්කන ආයේෂා මාවතකමින් තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ ප්‍රියන්ත ඒ වගේම එයාගේ අයියාගේ ගම්මන්ට් එක වැඩි කරන හැමෝම ඒ වගේම ගීතා මැඩම් නේත්‍රා රාධා තරිඳු මේ හැමෝම එකතු කරගන්න කියනවා සෙනෙ සෙහස් නේද සෙහස් ඉන්නවා කියලා තමයි තියෙන්නේ ඉතින් ওই විදිහට මාදරෙන් ඉන්න මම ලස්සන සින්දුවක් ක්ලාසික් කරගෙන ඉන්නේ මේ වැස්සත් එක පොද වැස්සත් එක පොඩක් නටමුද දවල් 12:36

0: හඬ ලංකාවටම නඛන පෙරනෝවරු
1: හට්බීට් අහගෙන ඉන්න වෙලාව දවල් 12 විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
6: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස්
6: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
8: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
9: evening drive with chamit and charu
10: sama anugrahaya
9: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena domas entry wiketi miyantreka sadambara himikaruwe kumanna adumama ganna 01176 679 579
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
12: සහයෝගීතා අනුග්‍රහය. පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්බීට්.
1: මේ වෙලාවේ ටිකක් විතරවට බඩගිනීද? මට හිතන චුට්ටක් විතරවට බඩගින්නක් ඇවිල්ලා වගේ කියලා. එහෙමද? මට හිතෙන්නේ නම් එහෙම තමයි. නේදශාන්, මට හිතෙන්නේ ඔයාට බඩගින්නක් ඇවිල්ලා. මේ වෙලාවේ කොච්චර බඩගිනුණත් මම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මම යාට ලන්ච් ටයිම් එක ඇවිල්ලා නැහැ ඉතින්. එහෙමදමයි නේද හැමෝටම සමහරක් වෙලට දවල් 12ට එනවා නැත්නම් දවල් 1ට එනවා. ඒක පොඩ්ඩක් ඉතින් වෙනසක් වෙනවා නේ චෙන්. ලන්ච් ටයිම් එක කොහොම හරි කමක් නැහැ ඉතින් ලන්ච් ටයිම් එක සද්දේට වාම අහගෙන ඉන්න. ලස්සන සින්දු ටිකක් තියෙනවා. මම යන්න හදන්නේ කෙනෙක් මට පොඩ්ඩක් තර්ජනය කරලා දෙනවා. මාර වැඩක් වුණානේ මේක. ඇහැලේගොඩ පැත්තට යන තමයි හදන්නේ ප්‍රවත්. ඔයාව එකතු කරගන්න මම මේ වෙලාවේ ලක්කඩ හන හැමෝමත් එකතු කරගෙන ඔයා චැනල් එක මුකුත් කරන්න එපා හොමින්. අපි එක කියන්න ඇතු ඉමු නේද? කමක් නෑ, මං ඉතින් දැන් හරි ඔයාගේ නම කියවන්නේ නේද? ඔයාට පුළුවන් මම වහගෙන ලස්සන සින්දුවට එකතු කරගන්න ඔයාව ප්‍රවත්. ඒ පැත්තට අනිවාර්යයෙන්ම වහිනවනේ කෑගල්ල පැත්තට. උදේශිකා නිරූපම මාලා තමයි මා ලස්සන සින්දුවකට කර කරගන්න කියලා කිව්ව. එයා වැඩ කරන තැන හැමෝමත් එක්කම සින්දුවක් ඕනේ. පැතුම් තමයි පාදුක්කින් මැසේජ් එක දාලා තියෙන. තමට කුමාරියාව එකතු කරගන්න හරි මාදරේ. රත්නපුරේ ඉඳලා නේද මා වහගෙන ඉන්නේ. වැස්ස නම් වැඩි මේ වෙලාවේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන මාම් පාරින් තමයි මැසේජ් එක ඇවිත් තියෙන. ඕ මේ වෙලාවේ කවුද මේ කරුණාදාස එකතු කරගන්න කියලා දෙනවා. වසන්තිය වගේම ජයසේකර, රුචිර, සහන්, තක්ෂීලා සෙව්වන්දි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් අපි ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නවා. ඉතින් ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ආදර කතාව අහලා තියෙනවානේ. ඒ ආදර කතාවල චුට්ටක් විතර කරදර කරපු කෙනෙක් තමයි ඕ එයාගේ වයිෆ්ගේ ගෙදර හිටපු කෙනෙක් මංගෝ නැන්ද අහලා තියෙනවානේ. එයාගේ සාමාන්‍ය සමේ වර්ණය ටිකක් කළු පැහැයට හුරු වර්ණයක් තියෙන. හැබැයි මේ පද ටික හදලා සින්දුව කියනකොට ඒ මංගෝ කියන නැන්ද පොඩ්ඩක් තරහා ගන්න කෙනෙක්. ඉතින් මේ සින්දුව ඇහෙන හැම වාරෙම එයාට තරහා යනවා කියලා තමයි මං අහලා තියෙන්නේ. එතකොට රේඩියෝ කතේ ඔෆ් කරනවලු. ඉතින් ඒ තරම් මේ අකමැති සින්දුවක් වුණාට මේ සින්දුව අපි හැමෝම ආදරය කරන සින්දුවක්. අහලා බලන්න.

FM 93.7 Lakhana Radio ITN. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: කරන්න ඕනම නම් සතිය දෙනකල දවල් එක ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: Lakhanda Radio ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhanda Heartbeat.
1: මටත් පුළුවන් හැමතාලෙම ලස්සනම සින්දු අහන්න. ඉතින් heart beat එක ඉවර වෙන්න තමයි යන්නේ. ඉතින් මගේ වෙලාව ඉවරයි. හැබැයි මට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. මම අදට ගිහිල්ලා එන්නද? පරිස්සමට සතුටින් ඉන්න. ආපහු ඔයයි මමයි හම්බ වෙනවා. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. සුබ දවසක්. මම යෂ්.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Rhythm, vibe, beat, if it a mix winner, heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි?
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග්යේ ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.
0: දෙන්නේ මාරාන්තිකයි. ඩෙන්ගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
3: Velao Pasuri Kai.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලකඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩ විතරන.
1: දැන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ත්වා සුලිකුණාටුවෙන් විපදර පත් වූ ඇලහැර ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් ලක්ෂ 400ක වන්දිදීමනා ප්‍රධානය කෙරුණා. එනියෝජ්‍ය අමාත්‍ය TB සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වන්දි ලබා දීමේ වැඩපිළිවෙලේදී දිත්වා හේතුවෙන් අර්ධහානෙ වූ නිවාසීමයන් 71 දෙනෙකු සඳහා වන්දි ලබා දීම සිදු වුණා. ඊට අමතරව ව්‍යාපාර හානි වෙනුවෙන් 7 දෙනෙකුට මෙන්ම ජනාධිපති අරමුදලින්ද 7 දෙනෙකු සඳහා වන්දි හා දීමනා පිරිනැමීමටයි කටයුතු කෙරුණේ. ඊශ්‍රායලයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඩෙයල් බාලා සහ කාන් යුනිස් ප්‍රදේශ ඉලක්ක කරගෙනයි ප්‍රහාර එල්ල වුණේ. ඊශ්‍රායල් ආරක්ෂකංශ සඳහන් කළේ හමාස් ඉහළ පෙළේ නායකින් පිරිසකට මෙම ප්‍රහාර එල්ල කළ බවයි. එම ප්‍රදේශවල බලය 100%ක් ඊශ්‍රායලයේ සතු කර ගැනීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවද ඊශ්‍රායල් හමුදා පවසනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකුට

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: Lakhanda Radio ITF.
1: Daval ekai vinade hatarai.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසරු එකයි විනාඩි 12යි.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
5: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
3: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
6: batamisu batamisu maridam maridam
7: evening drive with chamit and charu

NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: Agenda, Radio ITN.
1: දවල් එක පහු වෙලා වෙනාඩි 14යි වෙලාව. අයිබෝන් සුබ දහවලක්. අද අගෝස්තු මාසයේ 3 වෙනිදා අලුත් මාසයක අපි 3 වෙනි දවසේ මුණ ගැහෙන්නේ සඳුදා දවසක. හොඟක් පැතිවලට වැස්ස. ඒක නිසා අද සින්දු හන්න පුළුවන්කමක් මං හිතන්නේ තියෙනවා. මොකද හොඟක් අය ගෙදර. එහෙම වහී කියලා හිතන්නේ නැතුව ඔෆිස් ආපු අයද වැඩ. ආස දිහා බල බල සුසුම් ලමින් සිතයි. කොහොමද ගෙදර යන්නේ කියලා නේ? කොහොමුණත් මේ මහා වැස්සෙන් කාටවත් පීඩාවක් නොවේවා කියන ප්‍රාර්ථනාව අපි හිතේ තියාගන්න ඕනේ. ඒ අතරේ අලුත් මාසයක් ඉඳන් මට හිතෙනවා ඔය ජීවිත දෙයක් කියන්න ඕනේ කියලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම ඔයාට මට කියන්න යතුනේ අද මිනිස්සුන්ට යාලට යාලගේම පාඩුවේ ඉන්න ජීවත් වෙන්න ඉඩක් දීලා බලාගෙන ඉන්න. ඒ මොකද ඒ කිව්වේ? ඒ කියන්නේ ඔය ආස කට්ටියත් එක්ක එකට ඉන්න උනාට සමහරව කැමති තනියම ඉන්න. ඔය ආස ගෙදරලා ටිකක් ඇලට් එකක් දාගෙන නිකන් විවේක සුවයෙන් ඉන්න උනාට සමහරව කැමති ඇවිදලා කරලා ඉන්න. ඔය ආස ජොබ් එකක් කරන්න උනාට සමහරව කැමති තව වැඩිදුරටත් ඉඟිඳ ගනිමින් ඉන්න. නේ? ඔය ආස කෙට්ටු වෙන්න උනාට තව කවුරු හරි මහත්තයට ඉන්න කැමති වෙන්න පුළුවන්. ඔය ආස බල්ලොන්ට උනාට තව සමහරව ගිරවුන්ට ආස වෙන්න පුළුවන්. සරලවම ගත්තොත් ඔය ආස එකකට මිනිස්සු ආස වෙන්නේ වෙනමම දෙයකට වෙන්න පුළුවන් කියන එක තමයි මම මේ පැහැදිලි කරන්න හදන්නේ. ඒක නිසා ඔයාවයි අනිත් මිනිස්සුන්වයි කොයිම වෙලාවකදීවත් පටලව ගන්න යන්න එපා. මිනිස්සුන්ට ආදරය කරන්න එක ගැන සීමාවක් නැහැ. හැබැයි මිනිස්සුන්ව විනිශ්චය නොකර මිනිස්සුන්ට ඉන්නට දෙන්න කියලායි මට කියන්න ඕමනාව තිබුණේ. මම කැමති නිසා අය ඒකට කැමති වෙන්න ඕන කියලා දෙයක් නැහනේ. ඒක යාගේ විදිහ කියලා තේරුම් අරගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් වට සහල්වෙන් සතුටින් ඉන්න පුළුවන්. කවුරුවක්වත් හදන්න යන්න එපා ඔයා හැදෙන්න. ඒක තමයි පළවෙනි විදිහ සතුටින් ඉන්න.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: පසරුවකයි වෙනාට 23යි.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011176679579
1: රේඩියෝලෝකනය
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
1: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය
1: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා පසන තුනට
1: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
1: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

පසන එකයි වෙනා දිවිසි හයයි වෙලාව අද දහසන හයට අවසන වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය මිලිමීටර 200කට අධික වර්ෂාපතනයක් විදිහට නුවරඑළ දිස්ත්‍රික්කෙන් වාර්තා වෙලා තියෙනවා කියන කාරණාව ඔබ දැනුවත්. ඒ කියන්නේ මිලිමීටර 204ක වර්ෂාපතනයක් තමයි වටවල ප්‍රදේශයට ලැබිලා තියෙන්නේ. ඒත් එක්කම කැලණිගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කරපු ගංගාතුර අනතුර ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කරලා තියෙනවා කියලා වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒ අනුගතවම පස්වෙනිදා උදෑසන 11:30 දක්වා මේ නිවේදනය බලපාතුන බව තමයි දැනගන්න තියෙන්නේ. ඒ වගේම දිස්ත්‍රික්ක 3ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායාමයේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ගඟ ඉහළ කෝරළේ සහ පස්පාගේ කෝරළේ කියන ප්‍රදේශ සඳහා මේ විදිහට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශය සඳහා තනෝරිලේ දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝවුඩ් කියන ප්‍රදේශ සඳහා මෙලෙස නායම් සහ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කරලා තිනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඒ ප්‍රදේශ ආශ්‍රිතව නම් ඔබ ජීවත් වෙන්නේ කල්පනාවෙන් කාටවත් අනතුරක් පීඩාවක් නොවේවා කියන ප්‍රාර්ථනාව අපි හිතේ තියාගමු. දවල් 1:27යි.

හොඳටම වැස්ස කියලා තියෙනවා. ලස්සන සින්දුකට එකතු කරගන්නම්. පුතාලා සිතූ නෙතූ හස්බන්ඩ් සමී අක්ක ඉන්න අයියා තාත්තා කළුතරෙන් පවුලේ හැමෝම එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ කළුතර උතුර කවුද ඉන්නේ ප්‍රෝග්‍රෑම් එක අහන් ඉන්නවා කියලා තියෙනවා. අම්මා අසිත අයියා එකතු කරගන්න කියලා තියෙනවා. ඔයාගේ නම හැබැයි එවලා නැහැ. හරිද? ආයතනයේ නම නැතුව ඔයාගේ නම එවුණා නම් වටිනවා මට. ලසන් සින්දුවක් අහමු. සරච්චන්ද්‍ර ඩයස් කලේකරින් එපු මැසේජ් එක. ඊට පස්සේ අපි බරුදැල් පොළට යන්නේ. ලහිරෝ ශහානි නතාලි ෂනාරා දුමින්ද සයිරි ෂනාල් මිරොන් එස් එල් ප්‍රනාන්දු ඔයාලව එකතු කරගන්න. මොකක්ද අනේ සින්දුව ලස්සනයි කියලා තියෙනවා. මං දාන්න කමෙන්ට් එකක් නෙමෙයි මැසේජ් එකක් වර දාන්න මොකද සින්දුව කියලා. අයවන් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. අනුරක මෙන් අනුලාවතී මහත්තයා සිරිල් පුතා ප්‍රදීප දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේෂණ මෙලියා සමරසේකද මොන්ඩිසෝරි ගියාද වැස්සේ පේෂණ නියමයි. හරි හරි සියලු ප්‍රශ්න කාමකා දාලා සින්දුවක් අහලා අයිමි වැත්තට එමු. ගවල් එකයි විනාඩි 35යි.

0: Radio ITN.
1: පසරු එකයි වෙනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන නම් මේක තමයි.
1: එකයි වෙනාඩි 42යි කියලා වෙලාව මතක් කරගත්තනේ. ඔපල් ෆැෂන් ප්‍රධාන කපටාවේ බණ්ඩාර නිල්මේ හර්ෂා සුනිල් උපේන්ද්‍ර වැලිවත කෝෂිලා ජාතලක සමන් කුමාර අරුණ සඳමිනි දුලංජිත් සමන්ද එසවතකද කරගන්න කියලා මැසේජ් එකක් තියෙනවා. ඊට පස්සේ අපි යනවා කොහෙද තොන්නුද මාපලගම පැත්තට පියල්ජේ අහගෙන දෙන්නේ. අද හරියට වැස්සචාමේ අතේති උපන්දිනය සමරන පිටුම්පේ අනුසිකල හේන සුනිල්ට සුබ උපන්දිනයක් වේවා කියලා පතනවා කියලා තියෙනවා මැසේජ් එකක්. බිරිඳ දුවලා ලොකු සුබ පොඩි සුබ එයාලව එකතු කරගන්න කියලා තියෙනවා. සමන්ත සඳලේ හසන්ක එහෙමම එකතු කරගෙන සුනිල් මහත්මයා අපි නිතක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා කියලා අට ආතරෙන් ආශිර්වාද කරනවා. කඩේ වැඩ කරන අය ලක්කඩ කාර්ය මණ්ඩලය කොමල එකතු කරගන්න කියලා ධර්ණයේ ග්‍රීන් මැසේජ් එකක් කියලා තියෙනවා. මම එදත් කිව්වා නම් ටික එවන්න කියලා, නම් ටික එවන්නවද? අතර තියෙන නම්බර්ස් ටික කියන්නද? මම කවුද කියලා නැත්තම් දන්නානේ. 732 නම්බර් එක ධර්ණය කළ බලන්න ඔයගලගේ නම් ටික එවන්න මට. වාසනාවන්ත සුබ දවසක් වේවා. කෙනෙක් සෙව්වත් කෙසෙල් ගස්වල සෙවිය හැකෙවද අරටුවක්. තරක් නොපෙනෙන නිසරු සසරක සතුට සැනසුම මෙරිගුවක්. හරි ලස්සනයි. වැරද වගේ මදත් අහගෙන ඉන්නවා කියලා තියමු. කොටාව බේකරියකින් ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, දිස්නා මිස්, ධනුෂ්ක, මද ශංකර් ජගත්‍ර එකතු කරගන්න කියලා ජයමාම ඔයා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. තැන්ක්යූ. චෝමියක්කි කිතුල්කල යට වෙලා ඔයා හොඳින්ද දිල්? ඔයා වේගතු කරගන්නම් පරිස්සමද ඉන්න. ලක්කඩ සමගින් එක් වෙන්න, අපගේ හදවත් සුව වෙන්න. ගුඩ් ආෆ්ටර්නූන් චාවි කියලා මැසේජ් එක වෙලා තියෙන පොල් කහවලි. රෑ ඉඳන්ම වහිනවා, ඒ වුණාට අපි අහනවා කියලා තියෙනවා. රන් සාගර ධ්වනි හා සඳරා සුරේකරේන කොහොමද ඔලක්කොමලව ආදරෙන් එකතු කරගන්න. හයි චාමියාගේ කළුතරට හොඳටම වහිනවා. සීතල නැති වෙන ලස්සන සින්දුවක් ඕනේ කියලා කළුතරින් තිමිර තමයි මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙන්නේ. සීතල නැති වෙන නේද? මේ සින්දුව හරියයිද? දන්නේ නැහැ කියන්නේ. එකයි විනාඩි 45.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Ekai wenade panas dekai.
2: NLP hadahana. Lankawe wedima tæki dena tæki avastha wedima lutraiya. NLP hadahana. Obath adama NLP hadahana bala ganna.
3: Deyangema pihitai.
4: Mammi ටීවී එකෙන් දෙකමයි මං විතරක් නෙමෙයි අපේ මෑණි අපේ මහත්තයා චාරුලතත් ඉන්න හැමෝම ඉන්නවා
5: මොකද කොමේ කියන්නේ
4: අපේ මෑණිය හැම ටීවී එකම ප්‍රවෘත්ති වලටත් ඉන්නවා හරිෂෝ
1: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා
6: අපේ මෑණිය ෆැමිලි වතුරලා කී දෙනෙකුන් නම් බබාලා හදලා දීලා තියෙනවද කැලේ හිගුණයක් දාන්න ඇති නාරිකර හැත්ත ඒක මිත්‍යාවක්
1: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න

ඇයි වෙනට පනස් හයයි වෙලාව? මේ සින්දුවාගෙන ඔල්ටෑම් බෙට්සෙත් චාමි අපි අපේ දෙවනි පැට යන්නයි හදන්නේ. 0.7 3 3 5 3 7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: নয় দশম পাহা অনুত নয় দশম হাত লাখান্ড রেডিও ITN সেভে শ্রীলঙ্কা হান্ড
1: বেলাও পাসরু দেখায়
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විධාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නාව ගණේතන ප්‍රදේශයෙන් වසා දමා තිබෙනවා. මාර්ගයට ගල් පෙරලීමේ අවධානමක් ඇති බැවින් මාර්ගයේ වසා තැබෙන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා ජනතාවට දැනුම් දෙන්නේ.
5: මේ වෙන විට පවතින වර්ෂා සහිත තත්ත්වය සමගම මාර්ග කිහිපයක අවිරතාවයන් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් ශ්‍රී ලංකා පොලිසිය සහ දිස්ත්‍රික් ඒකම්තුමන්ලා ඇතුළු සීලම් කණ්ඩායමක් සමග ඒ සඳහා විකල්ප මාර්ග නම් කරමින් ඒ ජනතාවට ඒ අවශ්‍ය පරිදි විමට්ටමේ තොරතුරු ලබා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අඛණ්ඩව කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ වෙන විට හැඩන් කිතුල්ගල කොළඹ මාර්ගයේ තැලිගම ප්‍රදේශයෙන් වසා දමා තිබෙනවා. විකල්ප මාර්ග ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ වෙන විට කොත්මලේ ජලාශයේ වාහන්දුරට සවස 3ට විවෘත කිරීමට නියමිත ඇති බව අපිට මහවැලි අධිකාරිය හරහා ලැබුණු වාර්තා අනුව පෙනී ගිහිලා තියෙනවා.
0: කුරුළුන රෝගය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මුහුදු පක්ෂීන් රැසක් මිය ගොස් තිබෙනවා. ඇඩිලේඩ් නගරයට දකුණින් වෙරළට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශවල ගැවසුණු පක්ෂීන් මෙසේ සමූහ ලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එරට කෘෂිකර්ම අමාත්‍ය ජූලි කොලින්ස් සඳහන් කළේ මෙම තත්ත්වය සමග ඔස්ට්‍රේලියාවේ ගොවිපළවල් රැසක්ද පරීක්ෂා කිරීමට කටයුතු කළ බවයි. කෙසේ වෙතත් ගොවිපළවල කුරුළුණ වෛරසය පිළිබඳව කිසිදු සාක්ෂියක් හමු නොවූ බවයි ජූලි කොලින්ස් ප්‍රකාශ කළේ. ගොවිපළවල ජෛව ආරක්ෂාව දැඩි කිරීමට අමතරව වෙරළබඩ පක්ෂීන් නිරන්තරයෙන් පරීක්ෂා කිරීම මෙන්ම අවධානමට ලක්විය හැකි පක්ෂීන් විශේෂවලට එන්නත් කිරීම ඇතුළු වැඩසටහන් මේ වනිට ක්‍රියාත්මක බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා. මේඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට
6: 24 පෑම සීරුවෙන් ලක්

0: කරන්න නෙමෙයි. ආදරේ බෙදා ගන්න ඕනම නම් සතිය දිනවල දවල් 1:00 ඉඳන් 4:00 වෙනකම්.
1: Overtime Beats with Jam Jam.

0: ප්‍රේමත් කලාවන
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
2: සංචල හිත කිති කැවුනා තෙන්දර වදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනිකරම ඇප්

හවස දැකපහු වෙලා විනාඩි 10යි වෙලාව. ඕල්ටන් බෙට්ස් චාමි අපි අපේ දෙවනි පැයේ 0.7, 0.3, 0.95, 0.97 මැසජයක් එවන්න පුළුවන් හවස 4 වෙන්න කලින්. ඒ වගේම ලක්කන Facebook page එකකට අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා තියන්න පුළුවන්. සබදවසක් අපි තාගෙන ඉන්නේ කියලා බොර්ලස් ගමුවෙන් මේ මැසේජ් එක දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්තේ කමල් සන්ධ්‍යා සමග සරච්චන්ද්‍ර වත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ වතේගම පැත්තට යනවා. මමත් ඉන්නේ ඔයා වහගෙන කියලායි මැසේජ් එකේ තියෙන වැස්සදුව පැත්තට ෆොටෝ එකක් එවලා තිනෝ වැස්ස වගේ. සුබතාව ලක්ෂාවි අනෝම ඔයාගේ මැසේජ් එක මතු ලතා මහිට්ස වසන්ති නිලු ඇතුළු හැමෝම එකතු කරගෙන සෙද්වාක හමු කියලා තියන්නේ. ලතා අක්කගේ ලහිරු පුතාගේ උපන්දිනය අද. ලහිරු පුතා හැපි බර්ත්ඩේ. නිදුක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා කියලා අපි ඔයාට ආදරෙන් ආශිර්වාද කරනවා. සිසි අයවත් එකතු කරගන්න යාවා මත ගුණවල තක්කල මතක් කළා මැසේජ් එකටම දාලා තියෙනවා. කියනවා කිසිම කෙනෙකුගේ හිතක් රිදවන්න හේතුවක් නොවේවා. අනුන්ට යහපත පමණක් ඉතිරි කර නිදහස් හිතකින් ජීවිතය ගෙවන්න හැමෝටම වාසනාව ලැබේවා කියලා. ඒක ඇත්ත. හයි ශාමියක්කා අපිවත් සින්දුවකට එකතු

නඩුවේ පොඩ්ඩක් ඉන්නවද කියලා විශ් කරන්න. සෝ සුබ පන්දනයක් වේවා, හැපි බර්ත්ඩේ, හැමදාම සතුටින් ඉඳ ලැබේවා කියලා අපි වාරට ආදරෙන් ආශිර්වාද කරමු. සර් හසන්ත සිංහ බහුවත් එකතු කරගන්න කියලා ගීතික මැසේජ් එක එවලා තියෙන්නේ. චමියකා අපිට සෙනාකෝනේ හොමකමින් සුසිත් කායාලු ඔක්කොමලව එකතු කරගන්න කියලා තියෙන්නේ. සුපතවසක් චාමි පිළියන්දල් නම් වහිනවා මෙහැට අද වැස්ස. සිසිරස තනුජ මිස් මදු කුමාරියක්ක ගේතාක උදයා රම්යක්ක රෝෂණී කීර්ති ජාති රංජනී ලක්මාලි ප්‍රසාද රමණි කුමාරි නාමලි රූපන් සහ ඇසරමාශය තිලින ඉන්නව ශ්‍රියානි රුක්ෂානි ලක්මිනි රක්ෂා සහ මැෂිනාශය සිසරයියා එකතු කරගන්න කර දිග නම් ලිස්ට් එකක් කියලා තියෙනවා. අනුෂ්කාලාව එකතු කරගන්න වකියනවා. බොරු කියන කෙනා බොරුත් කියලා හොඳත් අහගෙන විශ්වාසයක් දිනා ගන්නවා. ඇත්ත කතා කරන කෙනා ඇත්ත කියලා බැනුම් අහගෙන පැත්තකට වෙනවා. ඒ වුණාට ඇත්ත කියන එක නවත්තන්න එපා. ඇත්ත කියලා තියෙන එකයි

0: 95 FM 93.7 Lakana Radio ITN
1: හවස දෙකයි විනාඩි 17යි. ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා

0: ഇഷ്ടപ്പെട്ടു എന്ന്.
1: Beat, it could mix better.

0: දෝර ගගේ පලනහි නොහදම විපෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපික වාර්තා තබන කෝටි අටේ එල්බ තනනිතහනය ලොතුරයිෙන් ප්‍රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
3: ලුකයියා මාර වෙඩනේ ඕනේ දොක්කිකිවානේ මට මෙමරි ලොස් කියීලා මෙමරි ලොස් කෝද ඩුක්ට යාද සුන්නද මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපයි වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියල තියෙනවානේ
1: හිනා වෙවි සිංදු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න
4: Evening drive with Chamit and Charu.
1: සම අනුග්‍රහය
4: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 01177 479 579
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: හවස 2:00 වෙනාට 2:00
2: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
4: ලකන්ද රේඩියෝ ITN
5: හවස 2:24 වෙලාව ලස්සන සින්දුවක් දෙනවද කියලා අහලා තියෙන කවුද කියලා බලමුද පැල්පත්තේන ඇග්‍රි වර්ක්ෂොප් එකේ රංගන ලහිරු ප්‍රදීප් සුදත් ධර්මයේ ඇතුළු වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. චාමි අක්කා පරිස්සමට ඉන්නව නේද කියලා අහන්නේ මදුව නේද කොහොමද? මං හඳින් අයහපත් කාලගුණෙන් කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මදු වගේම අපෙත්. වාකියනවා කවුරු වෙනස් වුණත් කවුරු තනි කෙරුවත් කවුරු මගහැරියත් කවුරු තරහ වුණත් අපි අපේ ගමන යා යුතුමයි ජීවිතේ දිනන්නට නම්. ඔන්න ওই ටික තේරුම් ගත දවසටනේ දෙස්සලහටම යන්න පුළුවන් ජීවිතේ සාර්ථකත්වයේ තියෙන ඉසව්වට. මම ලකනහගෙන ඉන්නේ ගෝතමී නංගී වසන්ති එකතු කරගන්න කියලා තේන අපි සිද්ධාක් අහම කට්ටියම එකතු කරගෙන ඊට පස්සේ හයි ජාමි අපි තින්නවා පොතු පිටිය වාතු වෙන සමන්ත අපි සිද්ධාක් අහම අපි තනේ ඉතින් ඔයාව අහගෙන වැඩ කවුදානේ කීර්ති සුගත් ප්‍රදීප් චානක ලහිර සඳරුවන් උදන්ත ධර්මය අයියා තව කෙනෙක් ඔයාලගේ වැඩ කරන තැනින්ම මට මැසේජ් එකක් කියවලා තිබ්බා. මං දැන් කිව්වා ටිකට කලින්. අහන්න. ඔයාලා කී දෙනෙක් එකම තැනින් මට මැසේජස් එවනාද? හරි නෑ. මං තෝරලා බැලලා කියන්න. 2:25

0: 93.5 FM 93.7 Lakhana Radio ITN Dinin Mara Nikai Dengu Dadi Avadhanam Kalapa Ekasiya Hattaya Pahak Ratapura Panas Dekak Basnahira Palatin Dengu Mardaneeta Saha Palaneeta Adala Toruturu Labadima Sadaha ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න. 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ලඛන රේඩියෝ ITN
1: හවස 2:34 වෙලාව. ගෙතර දීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් එවැගේම සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් වර්ග හදා ගන්න පුළුවන් ලේසිම පහසුම විදිය තමයි කියන්න හදන්නේ. ඒ තමයි ඩෝමා හෝම් ඔයිල් මේකර් එක. සිංගල් ෆේස් විදුලියෙන් තමයි මේ මැෂින් එක ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ ගත දෙන් පැට බෝතල් 1-2 අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල් තෙල් විතරක් නෙවෙයි, දැන් මම කිව්ව විදිහට රට කජු, කජු, සූර්යකාන්ත වටක අප කොහොම එනරු මේ තෙල් වලින් තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඩෝමා හෝම් ඔයිල් මේකර් එක හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න. මෙලවෙන රුපියල් 88,000 තව වැඩි විස්තරයක් ඕන නම් 01176 79 579 ට කෝල් එකක් අරගෙන ඔයාට දැන කියා ගන්න පුළුවන්. හවස 4 වෙන්න කලින් මැසේජ් එකක් එවනවා හිතනවා නම් මට 07:03 93.5 93.7 ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: හවස දෙකයි වෙන අඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන නම් මේක තමයි.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: ධන්නවද කුලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම යන්න.

0: වෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

It's with Chami. හවස දෙකයි විනාඩි 50යි වෙලාව. අපි යන්නේ පඩකඩුව පැත්තට පොහොර බව. බොස්සෙනා තෙලක් කුමාර, චන්දිමාල්, සුරේෂ්, රුක්මන්, අංජලි, හෂෙන්, බණ්ඩාර ඇතුළු ලක්කඩහන හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ හයි චාමියක්කි කියලා මේ මැසේජ් එක කෝකෙන් කියලාද මම මේ බලන්නේ. කොස්කම තාවල්ගොඩ සමන්තේ සනාරා දියධාරා ඒ නමක්ද ලස්සනයි. ලකු පුතා සජේත, පොඩි පුතා දිල්, අක රමණී, අම්මා නතේෂා, තාතා සම්පත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි, අපි සිද්ධාක් අහමු. මේ කවුද මේ? කැලුම් මාමා, ෂේන් ඇතුළු හැමෝම ඊළඟ සින්දුවට එකතු කරගන්නවා කියලා. කුලියාපිටියේ දනිදු එපු මැසේජ් එකට ස්තුතියි. ලස්සන සින්දුවක් ඕනේ පාදුකෙන් පැතුම්. හයි, කොහොමද? මට ලස්සන සින්දුවක් අහන්න දෙනවම අනිවාර්යෙන්. අපිට සින්දුවක් ඕනේ පිටුම් පේ සුනිල් කුලරත්න. වාට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙන්නේ දීපිකා, තිසර කුමාරි, සමන්තද සමන්තාද දන්නේ, ධම්මික, සීතා, රජි, එහමෝම එකතු කරගන්න. සුනිල් කුලරත්න වාට නිතුත් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා අපි ආදරෙන් ආශිර්වාද කරමු. කොට දෙනක බර්ත්ඩේස් තිබුණා නේද? ලස්සන දවස. රදාවඩුන පැත්තට යනවා මං. ගාමිණී වීරසිංහ, ශෂික, අශම්, දුලනේ, රූපවති, රෝහිණී, නයනී, කුමාරි වාලවත් එකතු කරගත්ත ඔන්න. මේ මැසේජ් එක කාගෙන්ද? සුපුන් ඔයාගෙන්. මොකද කියන්නේ කියලා බලමු. පෝස්ට් එකක් තේම දියමන්ති වෙනුවෙන් හැමෝම රත්තරම් මගහැරලා ගියාට මගේ ඇස් මං හොයන්නෙම ඔයාව. ආදරේ මං ආදරේ කිව්ව නැති වුණාට හැම කවියකම තියෙන්නේ ආදරේ තරම මං ඔයාට. අමාවක දවසටත් හඳ බලාපොරොත්තු වුණාට දෙනවද එකවරක් ඉතින් මට සමාව. ආදරේට ආදරේ කරන්න ලත වෙන්නේ ඇයි ඔය තරම්ම? ලස්සන වෝස්ට් එකක්. 2:52.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: හවස දෙකයි වෙනාඩි 55යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ ITN
1: මෙලස්සන සින්දු අහගෙන ඕල් ටයිම් බෙස්ට් සෙට් චාමි අපි අපේ අන්තිම පැට යන්නයි හදන්නේ. ඒ පැයට මුණ ගැහමු.

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:03 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: අයහපත් කාලකුණේ හමුවේ මහනුවර සානුවරලිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳහා හෙට දිනේ නිවාඩු ලබා දී තිබෙනවා. මෙම දිස්ත්‍රික්කවල ඉදිරියේදී පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන බවයි කලාප අධ්‍යාපන කාර්යාල සඳහන් කරන්නේ. මාතලේ දිස්ත්‍රික්කයේද අවධානම් ප්‍රදේශවල පාසල් වසා තැබීමේ බලය විදුහල්පතිවරුන්ට ලබා දී ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය පවසනවා. මේ අතර පේරාතෙනිය විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු සහ විභාග නැවත දැනුම් දෙනතුරු අත්හිටූ බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසනවා. කිසිවෙතත් විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මකයි. අධික වර්ෂාවත් සමග මහවැලි ගඟේ ජලමට්ටම සීග්‍රයෙන් නිහල යාම සැලකිල්ලට ගනිමින් විශ්වවිද්‍යාලයේ මහවැලි ගඟ ආශ්‍රිත නේවාසිකාගාරවල සිටින සිසුන්ට ඉවත්වන ලෙස පාලන අධිකාරිය දැනුම් දී තිබෙනවා. සිය ගම් ප්‍රදේශ වෙත ආරක්ෂිතව පිටත්ව යා හැකි සිසුන්ට පිටත්ව යා හැකි අතර අයහපත් කාලගුණයක් සමග නිවසට යාමට නොහැකි සිසුන්ට සරසවි මැදුර නේවාසිකාගාරය හැර අනෙක් නේවාසිකාගාරවල රැඳී සිටීමට අවසර ලබා දීමටයි පියවර ගත්තේ. අවදානම් සහිත පෞද්ගලික නේවාසික ස්ථානවල රැඳී සිටින සිසුන් ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත පැමිණෙන්නේ නම් අවශ්‍ය වාර්තා පවත්වා ගන්නා ලෙසද පාලන අධිකාරිය සිසුන්ට දැනුම් දෙනවා. කොරියානු අර්ධද්වීපය පුරා වාර්තාගත උණුසුම් කාලගුණ තත්ත්වයක් පැතිර යාමත් සමග දකුණු කොරියාව ඊට අවශ්‍ය හදිසි ප්‍රතිචාර ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි බලධාරීන් පවසන්නේ. ප්‍රදේශ රැසක උෂ්ණත්වයේ වාර්තාගත මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙම තත්ත්වය දිගටම පැවතුනොත් තාප ආඝාත සහ අනෙකුත් සෞඛ්‍ය අවදානම් හට ගැනීමේ හැකියාවක් පවතින බවයි අනතුරු අඟවා තිබෙන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු 4ට බලාපොරොත්තු වන්න.
6: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව
1: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

හවස තුනයි වෙනාඩි හයයි වෙලාව. හෙටක් එහිත නොයේද කියලා තියෙන්නේ අවිශ්වාසයක්. විශ්වාසය තියෙන්නේ අද ගැන පමණයි. ඒක නිසා අද සතුටින් ජීවත් වෙන්න.

පතක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකම්.

හවස තුනයි වෙනට දොළහි වෙලාව ඔල්ටන් බෙට්සිත් චාමී අපින් අපේ අන්තිම පැය බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතට මැසජ් එකක් එවන තාම වෙලාව තියෙනවා. අපි යනවා බත්තර මුල්ල පැත්තට. ශාමා ඔයාගේ මැසජ් එක කියන්න හදන ශාම ලීනේ.

ඉනුකි එකතු කරගන්න තව විශේෂෙන් මතක් කරන්න කියලා තියෙනවා මාව. එතකොට තරුව බස් නායක එයාවත් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ පානදොර මාතු පිටියේ තුෂර කට්ටියම එකතු කරගන්න කියලා තියෙන කවුද ඉන්නේ කියලා බලමු. කුමාරයියා, ආශාක, ශිරෝමියන්ටි, සීතන්ටි, ජන්සිල් මාමා කට්ටියම එකතු කරගත්තා. මිස් චාමි අපිට සින්දුවක් දෙනවද? වාද්‍යවේ රූපේ සහ සුනන්දනේ. හරි, අපි සින්දුවක් අහමු. මෙහෙම කතා මේ කියන්නේ ටිකක් ආඩම්බර යන්න වාහනයක් නැත්තම් පයින් හරි තමන්ගේ ගමන යන ඕන දුකක් හිතේ දරාගෙන ඉන්න කෙනෙක් තමයි ඔයා. නැද්දා? නෑ නෑ හන්නේ ඌහා. හරියටම කිව්වා ඔයා. මොහොත්තව කොට අනුර ඔයාගේ මැසේජ් එක. නිපුන පුතා, ධර්ම මාමා සහ නන්දව එකතු කරගත්තා ඔන්නේ පැත්තෙන්. ඊට පස්සේ අපි යනවා පූකොට පැත්තට. වැස්සනේ ඔයට තුඳටම. ඔය කියනවා ජීවිතේ සමහර වෙලාවට අපිට අරගෙන ප්‍රශ්න සමහර කලින් තිබ්බ ප්‍රශ්නවලට උත්තර වෙනවා. ඒ නිසා සමහර ප්‍රශ්න තවත් ප්‍රශ්නවලට උත්තර වෙනවා. ඒක නිසා සමහර ප්‍රශ්න ආතරෙන් වැළඳ ගන්න කියලා තියෙනවා. ටිකක් අමාරුයි. හැබැයි ඉතින් නේද ඒක යථාර්ථයට මං එකඟයි. ඉරේ කබන්දාර වගේ ලස්සන පෝස්ට් එකේ මං කිව්වේ මහත්ය ලසන්ත සංජීව ලක්වෙන් සස්මින් ගැත්මින් ජනුගේ ලස්සන නම් තියෙන හැමෝම එකතු කරගන්න. ඊට පස්සේ කියලා තියෙන තුන්දෙනෙක්ගේ නම් මෙවලා මේ අයව කියන්න. එහෙම නෙමෙයි තියෙන හැබැයි ඈ මං කියන්න. ඒ තුන්දෙනාගේ නම් කියන්නේ ඒ තුන්දෙනා නැත්තම් තරහ වෙයි කියලා. මට උනගේ හැම තරහ කරවන්නත් පුළුවන්. මොකද කියන්නේ රේක? විදු රසික ලක්මාලේ තරහ ගන්න හොඳ නෑනේ. ඔන්න එකතු කරගත්ත. ඊට පස්සේ ඇහලිය ගොඩ පැත්තට ගියාම ආනන්ද වගේ මැසේජ් එක. ගුඩ් ආෆ්ටර්නූන් නකි, මම කිතුල් ගලින් නතාරි ඔය පැත්තට හොඳටම වැස්ස කියලා ආරංචි වුණා මට. අමනිසන් සලාතාත මතු ශංක තමෝද්‍යා විහෙලි නංගිලා දෙන්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි, එකතු කරගෙන හැමෝම මේ වැස්සේ මේ වෙලාවේ මේ සින්දුව හඳ ලැබෙන එකක් නේ. නියමයි. තුනයි විනාඩි 15.

0: ලකඩ රේඩියෝ ITN
1: හවස 3 වෙනාට 23
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
5: batami sudu manidam manidam
6: evening drive with chamit and char

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
2: හවස 3:00 වෙනකට 25යි වෙලාව. සුබ දවසක් ඔයාලට. එඹුලාන රුවන්වැල්ලෙන් සෙපාලි ඔහුගේ මැසේජ් එක. දවසම වැස්ස උනා දවසම සත්තට මහගෙන එන්නවා කියලා තියෙනවා. මහත්යා තුෂාරවයි කරච්චිගේ හැමෝම මතකද කරගන්න කියලා තියෙනවා. ස්තුතියි මැසේජ් එක කෙව්වද. චාමි මටත් සින්දුවක් දෙන්න. පිටිකල ධර්මාධාර මාවතේ චම්රා ගුණවර්ධන මිස්ව එකතු කරගන්න කියලා තියෙනවා. පිටිකල බොරළු හෙනේස සඳ සම්පත් තමයි මට මැසේජ් එක වෙලා තියෙන ටීචර් කෙනෙක් ලොකු විස්තරයක් කියලා තියෙනවා. හයි වසර ඩුව ටීචර් කෙනෙක්. නේද දෙන්නම එකම පාරේ ඉන්නේ නේ. ආදරෙන් එකතු කරගන්න. මේ මැසේජ් එක ලිහන්සා ඔයා කියන්න. ලිහන්ෂානේ. අද බර්ත්ඩේ එකද ඔයාගේ. 16 වෙනි උපන්දිනය කියලා තියෙනවා. නේද පියරෝගේ වාසනාවත සුබ උපන්දිනයක් වේවා. අම්මා තාත්තා මලිලා දෙන්න යාළුවෝ කොහොම එකතු කරගෙන අපි වට විශ් කරනවා. කැන්ටි වලනේ ඉන්නේ පරිස්සමට ඉන්න වැස්ස වැඩි කියලා ආරංචි. සුබ සන්ධ්‍යාවක් මම සුරංග අම්බලන් කොටින් මාවත් රමේෂ් තරංගනත් මතක් කියලා තියෙනවා. දැකනහන හැමෝමත් සිතට එකතු කරගන්න කියලායි තියෙන්නේ. හරි සුබ සන්ධ්‍යාවක් වේවා. අපි සුන්දරයයි හිතන බොහෝ දේවල් වල අවසාන ප්‍රතිඵලය අමහිර වීමට ඉඩ තියෙනවා. ඒ නිසා අසීමිත බලාපොරොත්තු ජීවිතය රඳව ගන්න එපා. ලත දෙයින් සතුට වෙලා හැමදේම සිදුවෙන්නේ හොඳට බව හිතලා ජීවිතයට මුහුණ දෙන්න. එවිට සතුට සැනසීම ජයග්‍රහණය ඔබට ලැබෙනවා කියලා මාතලේ කුමාරි තමයි මේ මැසේජ් එක අපිට එවලා තියෙන්නේ. නායනි සුභාෂිනී ගාමිණී ධම්මිකාව එකතු කරගන්න. ඊට පස්සේ හංවැල්ලෙන් ඩිලන් නිරෝෂ් මෙහෙම කියනවා. කොහොමද මෙහෙම රූපේ දවසක වැකිලා යන්න පුළුවන්. හැබැයි ඔයා මහන්සි වෙලා ඔළුවට ගත්ත දැනුම මේ ලෝකේ කාටවත්ම ඔයාකින් හරිකම් කරන්න බෑ. දෙපයින් හිටගන්න උත්සාහ කරන හැම කෙනෙකුටම ඉගෙනීම තමයි තියෙන ලොකුම අවිය කියලා එයා අපිට ඔන්න මතක් කරලා දුන්නා. හයි සිස් මාත් ඉන්නවා. කවුද ඔයා කියලා මට අහන්න හිතනවා. රත්තරන් චානු ඔයාව එකතු කරගන්න. ස්තුතියි මැසේජ් එකට. පොල්ගහවල ජාවටන මාවතෙන් තුෂාරි සම්මාතු හයි රංජේ. ඔයා එකතු කරගන්න. අලුත් සතියක් අලුත් මාසයක් එකතු කරගන්නවා කියලා තියෙනවා. කියනවා තාත්තේ කියන්නේ කොම්පිටු එකක්වත් නොපාක අඩිය තියෙන මිනිසෙක්ය. කැඩුණු කොම්පිටු හොරෙන් පිරියම් කරන මිනිසෙක්ය. තාත්තේ කියන්නේ ඉරුණු සරුංගල් අලවා පාකරන මිනිසෙක්ය. තෙමුණු බෝනික වටාගෙන ලයේ උණුසුම් කරන මිනිසෙක්ය. තාත්තේ කියන්නේ සෙල්ලම් ගෙදර සරසා එක හිතින් සතුටු වෙන මිනිසෙක්ය. පැවරුම් ඒ අකුරින්ම නිම කර සැඟවෙන මිනිසෙක්ය. හරිම ලස්සනයි. තාත්තල හැමයි නේද? ඔයාල හැමෝම එකතු කරගන්න. ලස්සන පෝස්ට් එකක් ස්තුතියි අපිත් එක්ක ෂෙයා කරගත්තට. අපිට ගම් වතුර එනෝ, අපි ෂොප් එක අස් කරනෝ, සොන් එකක් ඕනෝ කියලා තියෙනවා. යටි අත්තට දිලේපය, මංජුලා අක්ක, ආසරි අර්ජුන්, රවි කුමාරී, ශාමිනී, වසුන්දරාව එකතු කරගන්නවා. ඒ අස්සෙත් මැසේජ් එකක් කියවලා. පරිස්සමට. හසතනයි වෙනාඩි 28.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
5: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
6: රේඩියෝ සියවසක
7: පුනරාවලෝකනය ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
8: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
7: විද්වත් දේශන සමක විවෘත සංවාදය
8: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
7: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
8: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
7: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
8: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය
9: FM 93.5 FM 93.7 ලක්කඩ රේඩියෝ ITN
10: හවස 3 වෙනාඩි 35 වෙලාව WhatsApp එක පැත්තෙන් මං ආවා text messages ටික බලන්න සබතව සකමාවත් සෙන්දුකට එකතු කරගන්න කෑගල්ල මේදනිය ගමේ උපනන්දවගේ message එක all time මනෝ මට සෙන්දුවක් ඕනේ කියලා වසන්ත කුමාරි ගම්පොලින් නේද message එක එවලා තියෙන්නේ සෙන්දුවක් දන්නම් මම ලලීෂා කොළඹගේ කොල්ලු පිටියෙන් දෙන්නක ලස්සන සෙන්දුවක් කියන message එකක් එවලා තියෙනවා මට අලුත් යාළුවෙක් මං හිතන්නේ දෙකටම අපි වහගෙන ඉන්න සිරුවෙල පැත්තට ගියාම කෙටිය සමරසිංහ යාළුවෝ හැමෝම එකතු කරගත්තා ඊට පස්සේ රත්නපුරේ එරත්නේ තමරා කුමාරි හොඳටම වැස්ස නේද පරිස්සමට ඊට පස්සේ තියෙන message එක අලවෙන් උපාලි ඊට පස්සේ පත්මිනී මිස් ඉන්නවා කියලා තේනවා උදේ කුමාරස වසන්ත සමන් අතුල නිලන්තේ සමිතව එකතු කරගත්තයි පැත්තෙන් සුබම සුබ දවසක් වේවා ශාමී ලස්සන සින්දා කහමු හයි කොහොමද වයන් ගුටින් දීපා දොචතු පුතම්මතු මහත්තයා සුදත්තත් වන්න එකතු කරගන්න ලස්සන ගීතයක් කහමු කැකුලාවල රත්න කහදව සුනිල සමන් සුමන රත්නව එකතු කරගන්න කියලා තියන්නේ චන්දේ ඔයාගේ කවිය මං අද නම් අනිවාර්යෙන් බලාගෙන කියනවා වරද්දන්නේ මේ සින්දු අහලා හැවිලා කියන්න හරි 3 වෙනාඩි 36යි

0: 95 FM 93.7 Lakhanda Radio ITN
1: හවස 9 වෙනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා
4: ඉවරයි
5: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
1: සිනාසීමට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේදනාව

ව්‍යාපතක සැහැල්ලවෙන් එන්න ජේවිතය පිඳින්න ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකන් එක.

හවස 3:41 වෙලාව මේ වෙනකොට කළුගඟ ඩෝනෙට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය නිසා ඉදිරි පැය කිහිපය තුළ කළුගඟ පිටාර තැන්නට අයත් පහත් පීම් ප්‍රදේශවල සුළු ගංගතුරු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා වරිමර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒ අනුව පැල්මඩුල්ල, නිවිතිකල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත කියන ප්‍රදේශ සඳහා මේ අනතුරු ඇගවීම නිකුත් කරලා තියෙනවා. මේ අදාළ ප්‍රදේශවල පදිංචි මහ ජනතාව රියදුරන් සහ මගින් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසට අවශ්‍ය පූර්වාරක්ෂා පියවර ගන්නා ලෙසට පරිමාර්ග දෙපාර්තමේන්තුව මතක් කිරීමක් කරනවා. 0.7, 0.3, 0.95, 0.97 මැසේජ් එකක් එවලා ජාවිතාම් කිව්වේ නෑනේ කියලා මුණ දික් කරන් ඉන්නාද? මුණ අහෙක් කරන් ඉන්නාද? බලමු මැසේජස් ටික. චන්දි මහවත්ත පස්සාලෙන් ඔයා එපු මැසේජ් එක මම ලියාගත්ත කොටින්ම. ඒතරම් සැලකිල්ලක් මම වගේ නිර්මාණයට දැක්කුවා. හරිද බලන්න මම මේ කියනවා හන්දේ. ලහසදේ වලාපලේ තාරකා නිවිතිලේ මීදු මෙන් වෙලී ගියේ මා කතයි නිසංසලේ. දවටිලා සීතලේ තනි වෙලා පාළුවේ ඔබ ගැයුව ගීතයක් සමන් පුරා රවුණගේ. හරිම ලස්සනයි. ලස්සන නිර්මාණයක් ඉදා මගේ නිර්මාණයට හානියක් වෙන එක වළක්ව ගන්න ලියාගත්ත කොටින්ම. බලන්න මගේ සාධාරණත්වය. ස්තුතියි ආගේ නිර්මාණය වෙනුවෙන්. ලස්සන සින්දුවක් අහමු කියලා වැල්ලවය සයුර ඔයා මට මැසේජ් එකක් කරලා තියෙනවා. හම්බේ කමුවට ගිහම සේපාලි ලක්කට ආදරේ කියලා තියෙනවා. අම්මා අක්කලා දෙන්න අයලා 3 දෙනයි ආදරෙන් එකතු කරගන්නම්. චාමි සතුටින් ඉන්න කියලා තියෙනවා. දුමින්ද නැලත ඔයා එකතු කරගන්න. කොළොන පැත්තට ගිහම ජයකලනේ චිත්‍රානි මාධව කසුන්වත්තුන් එකතු කරගත්ත. ඊට පස්සේ මම පොඩක් කාලය යනවා කොහෙටත් අන්නවද වට්ස්ඇප් එක පැත්තට. කොහොමද ඔයාලට වහිනවද කියලා තහන්න එපා, වහිනවා. අපි නම් වහිනවා පා කියලා කෑගල්ලි බුල් ගස් දෙලියෙන් මේ මැසේජ් එක උදේශිකා නිරූපමාලා එවලා තියන්නේ. ගුඩ් ඉවිනිං සින්දුවකට අපිවත් එකතු කරගන්න. මේ මැසේජ් එක දොඩොන් ගස් ලන්දින් දොමෙත් නදේ මහත්තයා හේමන්ත ද සිල්වා අයන්නේ මල් තිලකසිරි සුදුව කනෝමා අක්කා ප්‍රභා. හරිද? අනේ මන්ද ප්‍රභා නංගි වෙන්නේ නැති. ඊට පස්සේ මැනිකේ ආගේ මැසේජ් එක ඔන්නේ කිව්වේ, "හයි චාමි, සුන්දර සන්ධ්‍යාවක්. ඔයාව අහන්න තාත්තාව ලස්සන සින්දුවක් ඔන්නේ කියලා මැලේෂියාවෙන් නිෂු ඔයා එපු මැසේජ් එක. ඔයා කියනවා, "ජීවිතය යනු ගැටලු නැති කිරීම නෙවෙයි, ගැටලු අතර සාමෙන් ජීවත් වීමට ඉගෙන ගන්න එකට. සාගරයේ හැම විටම නිශ්ශබ්ද නැත. එහි රළ ඇත. නමුත් ගැඹුරු සාගරයේ ඇතුළතින් සංසුන්ය. මිනිස් ජීවිතයත් එසේමයි. ප්‍රශ්න එනවා, අහිමිවීම එනවා, මිනිසු වෙනස් වෙනවා. නමුත් ඔබේ ඇතුළත සාමය රැකගන්න පුළුවන් නම් කිසිම කුණාටුවකට ඔබව සම්පූර්ණයෙන්ම බිඳලා දාන්න බෑ. ජීවත්ීමේ කලාව කියලා කියන්නේ හැමදේම පාලනය කිරීම නෙවෙයි, පාලනය කළ නොහැකි දේවල් සමග සාමයෙන් ඉන්න ඉගෙන ගන්න එකට. ඒ නිසා මිනිසුන්ට ආදරය කරන්න, නමුත් ඔවුන් ඔබේ සතුටේ එකම මූලාශ්‍රය කරගන්න එපා. දේවල් භාවිත කරන්න, නමුත් ඒවාට ඔබේ හිතේ සාමය භාර දෙන්න එපා. අතකින් භුක්ති විඳින්න, නමුත් ඒවාට ඔබේ අනන්‍යතාවය බැඳ තබන්න එපා. සැබෑ ජීවිතයේ කලාව කියලා කියන්නේ, ජීවත් වීමේ කලාව කියන්නේ ලෝකයේ තුල ජීවත් වෙමින් ලෝකයෙන් ඔබේ සාමය ආරක්ෂා කරගන්න එකට. ඒක හරිම ලස්සනයි නිෂු. සැබෑම ජීවත් වීමේ කලාව කියලා කියන්නේ ලෝකයේ තුල ජීවත් වෙමින් ලෝකයෙන් ඔබේ හිතේ සාමය ආරක්ෂා කරගන්න එකට.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: හවස තුනයි විනාඩි 49යි වෙලාව. තව ටික වෙලාවයි තියෙන්නේ නේද? ඒක නිසා මං ආවා ලක්කඩ Facebook page එක පැත්තට. ඕල් ටයිම් බෙට්ස් චාමියා පැද post එකක් තියෙනවනේ. බලමු කවුද comments දාලා තියෙන්නේ කියලා යාම මතක් කරන් යන්න ඕනේ. ප්‍රමසරි බංගමුකේ කුරුණෑගල පොතු හැරින් ආව එකතු කරගන්න. මැනක සඳරුවන් ස්තුතියි ආගේ comment එකට දාමයන්ති වික්‍රමරත්න thank you. මහින්ද කුමාර ස්තුතියි ආට සුරේඛා රේනෝ එකතු කරගන්න. Thank you comment එකට Sarasand Express අලවතු ගඩටේ කණුවෙන් අපිට වැස්ස හොඳටම ගේලා තියෙන පරිස්සමට ඉන්න සුබ සතියකට ආසිරි චාමි අදටම වැසි බර කාලගුණයක් කියලා දහරා වත් comment එකක් දාලා තියෙන සෙලෆනාන්ඩෝ thank you අදත් අහන් ඉන්නවා කට්නා කැචෙෆ් එකේ යාළුවට එක ප්‍රදීප් ලංකා හයි චාමිනගෝ කියලා තියෙන හයි කවද අසංග ෆනාන්ඩ සුබ සතියක් ඔයාට ශානුක ගිහන් පතිරන thank you සමනා මහත්මිය බොහොම ගොඩින් අද මට මැසේජ් එකක් එවුණා නේද WhatsApp එකට. මට එහෙම මතකයක් තියෙන. හැබැයි කමෙන්ට් එකක් දාලා හොරා වගේ. මම එකතු කරගන්න යාළුවෝ ඔක්කොමලත් එක්ක. ඊට පස්සේ බලමු මට කාගේ හරි නමක් අමතක වුණාද කියලා. ටක්කාලා. ප්‍රදීප් ලංකා. තමිල් නමක් තියෙනවා මගේ නම කියවන්න දන්නේ නැහැ මට සමාවෙන්න. මදුවද රාජපක්ෂ වසන්ත කුමාරචාලා තවිෂ බිහංග දලීප් සමරසිංහ ඔයත් අහන් ඉන්නවා හැබැයි කමෙන්ට් එකක් දාලා තිබුණේ නැහැ කමෙන්ට් එකක් නෙමෙයි මැසේජ් එකක් එවලා තිබුණේ නැහැ අද අංජන ජයතිලක පියල් විශ්ව නිශාන්ත වික්‍රමසිංහ මහේෂ් රණවීර යසංග හයි ඔයාවත් එකතු කරගන්න අපි සින්දුවක් අහලමු හවස 3:00 වෙනාඩි 50

0: වෙන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස 3යි වෙනාඩි 55යි. ඊට පස්සේ අලවතකට අටේ කනුවෙන් අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. සරසඳ එක්ස්ප්‍රස් ට්‍රීවිල් එකෙත් මේ වෙලාවේ ලක්කඳහගෙන ඉන්නේ කියලා තියෙනවා. හරි හරි දිගටම අහගෙන යන්න පරිස්සමින් ගමන් බිමන් ගිහිලා එන්න. පොල්ගහවල එළගම සුදායා චුටියක්ක වරද්දන් නැතුව එකතු කරගන්න කියලා තියෙනවා. හරි, thank you. අල්පිටිය කැටන් ඩොල යාලු ඔක්කොමලව එකතු කරගන්න. කුමාරි මොනිකා, thank you. ඊට පස්සේ මංජුමල්ලි කුමාරි සුදුමල්ලි රසිගමල්ලි මහතුන් මල්ලි උපුල් රණය අයියා එකතු කරගන්න කියලා නිලන්ත ප්‍රදීප් තමයි මැසේජ් එක එවලා තියෙනවා එකතු කරගන්න. ඊට පස්සේ කයාතමේ මාධවලින් එවපු මැසේජ් එක, මගේ නිර්මාණය කියවට ඔයාට ගොඩක් ස්තුතියි කියලා චන්දිමතයි මැසේජ් එකක් කියලා තියෙනවා. තැන්ක් යූ. එනගිට යන්නද වැස්සෙන් පරිස්සම් වෙන්න. නායම් අනතුරු වැගේම් ගංගතුරු තත්ත්වයන් පිළිබඳව අනතුරු වැගේම් නිකුත් කළ තියෙන පැතිවල ඉන්න ඔයා හුඟක් පරිස්සමෙන්. අපි හෙට දවල් එකට මුණ ගැහෙනවා. හැමදේම යහපත්ින් බාර ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පස්සරු 4යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිද

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: අයහපත් කාලගුණය හමුවේ රථවාහන ධාවනයේදී වඩා සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණාංශ රියදුරන්ට දැනුම් දෙනවා. ඇතැම් ප්‍රදේශයන්හි මාර්ගවලට ගල් පෙරලීම් සහ පස්කඳු කඩා වැටීම් තත්ත්ව ඇතිවීමේ අවධානමක් පැවතීමයි ඊට හේතුව. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේදී ගමනාගමනයට දියකල ප්‍රදේශයේදී බාධා මතුව තිබෙනවා. ඒ පස්කඳු සහ ගල් පර්වත මාර්ගයට පතිත වීම හේතුවෙන් මහනුවර කොළඹ මාර්ගයේදී කඩුගන්නාව ගණේතන ප්‍රදේශයෙන් වසා දැමීමටයි පියවරගෙන තිබෙන්නේ. ඒ අනුව පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. ස්පාඤ්ඤ පාලනය යටතේ ඇති මෙලිල්ලා ප්‍රදේශයට සංක්‍රමණිකයන් පිරිසක් කඩා වැදී ඇති වූ ගැටුම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙලිල්ලා දේශසීමා වැට අසලේ ක්‍රැස් වූ සංක්‍රමණිකයන් දහස් ගණනක් ස්පාඤ්ඤ භූමියට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ ආරක්ෂක අංශ සමග ඇති වූ තදබදය සහ තල්ලු කිරීම හේතුවෙන් මෙම මරණ සහ තුවාල සිදුවීම් වාර්තා වී ඇති බව බලධාරීන් පවසනවා. මෙයගේ පිරිසෙන් බොහෝ දෙනා උපසහර ආප්‍රිකානු රටවලින් පැමිණි සංක්‍රමණිකයන් බවටයි හඳුනාගෙන තිබෙන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 500

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
6: ලකාඩ රේඩියෝ ITN.

0: හතරයි විනාඩි 10 වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු
1: සුබ සන්ධ්‍යාවක් good evening
0: good evening අද සඳුදානේ අද සඳුදා දවසේ අපි වැඩ පටන් ගන්න වෙලාව
1: ඔව්
0: අර අපි ගිය සතියේ නම් කිව්ව නේද සත්‍ය සඳුදා බොහොම කටුකයි සඳුදා බොහොම කටුකයි.
1: හරි. නමුත් ඒ කටුක සඳුදාට අපි මුහුණ දිය
0: යුතුයි කියලා. ඉතින් ඒක මේ සතියෙත් ඒ විදිහටම තමයි.
1: වෙලා තියෙන්නේ දැන් ඒක.
0: ඒක වෙලා තියෙන්නේ මේ සැරේ ටිකක් කොහොමවත් කටුක වෙලා කියලා අපිට පේනවා. මේ මොකද කාලගුණය සෑහෙන දුරට අයහපත් වෙලා තියෙනවා.
1: ඔව් වෙනස් වෙලා තියෙනවා.
0: දැන් ගොඩක් අයට මේක මේ ප්‍රශ්නාර්ථයක්. මේ නිවුස් එක ඇහෙනකොටත් සමහර වෙලට මේ ඒ ප්‍රදේශවලට නැත්නම් ඔය ගම් වතුර තත්වයන් වැහිසි නැති ප්‍රදේශවල අයට මේක හරි ප්‍රශ්නාර්ථයක් එහෙමුනේ කොහොමද කියලා
1: එකපාරටම
0: එහෙමුනේ කොහොමද කියලා වගේ හිතන තරම් මේ මොකද ලොකු දරුණු පෑවිල්ලක අනතුරු ඇඟෙවි අපිට
1: තිබ්බේ මේ වෙනකොට ඒ පෑවිල්ල තියනවා කියලා
0: නියගයක් සම්බන්ධව තමයි අනතුරු ඇඟෙවීමක් අපිට තිබුණේ නමුත් මේ වගේ ගම් වතුර තත්වයක් සම්බන්ධව කියලා තිබ්බේ නෑනේ.
1: ඔව්.
0: ඒ නිසා මේකයි නිසා පොඩ්ඩක් හැමෝටම කන්ෆියුස් මේ මොකක්ද උනේ කියලා.
1: ඉතින් හැටි මේ මොකක්ද අපිට උනේ කියලා.
0: ඔව් හැබැයි මේක මේ ප්‍රදේශ ගණනාවකට විතරයි.
1: හහ
0: මේ බලපෑම එල්ලලා තියෙන තවත් ප්‍රදේශ වලට
1: පායනවා.
0: හොඳට පායනවා. තවම වැහි විදුවක් නැති ප්‍රදේශ තියෙනවා.
1: ඔව්.
0: ඉතින් එහෙම එකේ ඉතින්
1: කාලගුණය කියන්නේ එහෙම තමයි.
0: කාලගුණය කියන්නේ ඒකයි. කාලගුණේ වගේ තමයි ගෑනු ළමයි. ගෑනු ළමයි වගේ තමයි කාලගුණේ.
1: ඕකේ. Thank you.
0: Thank you.
1: බොහොම ස්තුතියි නන්ද්‍රි.
0: නන්ද්‍රි බොහොම ස්තුතියි.
1: එනං අපි ගියා.
0: එනං එච්චරයි.
1: ඕකේ.
0: හරිද? ඉතින් කොහොමනත් මේ වෙනකොට තියෙන තත්ත්වයන් සම්බන්ධයෙන් අපි ප්‍රවෘත්ති අංශ දැනුවත් කිරීම කරනවා. ඒ වයින් අපිට ලැබෙන දේවල් අපි ඔබට මේ ලැබෙන නවතම තොරතුරු ඔබට ලබා දෙනවා. දැන් මේ වෙනකොට පාසල් වසාදමන්න තීරණය කළ තියෙනවා හෙට සහ හෙට විශේෂයෙන්ම
1: මහනුවර දිස්ත්‍රික්කයේ
0: මේ බලපෑමට ලක් වෙච්ච ප්‍රදේශ වැඩියෙන් ප්‍රදේශ බලපෑමට ලක් වෙලා තියෙන නිසා සහ මේ සමහර විශේෂම කොත්මලේ ජලාශය වාන්දුරුටු
1: විවෘත කරා
0: හවස 3ට ඒකත් එක්ක මේ නවතම යාමත් කාලීන වන තොරතුරු අපි ඔබට අරගෙන එන්නම්. ඉතින් රෞති අංශත් සූදානම් ඉන්න ඔය සම්බන්ධයෙන් තොරතුරු කියන්න. කොමුණත් ඉතින් අපි සිද්ධාක් අහන්න.
1: ඔව්.
0: වැඩ කරන අතරේ වැඩ

0: හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත කියන අපේ වට්සප් මැසේජ් නම්බර් එකට ඔයාලට පලෑංකව තියෙනවා. මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න.
1: හරි, අතරේ මේ අපිගේ අපේ ප්‍රාර්ථනාව, අපේ බලාපොරොත්තුව වැසි තත්ත්වේ වැඩි වුණත් ගම් වතුරාවත් මේ කිසිම දෙයකින් කාටවත් කරදරයක් විපතක් වෙන්නේ නැපා කියන ප්‍රාර්ථනාව අපේ හිත්වල තියාගෙන තමයි
0: අපි වැඩසටහන පටන් ගන්න.
1: අපි මේ පොඩ්ඩක් හිනා වෙලා කතා කරන්නේ ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනාව හිතේ තියාගෙන.
0: ඔව්.

0: ุกวัน
1: Sloan Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV දනට තහනය ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපති

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: Lakhanda Radio ITN
1: Cool drive vikreta
0: Lakhanda Evening drive
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: හතරයි විනාඩි 24යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපි මේ දැන් යාවත් කාලීන වෙන කාලගුණයේ තොරතුරු ගැන ටිකක් දැනගෙන කතා කරන්න ඕන. විශේෂයෙන් මද දවසේ මේ වෙනකොට දැන් කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ නුවර මාර්ගය වසා දමා තිබෙනවා. ඉතින් නුවර ඉඳලා එන සහ නුවරට යන අයට දැන් විකල්ප මාර්ග භාවිතා කරන්න සිද්ධ වෙනවා මේ තත්ත්වයත් එක්ක. දිට්වා සමයේ නැත්තම් දිට්වා කාලගුණික තත්ත්වයත් එක්ක කඩුගන්නාව ප්‍රදේශයේ ගල් පෙරලීම් සහ නායම් විශාල වශයෙන් සිද්ධ වුණා. මේකත් එක්ක ඒ ප්‍රදේශයෙන් මාර්ගය වසා තැබීමට ඒ කාලේ කටයුතු කරා. ඊට පස්සේ ආයි යථා තත්ත්වයට පත් වුණත් දැන් ඇදහැලෙන අධික වර්ෂාපතනත් එක්ක මේ වෙනකොට ඒ ප්‍රදේශයේ ගල් පෙරලීම් සහ නායම් තත්ත්වයන් වර්ධනය වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ නිසා තමයි මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙන්නේ. පසුවර තුනට තමයි මේක වසා දැමීමට කටයුතු කරනු ලැබුවේ. දැන් ඉදිරියේදී දැනුම් දෙන තුරු මාර්ගය භාවිතා කරන්න එපා කියන එක තමයි අදාළ බලධාරීන් කියන්නේ. වෙනුවට මාවනැල්ලෙන් ඔබට පුළුවන්කම තියෙනවා හෙම්මාතගම හරහා ඒ ප්‍රදේශයෙන් ගම්පොලට ගිහිල්ලා ඒ පැත්තෙන් මහනුවරට යන්න පුළුවන්. මහනුවරින් ඉඳලා එන අයටත් ඒ මාර්ගය භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා.
1: ඒක වඩාත් ආරක්ෂිතයි නේද?
0: ඔව්. ඒ කියන්නේ විකල්ප මාර්ගයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. එමෙ නැත්තම් රඹුක්කන පැත්තෙන් ඒ පැත්තෙන් තමයි ගලගෙදරට ඇවිල්ලා ඒ පැත්තෙන් තමයි එන්න වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම දැන් එක පැත්තකින් දුම්රිය මාර්ගයත් මේ වෙනකොට මහනුවරට ළඟා වෙන්න බැරි තත්ත්වයක්
1: තියෙනවා.
0: ඉතින් මේ මහා මාර්ගය ගත්තට පස්සේ බස් මාර්ගයත් මේ විදිහට නුවරට යන එක කඩුගන්නාවේ නැවේ අවහිර වුණාට පස්සේ මේක විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා මේ වෙනකොට නුවර ඉඳලා එන යන අයට.
1: දැන් උදේ රස්සාවට එහෙම එන අය ආයි යන්න විදිහක් නැතුව ඉන්නවා.
0: ඔව්. අද උදේත් ලොකු කරදරයක් වුණා කරඬුපන ප්‍රදේශයේ මේ කෑගල්ල මාවන ලතරේ. විශාල අනතුරක් සිදු වුණා, බස් රථ අනතුරක්. ඉතින් ඒ අනතුරත් එක්ක උදෑසන බස් රථ ආවෙත් අද ප්‍රමාද වෙලා. කොළඹට එන බස් රථ ගමන් කරේ ප්‍රමාද වෙලා. ඉතින් අද එච්චර හොඳ දවසක් නෙවෙයි නුවර ඉඳලා එන ආනායට.
1: ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒක තමයි ඇත්ත.
0: මොකද උදෑසන මේ අනතුරෙනුත් 20 දෙනෙක් පමණ තුවාල ලැබුවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක ඉතින් අද හවස ගෙදර යන්න බලාගෙන ඉන්නවා නම් පොඩ්ඩක් කලින් බොස්ට කියලා හරි කමක්
1: නැහැ
0: යන්න බලන්න. මොකද යන්න වෙන්නේ ලොකු
1: රවුමකින් තමයි
0: යන්න වෙන්නේ නුවර යන්න අයට. ඒ නිසා පොඩ්ඩක් ඒක සමාවක් දෙයි වාට. අද නිකන් බණින එකක් නෑ කියලා හැමදාම හොරෙන් පැනලා නම් අදත් අහන්න යන්න එපා.
1: එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන.
0: එතකොට
1: හැමදාම එක කරන්න බෑනේ. දැන් අද අහලා කරන්න නේ.
0: ඒක තමයි කියන්නේ අර මොකක් හරි කරදරයක් වුණාට පස්සේ ආපදාවක් වෙච්ච වෙලාවට ගන්න තියෙන නිවාඩුවක්. නිකරුණේ අරගෙන නිකන් බොස්ටන් හොන්ඩි වුණාට පස්සේ ඉතින් කරන්න දෙයක්
1: නෑ. කරන්න දෙයක් නෑ. දැන් අදිසි වෙලාවකටවත් යන්න විදියක් නෑ.
0: කලබල කරන්න එපා. රයිට්. ඒ වගේම තමයි දැන් අපි ඉස්සෙල්ල කිව්වේ මහනුවර දිස්ත්‍රික්කයට විතරයි පාසල් වසා දමනවා කියලා හෙට දවසේ.
1: ඔව්. නුවරඑළියටත් නුවරඑළිය දිස්ත්‍රික්කෙත් පාසල් වසා දමලා තියෙනවා හෙට දවසේදී.
0: ඔව්. ඉතින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් දෙකේම පාසල් වසා දමන බව තමයි දැන් දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඉදිරියේදී මේ තත්ත්වය කොහොමද වෙන්නේ කියන දේ සම්බන්ධයෙන් අපිට දැන්මම අනුමාන කරන්න පුළුවන් කමක් නැහැ. දැනට ওই තත්ත්වය තමයි තියෙන්නේ. මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුර අවදානමක් තත්ත්වයක් තියෙනවා කියලත් දැන් ප්‍රවෘත්ති වල ඉන්න වාර්තා වෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම පහත් බිම් වල ඉන්න ජනතාව ප්‍රවේශම් විය යුතුයි මේ ඇතිවෙන තියෙන තත්ත්වයත් එක්ක. ඒ නිසා මේ ඔබ සැලකිලිමත්ව ඉන්න, විශේෂයෙන්ම වාහන දොරටු විවෘත වීමත් එක්ක පහත් බිම් ප්‍රදේශ ඉක්මනින් යටවීමේ අවධානමක් තියෙනවා, ජලයෙන් යටවීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා ඒ නිවේදන වලට අහුන්කම් දෙන්න පණ්ඩිතකම් වෙන්න එපා.
1: ඔව්. දැන් දිට්වා ආපදා කාලේදී අපි දැක්කනේ අහන්න ලැබිච්ච දේවල්, දකින්න ලැබිච්ච දේවල් එක්ක දැන් ඔයාට මේ අවස්ථාවේදී මොනා හරි අවධානමක් තියෙනවා නම් පොඩි හරි ආරක්ෂිත ස්ථානයට යන එක තමයි හොඳම දේ.
0: ඔය නායම අනුතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේවට අහුන්කම් දෙන්න මේව නම් එන්නේ නැහැ. මේ පොඩ්ඩක් ඇසර එහෙම වෙන්නේ
1: නැහැ
0: එහෙම කියලා ඉන්න. එතකොට ගම් වතුරක් දැම්මෙන්නේ නැහැ, ඔය පිස්සුද කියලා එහෙම ඉන්න. බලන්න යන්න ගම් වතුර ගිහිල්ලා ජල ක්‍රීඩා කරන්න,
1: වීඩියෝ කරන්න,
0: වීඩියෝ කරලා
1: ෆොටෝ ගන්න, සෙල්ෆි,
0: වීඩියෝ එකක් ට්‍රෙන්ඩින් යවා ගන්න,
1: හරි
0: වෛරල් කර ගන්න. ඒවගේ මෝඩ අදහස් තියාගන්න එපා. මොකද මේක මේ ආපදා තත්ත්වයක් ඇතුණාට පස්සේ ඒව කරන වෙලාවක් නෙවෙයි මේක.
1: කාලගුණය කියන දේ කොයි වෙලේ කොයි මොහොතේ වෙනස් වෙයිද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ඔබ ආරක්ෂා වෙන එක තමයි කරන්න ඕනේ එකම දේ.
0: ජීවිත පරිස්සම් කරගන්න පස්සේ වෛරල් කරගන්න පුළුවන් මොන හරි වීඩියෝ එකක්. ඒක නිසා දැන්ම මේ වෙලාවේ තියෙන්නේ ආපදා තත්ත්වයක් තියෙනවා නම් ඒ තත්ත්වෙන් මිදෙනකන් තමන්ගේ ජීවිතය පරිස්සම් කරගන්න, උගන් උතුරු බලන්න යන, යල ක්‍රීඩා කරන්න ඕක කරන්න නෙවෙයි. හරිද? ඊළඟට වීරක්‍රියා කරන්න යන්නත් එපා. මතකයිනේ?
1: මතකයි නේද?
0: මේ මේ කලා වැවේ පාලම, කලාවේ පාලම මත සිද්ධ වෙච්ච සිදුවීම මතකයිනේ දිට්වා කාලේ? ඉතින් ඒ වගේ වීරක්‍රියා කරන්න යන්නත් ඕන නෑ මේ වෙලාවේ. කවුරු හරි කියනවා නම් යන්න එපා උතනින්, ඔය පාලම ෂුවර් නෑ එහෙම කියලා කියනවා නම් එතකොට යන්න.
1: මේක අපි එදිනෙදා යන පාර අපි දන්නව මේක කියලා ඉන්න එපා.
0: එහෙම යන්න යන්න එපා. මොකද අවදානමක් තියෙනවා නම්, සුළු අවදානමක් හරි තියෙනවා නම් ඒ අවදානම ගන්න එපා. මොකද වෙච්ච දේවල් වලින් අපි පාඩම් ඉගෙන ගන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. 4:36 වෙලාව අපි මතක් කරන්න ඕන ඩෝමා නිෂ්පාදන පෙළක්ම තියෙනවා. ඔබට මිලදී ගන්න, ඔබේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්න දැන් ගන්න පුළුවන් ඩෝමා මැෂින්ස් ගණනාවක් තියෙනවා. සාල් නිෂ්පාදනයේ ආශ්‍රිතව පොල්තෙල් ඉඳින කර්මාන්තයට, ඒ වගේම ඇඹරුම් කර්මාන්තයට, මේ වගේ ඕනම දෙයකට ඔබට පුළුවන්කම තියෙනවා ඩෝමා වෙතින් හඳුනා දෙන මේ නවතම මැෂින්ස් අරගන්න.
1: මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරනකොට ඉතින් ව්‍යාපාර කරනවා, කුඩා ව්‍යාපාරයක් කරත් විශාල ව්‍යාපාරයක් කරත් ඒක තවදුරටත් ඉස්සරහට ගෙන යන, ඉදිරියට ගෙන යන, සාර්ථක කරගන්න ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර ටික, වාර අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතාවලින් මිලදී ගන්න යන්න තින හොඳම තැන තමයි නොම්බර 30 ගැල්හේන පාර මහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. එතනට යන්නත් පුළුවන්, යන්න කලින් වාට විස්තර දැනගන්න අවස්ථාවක් තියෙනවා. 01 679 579 කෝල් එකක් දීලා ආට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: 4:31 අපේ මැසේජ් කරන නම්බර් එක පොඩ්ඩක් මතක් කරමු නේද?
1: 07 03 93 5 93 7 ට ඔයාගේ WhatsApp මැසේජ් එක තාම අපිට ඉවුවේ නැතන් මැසේජ් එකක් දාලා තියන්න.
0: 04:31 කියලා මං කලිනුත් කිව්වනේ.
1: දැන් ඇති.
0: ඇතිනේ.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: කාටක්කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලඛන මොමඩින් දේසල්.
3: සම අනුග්‍රහය.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: මම තමයි කෙල්ල මිෂා.
6: හැබැයි දැන් මම මෙහෙම ඇදගෙන ගිහිල්ලා පහන් පත්තු කරා නම් ඔයයි අම්මයි අහක බලාගෙන යනවානේ ගණන් ගන්න. එදා ඉඳන් සති දෙකක් ඔයාලා හැමෝම මට පුදුම මානසික වදයක් දුන්නා. පන්සලේ හාමුදුරුවෝ අම්මටයි තාත්තටයි කතා කරානේ.
7: නිමන්ත ප්‍රසාර නිර්මාණයක්. මීෂා.
8: මම දුවලා දෙන්නෙක් හදපු අම්මා කෙනෙක්. ගෑනු ළමයි හදන්නේ කොහොමද? හැදෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕන නම් මැනික් දියුල පරම්පරාව ගෑන් ළමයි ගැන ටිකක් හොයලා බලන්න.
7: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: හතරයි විනාඩි 44 වෙලා වර පෞකි දවස්වලක ගොඩක් ජනප්‍රිය පාටයක් උනේ. හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ කියලා.
1: ඕ මතකයි.
0: ඒ දේ තමයි මේ වෙලා තියෙන්නේ.
1: හා හා. දැන්
0: අපි හිතුවේ
1: වෙන දෙයක්.
0: හිතුවේ අපි අතරම මේ නියඟයක් එයි.
1: හරි.
0: ලොකු පැවිල්ලක් එයි.
1: ඕකේ.
0: ඒ වගේ දෙයක් නේ.
1: වතුර නැති වෙයි. වැස්සක් නැති වෙයි.
0: දැන් වෙන දේ හිතා ගන්න බැරුව ඉන්නේ.
1: තව මේ හිතන ගමන් ඉන්නවා. ආ ඊළඟ පැයේදී මොකක් හෙයිද දන්නේ.
0: ඔව් ඒක නිසා මේ ලෝකය හරි පුදුමයි.
1: හරි.
0: වෙලාවකට හරි කුරිරුයි.
1: හා.
0: ඉතින් දැන් ලෝකේ එක පැත්තක ලැබුගිනි.
1: හරි.
0: ආ අනිත් පැත්තේ ජල ගැලි.
1: හ්ම්.
0: මොකද්ද මේ වෙන්නේ?
1: මොකද්ද මේ? ඇයි එක විදියට සලකන්න බැරි? එහෙමත් කියන්න බෑ ඉතින්.
0: එහෙම සලකන්න බෑ. කොහෙදවත්. එක විදියට සලකලා බෑ වැඩේ.
1: ඕකේ.
0: එකම විදියට සලකුවොත් ඒක හරියන්නේ
1: නැහැ. ඔව්.
0: මේකේ මොකක් හරි චක්‍රයක් තියෙන්නේ බෑ. ඒ නිසා හැම පැත්තටම එක වෙලා විරපා යන්නෙත්
1: නෑ. නෑ නෑ නෑ. ඔව් ඉතින් ඒ පැත්තේ මං කියන්නේ එහෙම නෙවෙයි ඉතින්.
0: මොන පැත්තෙන්ද ඔයා කියන්නේ?
1: මම කියන්නේ එක පැත්තකට පායන.
0: දකුණු පැත්ත.
1: නෑ මේ වම් පැත්ත.
0: ආයි වම් පැත්ත. හරි.
1: ඊට දකුණු පැත්ත.
0: ආ. මඩ නිකන් ගමු. දේශපාලන සංවාදයක ඉන්නවාගේ වැඩද? නෑ මම කියන්නේ.
1: ඕකේ.
0: ඒක ඒ පැත්තෙන් කියලා එනකොට මම බැලුවේ
1: මොකාරද මේ ඉන්ජයි උනේ මේ වෙන මොකක් කරි කරනවද කියලා.
0: මොකාරද මේ ඉන්න හදන්නේ කියලා මම බැලුවේ.
1: ඕකේ ඕකේ.
0: වාගේ අර
1: තීරණනේ.
0: බොඩි ලැන්ග්වේජ් එකේ හැටියට මේ
1: ලොකු ගමනක් යන්න පුළුවන් කියලාද කියන්නේ?
0: පුළුවන් කියලා මට හිතෙනවා.
1: හරි.
0: මේ මොලෙත් තිබුණා නะ. ඒ ඇක්සන්ට් එක.
1: හරි හරි.
0: අතපයෙන් දෙන ඇක්සන්ට් එක මූවමන්ට්ස් ටික හරි ලස්සනයි. ඒ කියන්නේ මූනේ ඉරියව් ටික.
1: ඕකේ.
0: ඒ අභිනයන් ටික හොඳට තියෙනවා.
1: මොලේ තමයි නැත්තේ. කියලා කියන්න එපා.
0: ඒක තිබ්බනම් ඒ
1: පං කාදුයි.
0: ඔව් ඇක්සන්ට් එක මරුවට තියෙනවා. ඒක හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙනවා.
1: හා.
0: අර දෙකත් පොඩ්ඩක් තිබ්බනම් ඒක ගානට ගලප ගන්න තිබ්බා.
1: ඒ කියන්නේ මෙහෙමනේ අපිව මේ ලෝකෙට දෙද්දි.
0: ඒ බං ඒ ඇක්සන්ට් එක දැන් මේකනේ අපිට ලෝකෙට ඉදෙ දෙද්දි කියලා.
1: ඕකේ.
0: රයිට් කියන.
1: ඒ කියන විදිහෙම බලන්න කොච්චර ලස්සනට ඒක කියනවද කියලා.
0: ඔව් ඒක තමයි මම.
1: දෙද්දි එක හරි දෙයක් අඩු වෙන්න දෙන්නේ. හැමදේම දුන්නාට පස්සේ අගේ නෑනේ. වැඩේ වෙලා දිනු මට දින නැත්තේ.
0: ඕනම එක දීලා.
1: නෑ නෑ මේ
0: ඔරුවක් දීලා අබ්බලා දීලා නෑ ඒක වැඩේ. ඔරුවක් දීලා.
1: එහෙම එහෙම කියනවා මම මාවම සෞතු කරගන්න එක හරියන්නේ
0: නැහැ. හරියන්නේ
1: නැහැ. ඒක වෙනම පැත්තකට අපි වෙන එපිසෝඩ් එකකට එමු දැන්.
0: ආ රයිට්.
1: ඕකේ.
0: දැන් ඔයාලට ඔරුව දීලා තියෙන්නේ.
1: ඔයාලට
0: හබල දීලා නැහැ.
1: හා
0: හා. හබලක් දුන්න නම් ඔයා
1: මොනවද ගබඩක් කරන්නේ? මට මොලේ තියෙනවා. නැත්නම් මම මේ දේවල් කියන්නේ කොහොමද?
0: කියන්න බෑ ඔය.
1: මෙතන මේ පුටුවේ ඇවිල්ලා වාඩි වෙන්නේ කොහොමද?
0: බෑ බෑ ඇත්ත.
1: ඉතින් ඒකනේ.
0: මේකයි. කමන්න නැහැ දැන්. දැන් වෙලා ඉවරයි.
1: මම කතා කරගෙන යන්න දෙකට.
0: වෙලා ඉවරයි දැන්. කමන්න නැහැ. දැන් හොදමු කොහොමද?
1: ඕකේ
0: මේ දැන් කවුද ඉන්නේ අපි සිද්ධාක් අහන්න මැසේජ් කරපුවා ඉක්මනට බදක් කරමු.
1: ඔව් අපි මේ පැත්තට යන් පුස්සලෑවෙන් අනුර ඉන්න ඕන මැසේජ් එකක් දාලා තියෙනවා අවත් එකතු කරගන්න. ඒත් එකම කොටා බේකරි පැත්තට යන්න හදනේ ලකු බොස්සුපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී එතකොට දිස්නා මදුසංක ධනුෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා.
0: අර මාළු කැඩයක් මේ අපි අහගෙන ඉන්නවා කියලා කිව්වනේ. අර මේ මැසේජ් එක කියවම බඩු දුක හිතුනා ඒක.
1: ඔව්නේ.
0: එයාගේ අත තෙමිලා තියෙන හැම වෙලාවෙම මාළු වෙලදාමේ ඉන්න මිනිස්සෙක් නේද මාළු වෙලදාම කරන කෙනෙක්. ඉතින් එතකොට එයාට හැම වෙලෙම මේ මැසේජ් ගහ ගහ ඉන්න බෑ කියලා.
1: නෑනේ. හැබැයි උදේ ඉඳන් රැවෙනකන් ලක්හඬුම විතරයි අහන්නේ කියලා.
0: අපි වහගෙන ඉන්න කෙනෙක්.
1: අටාල මාළු කඩේ ඔන්න අපිට මැසේජ් එකක් දාලා තිබ්බා.
0: ජය වේවා.
1: ජය වේවා. දිනින් දින දිනු වේවා. අපි එකතු කරගන්න ගොඩක් ආදරෙන්. එතකම අලව්ව සපත ෂොප් එකේ තුෂාර අයවත් එකතු කරගෙන ලස්සන සින්දුවක දෙන්න කියලා කියනවා. එතකම බොරළු හේනේ සුසන්ත සම්පත් ඉන්නවා. ඊට පස්සේ හෝපල් ෆැෂන් එකේ හැමෝ මේ වෙලාවේ එකතු කරගන්නවා.
0: 4:48 වෙලාව අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම ඩීප් ටෙක් වතුර පොම්පය නැත්නම් වතුර නබා ගන්න ඔබට විශේෂයෙන්ම මේ නියඟයක් එනවා කියලා කිව්වා. ඊට පස්සේ ඒකත් එක්ක වතුර ටික නැති වෙයි කියලා බය හිතිලා කලබලෙට මොකද කරන්න කියලා හිතුවා. අපිත් කිව්වා නේද මේ ඩීප් ටෙක් වතුර පම්ප එකක් කරගන්න කියලා. ඉතින් අපි දන්නේ නැහැ දැන් මේ වෙන දේවල් නැහැටියට අද වහිනවා හෙට පායයිද දන්නේ
1: නැහැ.
0: ඒ නිසා කොහොමද
1: වෙන්න පුළුවන්?
0: ඔව් ඒ නිසා කොහොම කොතර වුණත් පෙර සූදානම හොඳයි.
1: ඔව්
0: ඕනම දෙයකට. ඉතින් වගාබිමක් තියනවා නම් වතුර ටිකක් ගන්න බැරි වෙලාවට, වැහි වතුර නැති වෙලාවට, වැහි වතුර ටික අපිට ලැබෙන්නේ නැති වෙලාවට වඩ වතුර ටික ගන්න පුළුවන් විදුලි බිලට තිත තියලා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන තියාගත්තොත් සම්පූර්ණ සූර ශක්තියෙන් වැඩ කරන නිසා.
1: ඉතින් අපි ගොවි මහඳුට පුළුවන්කම තියෙන අස්වැන්න සරු කරගන්න, පිරවේ අඩු කරගන්න, ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එකකට මාරු වෙන්න. ඉතින් ඩීප්ටෙක් ආයතනයේ සුවිශේෂී මිලාඩු කිරීම එක තමයි ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොවි මහඳුට දෙන්න සූදානම් වෙන්නේ. ඒ නිසා දැන් දැම්ම කෝල් එකක් දීලා ඩීප්ටෙක් ආයතනයේ සම්බන්ධ කරගන්න, ඔයාගේ වගාව තව දුරටත් සාර්ථක කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. 0711 711 1 0711 711 1 කෝල් එකක් දෙන්න.

0: Evini Raya with Chamit and Charu.
1: NLP Hadahana ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP Hadahana. ඔබත් අදම NLP Hadahana බලා ගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: මීෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර.
5: මොනවද පුතේ කැරක් කැරක් හොයන්නේ? මේ ෆොටෝස් කට් එක කෙනාගේ ෆොටෝ එකද?
6: ඒ ෆොටෝ එක ඉතින් ඇඳලා තියෙන න්යාගේ හිතේ නේ.
7: ආ, අම්මි දැන් නම් ඇති ජොක්ස් කරා. මල්ලගේ කන් දෙක රතු වීගෙන එන්නේ.
6: මිෂා මහේන්ද්‍ර, ඔන්න බලන්නකෝ අපේ මේ චූටි දුව ගෙදර ගිහිල්ලා එක එක චරිත වෙන වෙනම රඟපාලා පෙන්නනවා.
8: අනේ අම්මේ, මට ඇක් කරන්න බෑ.
6: අනේ පුරු කියන්නත් වින්ද. මේ අක්කගේ නංගී වැඩේම ගෙදරදී TikTok කරනවා. මේ මාත් ගන්නවා හැදලා ඒකට.
4: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ලකන්ද රේඩියෝ ITN.

0: හවස 4:55 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් ජාතිකල උතරයි මණ්ඩලය කිව්වට පස්සේ අපි හැමෝම දාන්න දෙයක් තමයි මේ වාසනාවේ ආශිර්වාදය ජීවිතයට අරගෙන එන ආයතනය තමයි ජාතිකල උතරයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් මිනිස්සුන්ගේ පැත්තට ආශිර්වාදය අරගෙන ආපු එයාලට පහුගිය දවස්වල එයාලගේ පැත්තටත් ආශිර්වාදය ලැබුණා. සාමාන්‍යයෙන් අර එහෙමනේ මිනිසුන්ට නිතරම ආශිර්වාද කරන අයට ඔටෝම ආශිර්වාදය අනිත් පැත්තට ලැබෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. හොඳ වැඩ කරනකොට හොඳ දෙයක්ම මිනිසුන්ට වෙනවා කියලා කියනෝනේ. ගොඩාක් අයගෙන් එයා හොඳයි හොඳයි හොඳයි කියලා අහනකොට ඒකම ආශිර්වාදයක් වෙනවා කියලා කියනවා. ඒ වගේ තමයි ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදේ රැගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ ආශිර්වාදේ තමන්ගේ වෙතට හරවගත්තේ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරපු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍යංශයෙන් දෙවන ස්ථානය හිමි කරගැනීමෙන් තමයි මේ ආශිර්වාදේ මෙයාලට ලැබුණේ. ඒ වගේම මේ සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වසර සහ 2026 වසර තුලදී සම්මානිත වී වාසනාවේ විශ්වාසය ආයතනයේ වාසනාවේ විශ්වාසනීය ආයතනයේ බවට ජාතික ලොතරැයි මණ්ඩලය පත් වුණා. ඉතින් යලි යලිත් ඒක තහවුරු කරගත්තා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි ඔබ අතරට එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඔබ ගනුදෙනු කරන්නේ වගේ විශ්වාසනීය ආයතනයක් එක්ක.
1: ඒ වගේම තමයි දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බෙහි කරමින් සමාජ සුබ සාධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට අනුපමේය දායකත්වයක් ලබා දෙන වෙන කවුරුත් නෙවෙයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ආජාතික ලොතරැයි මණ්ඩලයේ එකම ප්‍රාර්ථනාව තමයි ඔබගේ මුහුදේ හිනාව දැකීමේ වෙනුවෙන් තමයි ලක්ෂ ගණනින් දිනුම් මදින්නේ කෝටි ගණනින් දිනුම් මදින්නේ. ඒ හැමදේමත් එක්ක රජ ඒකාබද්ධ අරමුදලට කෘෂිකර්ම අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයට එවැගේම කියන්න ඕනේ රණවිරු සේවා අරමුදලට සමාජ සේවා අරමුදලට මේ වගේ ඍජුවම මේ දේවල් වලට සහය දෙන ගමන් තමයි ඔබවත් ලක්ෂපතියෙක් ඔබවත් කෝටිපතියෙක් කරන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙන ඔයාගේ හීන ඔයාගේ වාසනාවන්ත හීන සබෑ කරගන්න. ඔන්න පුංචි රුපියල් 40ක් වියදම් කරලා NLB ටිකට් පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
0: රන් භාණ්ඩයක් අපි ළඟ තියනවා කියන එක කොච්චර වැදගත්ද කියලා අපිට තේරෙන්නේ හදිසියකට මුදල් ටිකක් අපි ළඟ නැති වුණු වෙලාවට. හදිසි අවශ්‍යතාවයක් වෙන්නේ මුදල් ටිකක් ඕන කරන වෙලාවට තමයි රන් භාණ්ඩයක් අපි ළඟ තියනවා කියන එක හරි වටින්නේ. හැබැයි ඉතින් දැන් ඒ තිබුණට මදි. ඒක හරියට තැනක තියලා අපිට ඒකට ලොකු මුදලක් වටිනාකමට සරිලන මුදලක් ගන්න පුළුවන්කම තියෙනවනම් විතරයි ඒක තියෙන එකේ වටිනකම තියෙන්නේ. එහෙම නැතුව අපි වැඩක් නැහැ ඔය කොහේ හරි තියලා. ඇත්තටම අපිට ඕන ලක්ෂයක්. රන් භාණ්ඩේ වටිනකම 150,000ක් විතර. අපිට රුපියල් 20,000ක් අතර හම්බ වෙනවනම් වැඩක් නැහැනේ අපි ළඟ ඒක තිබිලා. එහෙම තනකට ගිහිල්ලා වැඩකුත් නැහැ. අන්න ඒ නිසා යන්න ඔයාගේ විශ්වාසයෙන් ඔබට ගනුදෙනු කරන්න පුළුවන් හොඳම තැනක් තමයි රන් භාණ්ඩ උකස් කරන්න පුළුවන් හොඳම තැනක් තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
1: ගනුදෙනුවයි රත්තරන් පල්ලියගුරුගේ රන් අය සේවාව ගැන තවදුරටත් ඔයත් එක්ක කතා කරද්දී වදාදු 40 වසරක විශ්වාසනීය සේවාවක් තමයි පල්ලියගුරුගේ රන් අය සේවාවෙන් ඔයාට ලැබෙන්නේ. ඉතින් ඔයාට හදිස්සියකදී ඔයාගේ රන් භාණ්ඩය තියලා ඔයාට අවශ්‍ය මුදල ලබා ගන්නව නම් ඒ වෙනුවෙන් යන්න පුළුවන් විශ්වාසවන්තම තැන තමයි දෙවයින පුරා ශාඛා 24ක් විහිදලා තියෙන පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. ඉතින් ඔයාගේ රන් පවුමට උපරිම මුදල දෙනව වගේම දැන් ලක්ෂ ටම පොලිය වෙන්නේ රුපියල් 480ක් විතරයි. ඒ වගේම බේර ගන්නනේ අපිට ටිකක් කල් යන්නේ නේද? එහෙම නැතුව ඔයාලට පුළුවන්කම තියෙනවා පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් ඔයාලට බේර ගන්න මාස 14කට වඩා වැඩි කාලයක් තියෙනවා. ඒ වගේම සතිය දවස් 7ම විවෘතයි ඔබ වෙනුවෙන් පල්ලියගුරුගේ රන් අය සේවාවේ සියලුම ශාඛාවන්. ඔයාලට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වෙන්න. වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ඔයාලට කතා කරන්න පුළුවන්කම තියෙනවා 011-250-97-76 011-250-97-76 කෝල් එකක් දීලා පල්ලියගුරුගේ රන් අය සේවාව සම්බන්ධ කරගන්න.
0: 4:58 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: Lakhanda Radio ITN
1: Cool Drive Vikita
0: Lakhanda Evening Drive
2: සුබ සන්ධ්‍යාවක් හවස 5යි විනාඩි 3යි වෙලාව.

0: අවස 5යි විනාඩි 9යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. දැන් පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව ඔබ අවධානය තියාගන්න. විශේෂයෙන්ම මේ ආපදාවන් සිදු වෙලා තියෙන නැත්නම් ගම් වතුරු තත්ත්වයන් වර්ධනය වෙලා තියෙන ප්‍රදේශවල ඉන්න ජනතාව සම්බන්ධයෙන් විශේෂයෙන් දැන් ලබා දෙන පණිවිඩ ගැන සැලකිලිමත් වෙන්න. දැන් විශේෂයෙන්ම කැලණිගඟ ආශ්‍රිතව නිකුත් කළ තිබුණු අනතුරු ඇඟවීමේ පණිවිඩය අද සවස 3:10 විතර තමයි දාලා තිබ්බේ. ඉදිරිපැය 24ක කාලය තුළ කැලණිගඟ ආශ්‍රිතව මහගං උඳුර තත්වයක් ඇති වෙන්න පුළුවන් කියන එක වාරි මාර්ග දෙපාර්තමේන්තුව තමයි මේ පණිවිඩය නිකුත් කළ තිබ්බේ. වගේම එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් තිබුණේ කැලණිගඟ ද්‍රෝණිය ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට වැඩි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙන බව, එම වර්ෂා තත්ත්වයත් එක්ක පවතින කාලගුණයේ වෙනස් වීමත් එක්ක දෙහෝ විට රුවන්වැල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට අයත් කැලණිගඟා නිම්නයේ පහත් බිම්වලට මහගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට තමයි දෙපාර්තමේන්තුව සඳහන් කළ තිබේ. ඉතින් මේ හේතුවෙන් කැලණිගඟෙහි ජලමට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බවත්, මේ හේතුවෙන් ඒ පිළිබඳව ගඟාශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස තමයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා තිබුණේ. ඉතින් ඒ නිසා දැන් ඔය එක තත්ත්වයක් එක පැත්තක් අනිත් පැත්තෙන් ඔය දැන් ජලාශවල වාන්දුරට විවෘත වීමත් එක්ක ඇතිවන තත්ත්වයන් එක්ක පහත් බිම් යට වෙන්න පුළුවන්. ඒවා සම්බන්ධෙනුත් සැලකිලිමත් වෙන්න, එහෙම නොවතින් ජීවිත හානි අවම කරගෙන අපිට මේ තත්ත්වය කල්මනාකරණය කරගන්න පුළුවන්කම ලැබේවි. ඒ නිසා මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න කියන මතක් කිරීම අපි කරන්න ඕන.
1: ඒ වගේම තමයි නේද, දැන් ඔෆිස් ඇරිලා හරි වැඩ කරන තැනේ වැඩේ ඕෆ් වෙලා හරි යනකොට දැන් වැස්සත් එක්ක පාරවල් ඉස්සනෝ වැඩි හොඳටම. ඒ යනකොට ඒ පාරේ යනකොට යන්න ඕනේ විදිහක් තියෙනව නැත්නම් හැමෝ මෙහෙන් මෙහෙන් දාලා කොහොම හරි ගෙදර යන්න බලන වෙලාවේ හැමෝ පරිස්සමෙන් හිමින් තමන්ගේ ආරක්ෂාව තියාගෙන යන එක තමයි වෙන්න ඕනේ එකම දේ.
0: ඔව්, මොකද මේ වැස්සී තත්ත්වයත් එක්ක පාරවල් ඉස්සනවා. සමහර විට ඔබට කලබල වුණාට මේ පාරවල් ඉස්සනව නම් යන්න බෑනේ. ඒ නිසා පොඩ්ඩක් ඒක තේරුම් අරගෙන යන්න.
1: වෙනද යන්නේ සාමාන්‍ය වේගෙන් වෙන්න පුළුවන්. හැබැයි දැන් අද වැහැල නිසා පාරවල් ඉස්සනව වැඩි. ඒ නිසා තවදුරටත් පොඩ්ඩක් වේගයේ වේග පාලනය කරගෙන යන්න.
0: ඔව්, ඉතින් ඔබේ වගේම ඔබ ඉස්සරහට එන වාහනේ, ඔබ ඉස්සරහින් ගමන් කරන පුද්ගලයාගේ ජීවිතය ගැන ආරක්ෂාව ගැන හිතන්න. අපිට මේ අනුතුරු වලක්වා ගන්න පුළුවන් තැන්වල අපි අනතුරු වලක්වා ගමු. සමහර වෙලාවට ස්වභාවික වෙන ආපදා වලින් අපිට ජීවිත නැති වෙන කෙනෙක් වලක්වා ගන්න බැහැ.
1: දැන් ආපදා මරණයක් වාර්තා වෙලා තියෙනවා.
0: ඔව්, ඉතින් මේ තත්ත්වය මේන් නවතින්න කියන එක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඒ නිසා මේ ස්වභාවික ආපදාවකින් දෙයක් වෙනව නම් අපිට ඒක වලක්වන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට වලක්වා ගන්න පුළුවන් දෙයක් තමයි අපේ මාර්ගය භාවිතා කරනකොට ක්‍රියාන්තර කරගන්නවා කියන එක. අපි හිතලා කල්පනා කරලා වලක්වා ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් හිතන්න. එහෙම නොවුනොත්ින් අපිට එක පැත්තකින් ආපදා තත්ත්වයන් එක්ක ජීවිත නැති වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔබේ නොසලකිලිමත් භාවය නිසා අනතුරු වෙලා ජීවිත නැති වෙන්න පුළුවන්. මේ දෙපැත්තම අපිට කලමනාකරණය කරගෙන අපි පරිස්සම් වෙන එක තමයි මේ වෙලාවේ කරන්න ඕන හොඳම දේ. හවස 5:12 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. සිද්ධාක් අහන්න මැසේජ් කරන්න පුළුවන්. අපි ඉවිනින් ඩ්‍රයිව් එක දෙවෙනි පැයට අවිලා තියෙන්නේ.
1: මැසේජ් එකක් දානවාට පළංකව තියෙන WhatsApp එකට අපි දෙවෙනි පැය ඉඳකට කට්ටියක් එකතු කරගෙන මේ පැතට එන්න 0705937 0705937 0705937 මැසේජ් එකක් දානවාට පළංකම තියෙනවා.
0: සෝදාම් මැසේජ් කළ තියෙනවා සිද්ධාක් අහන්න එකතු කරගන්න කියලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. ඒ වගේම ගණේ තැන්නේ නජාන්ත මැසේජ් කළ තියෙනවා සිද්ධාකට එකතු කරගන්න. අපි වෙනද වගේම ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ.
1: වෝචිත අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ දැරණිය ගල ඉඳන්. ආවත් එකතු කරගන්න. ඒත් එකම SL ප්‍රනාන්දු. ආවත් එකතු කරගන්න ගමන් විනීතයි රංගනී වෙනද වගේම අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා මාතර ඉඳන් සහන් ප්‍රභාත් මැසේජ් එකක් දාලා තිනවා. ඒත් එකම ලකන ඔබට ජය ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තිනවා. දුව මෙත්නදී මහත්ය හේමන්ත. එතකොට නිමාල් තිලකසිරි මේ

0: Evening Drive with Chamit and Charu.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: පහයි විනාඩි 22යි වෙලාව.
1: හරි.
0: අපි ඔය මේ ගිහන් ඉන්නේ.
1: හා.
0: ගිහන් පෞගේ දවසේ පියෙක් වුණා.
1: ඕකේ.
0: පිය පදවියට පත් වුණා.
1: හරි හරි.
0: වහංගගෙන හිටියට ඉතින් අපින් අංගන්න බෑනේ.
1: ඒ කියන්නේ මේ වෙලි වෙනවා.
0: වෙලි වෙනවනේ. හා. පෞගේ දවසේ මේ හැමුණා.
1: හා.
0: ඉතින් අපි සුබ පැතුවා.
1: ඔව්.
0: කොම කරා. ඊට පස්සේ දැන් ඔය මේ යාගේ වයිෆ්.
1: හා.
0: ප්ලෑන් කරලා තිබ්බා මේ ළමයාට හොඳ නමක් දාන්න ඕන කියලා.
1: ඕකේ.
0: හරිද? ඉතින් ගොඩාක් කල් ඉඳලා ඉතින් බලාගෙන හිටියා. ඉතින් ප්ලෑන් කරා මෙහෙම අපි වෙනස් විදිය නමක් දාමු.
1: හරි. හැමෝම දාන එකට වඩා වෙනස් එකක් දාමු.
0: වෙනස් එකක් දාමු. මුගල ඉතින් කතා කර. කොයි වෙලෙත් ඕක තමයි කතාව.
1: නමක්.
0: අපෙන් අහන මොනකද දාන්නේ නම? දාන්නේ කොහොමද එහෙම කි කියහනවා.
1: ඒ
0: අපි දෙන යෝජනා නම් හරියන්නේ නැහැ.
1: සිංහල නමක් හොඳයිද ඉංග්‍රීසි නමක් හොඳයිද?
0: ඕ එහෙම කිව්වම එක එක එයා කියන්නේ මොකක් හරි අයිකන් වෙන නමක් දාන්න ඕන කියලා කියන්නේ.
1: ඕකේ.
0: එහෙමනේ දැන් ගොඩක් වෙලාවට දැන් හිතන්නේ.
1: කිසිම තේරුමක් නැහැ නමක් නේ.
0: ඕ සහ ඊට පස්සේ මේ ඒකෙන් බලාපොරොත්තු වෙනවලු මේ ගිහන් එයත් තාත්තා විදියට අභිමානයක් ඒ ළමයාගේ නම දාලා
1: ඒ
0: හරහා අභිමානයක් තමයි ගන්න ඕන කියලා.
1: ඕකේ.
0: ඊට පස්සේ කොහොමාරි ඉතින් වයිෆ් යෝජනා කරාලු. දැන් ওই තියෙනනේ මේ භෞතික විද්‍යාවේ පියා.
1: හරි.
0: ඒ වගේ එහෙම තියෙනවනේ. ඔහොම කල්පනා කරලා ඉරෙලා මේ එයා දාලා මේ
1: මොකද දාලා තියෙන්නේ?
0: ළමයට දාමුද කියලා හවුල භූගෝල විද්‍යාව කියලා.
1: ඒ මොකද?
0: භූගෝල විද්‍යාව කියලා නම දාමු කියලා. එතකොට ළමයටත් වෙනස් විදිය නමක්.
1: හා භූගෝල විද්‍යාව.
0: භූගෝල විද්‍යාව කියලා නම තමයි. භූගෝල විද්‍යාවේ පියාණි ගහන.
1: භෞතික විද්‍යාවේ පියා, රසායන විද්‍යාවේ පියා, භූගෝල විද්‍යාවේ පියා.
0: භූගෝල විද්‍යාවේ පියා කියලා නම දාගන්න පුළුවන්
1: නේ. ඕකේ. ඒ නිසා
0: ඒක තමයි. මිනිහා පාර දුර දිග හිතලා තියනවා.
1: හැබැයි ඒ අභිමාන ගන්නයි දීපු උත්සාහයට
0: සෑහෙන කාලයක් හත්ත කෑවාරද? ඔය දෙන්න පුදුම කට්ටක් කෑවේ.
1: හා වෙනස් නමක් දාන්න
0: ඕනේ කියලා. වෙනස් නමක් දැම්ම වෙනස් නමක්. ඒකෙන් එයාට ඕනුණා තාත්තටත් ඒක අභිමානය ගන්න.
1: ඔව්.
0: පියා විදියට. දැම්ම භූගෝල විද්‍යාව කියලා.
1: ඔය දැම්මේ?
0: ඔය දැම්මේ? භූගෝල විද්‍යාව.
1: ඔච්චර තමයි කරන්න පුළුවන්.
0: භූගෝල විද්‍යාවේ පියා.
1: ළමයා කෙසේ වෙත?
0: හවස 5 විනාඩි 24යි වෙලාව. බුදු අම්මෝ මට ප්‍රෙෂර් වගේ.
1: ගුටි කන්න වෙයි දන්නේ නැනේ.
0: මයිදන සිහියකින් නේ නම් දාලා තියෙන්නේ. කොච්චර කල්පනා කරාද?
1: ඔව්.

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහද මේ විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ලකන්ද රේඩියෝ

0: රියදාවනය යෙදෙන කිසිදු විටක කෙටි පණවිට යැවීම හෝ දුරකථනය අතින්දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
2: රේඩියෝ සියවසක පුනරාවලෝකනය
3: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
3: විද්වත් දේශන සමක විවෘත සංවාදය
2: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
3: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
3: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: හවස පහයි විනාඩි 36යි වෙලාව. ඩෝමා මැෂින්ස් ගැන අපි මතක් කරන්න ඕන. ව්‍යාපාරයක් පටන් ගන්න අපි ගොඩාක් කල් ඉඳලා හිත හිත ඉන්නවා, කල්පනා කර කර ඉන්නවා. පුංචි තැනින් අපි පටන් ගන්නේ නැහැ, පොඩි තැනින් අපිට පුළුවන් දෙයින් පටන් ගන්න අපි ට්‍රයි කරන්නේ. අපි ලොකු විදියට මහා පරිමාණයෙන් කරන්න හිතනවා.
1: හරි.
0: එහෙම නැතුව ඔයාට පුළුවන් නම් පොඩියට ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක දියුණු කරගන්න. ඒක තමයි ඔයාගේ ගමන වෙන්නේ. ඒක තමයි ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. එතන ඕන තැනට හරියට පොඩි තැනක් හොයාගෙන එතනින් වැඩ කරන්න පටන් ගන්න. ලොකු වීමෝලක් දාන්න එක සැරේට හිතන්න නැතුව ස්ටීම් බැට්ට වගේ මැෂින් එකක් අරගෙන පුංචියට සහල් ව්‍යාපාරයක් පටන් ගත්තනම් ඔයාට ස්ටීම් බැට්ටගෙන් දියුණු වෙලා ලොකු කණු දෙක එළිවෙට යන්ත්‍රයක් අරගෙන සහල් ව්‍යාපාරයේ පැවැන්තෙක් වෙන්න පුළුවන්. එනිසා ඩෝම හඳුන්වා දෙන මේ මැෂින් සරගන්න එක තමයි තියෙන්නේ.
1: දැන් ස්ටීම් බට් ගැන කතා කරනකොට පුංචිට සහල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්න ඔයා වෙනුවෙන් තමයි ස්ටීම් බට් වන හඳුන්වා දීලා තියෙන්නේ. ස්ටීම් බට් එකෙන් ඔයාලට ඉතාම අඩු කාලයකින් වී තම්බල වේලා ගැනීම සිදු කර ගන්න පුළුවන්. ඒ වගේම වරකට කෙලෝ 100 සිට 500 දක්වා ධාරිතාවකින් යුතු යන්ත්‍ර පෙළක් සහිතයි. ඒ වගේම කියන්න ඕනේ පැය 3ක් ඇතුළත ඔයාට එක් කාණ්ඩයක් නිමවා ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ වී තම්බල වේලා කෙටීම පවා ඔයාට මේ ස්ටීම් බට් එකෙන් කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකෙන් සහල් වලට ඉහළ ගුණාත්මක භාවයකුත් ලබා ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. එනිසා දැන් වඩපිට බලන්නේ නැතුව ඔයාට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකට ගිහින් ඔයාගේ අවශ්‍ය යන්ත්‍රය මිලදී ගන්න. නම්බර 30 කැල්හෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා තවදුරටත් විස්තර දැනගන්න. එහෙම නැත්නම් කතා කරන්න අවස්ථාව තියෙනවා 011 6779 579 011 6779 579 කෝල් එකක් දීලා ඔයාට පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: ඒ වගේම තමයි දැන් හැඹරුම් යන්ත්‍ර, පොල්තෙල් ඉන්ධන යන්ත්‍ර, මේ සියලුම යන්ත්‍ර උපකරණ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ලගින් අරගෙන ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න හැකියාව තියෙනවා. දැන් මේ දවස්වල වහින වැස්සත් එක්ක අපිට හෙමිරිස්සාව, එතකොට උණ,
1: කැස්ස
0: මේවා හැදෙන්න පුළුවන්. හරියට මේ දවස්වල වෛරස් එක එකව තියෙනවා. සමහරුන්ට ඇඟපතරෙදෙනවා, උණ නැහැ. ඔව්, සමහරුන්ට ඔළුව රිදෙනවා, ඔළුව කැක්කුමයි අඩු වෙන්නේ නැහැ, උණ නැහැ. හැබැයි සමත් සමහරුන්ට ඇඟරත් වෙනවා, දවස් දෙකක් තුනක් උණ හැදිලා තියෙනවා. මේ ඔක්කොම කියලා ડોක්ටර් කිව්වට පස්සේ මේ දවස්වල වෛරස් එකක් තියෙනවා, මේ දවස්වල වෛරස් එකක් තියෙනවා කියලා. මේ එක එක විදිහ වෛරස්. මේවෙන් අපිට පරිස්සම් වෙන්න අපිට කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් තියෙනවා නේද? අපිට ගෙදරදී හදාගෙන බොන්න පුළුවන් ඖෂධීය පානයන් තියෙනවා. ඉතින් අපි බෙහෙත් පෙත්තටම හුරු වෙන්නේ නැතුව අපේ මේ ගෙවල් වල අපේ මුතුන් මිත්තන්ගේ ආච්චි සීයා අපිට අම්මා තාත්තා කියලා දීපු පොඩි පොඩි වැදගත් තියෙනවානේ. ඒවා මේ ගොඩක් බරපතල දේවල් නෙමෙයි, පොඩි පොඩි දේවල් තියෙනවා. කොත්තමල්ලි ටිකක් තඹගෙන බොනවා කියන එකට කවුරුවත් විරුද්ධ වෙන්නේ
1: නැහැ.
0: ඒ වගේ දේවල් ටිකක් කරලා තියාගන්න. මොකද එක පැත්තකින් ඩෙංගු තියෙනවා, අනිත් පැත්තෙන් ওই වෛරස් තියෙනවා. මේ ඕනම දෙයකට ඇඟේ ප්‍රතිශක්තිය වර්ධනය වෙලා තියෙනක ඕනම ලෙඩකට ඔරොත්තු දෙන්න, ලෙඩක් ඇඟට ආවට පස්සේ යාට ඇටැක් කරලා ඇඟෙන් ඉලවල දාන්න.
1: ඕකේ, වටිනවා.
0: අපිට වටිනවා. ඒ නිසා ප්‍රතිශක්ති වර්ධනය වෙන විදිහේ පානයන්, එතකොට ඒ වගේ කෑම ජාති ගොඩක් ඇඟට දාගන්න එක මේ දවස්වල ඇඟට ගුණයි.
1: නිතරම මේ දේවල් ගැන හිතන්න. අපි අහන්නේ නැණි කොත්තමල්ලි.
0: කොත්තමල්ලි.

0: රටට වග කියන රේඩියෝ
1: දෙයියන්ගේ මගේ විහිතයි.
2: අයි මොක බයවෙලා?
3: නෑ නෑ මිස් බය වෙලා නෑ. මිස් ඇයි බැස්සේ?
2: ආ මේ පන්සල් යන. අයි මොකෝ අපි පන්සල් ගියොත් පන්සල් යවන්නේ නැද්ද?
3: යවෙනවා යවෙනවා. ඒ වුණාට මිස් මිස් දැන් ගෙදර යන්න. ලොකු මහත්තයත් බලාගෙන ඇතිනේ. පරක්කු වෙනවනේ.
1: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
3: අනේ මිස් කතා හදන්න එපා මිස්. ඒ ඇත්තටම මගේ නංගි. මම මොකටද බොරු කියන්නේ? මිස් දැන් යන් කියලා කිව්වනේ. මිස් වාහනේ නගින්න.
2: නගින්න? මම මොකටද නගින්නේ? තවසේ මගේ බොඩි ගන්නෙ. අරිනව දොර.
1: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN

0: බහන්ඩ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: පහයි වෙනාඩි 45
0: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න සම

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මහවැලි කැලණි කළු ගංවතුර අවධානමේ කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නාවෙන් වැසී අයහපත් කාලගුණයේ නුවර සහ නුවරඑළියේ පාසල් හෙට වසා දමයි. වසරේ මුල් මාස 6දී අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි. දකුණු ඉන්දියාවට තද වැසි සමග ගංවතුර 14ක් ජීවිතක්ෂයට.
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර මහරගම
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: අවස 5:52යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිඳුව කහන මැසේජ් කරපුවා ඉක්මනට මතක් කරමුද අපි මේ වෙලාවේදී කවුද ඉන්නේ කියලා
1: ගීත්මා ඉන්නවා ප්‍රභාෂි සම්පත් මේ හැමෝම එකතු කරගන්න කියලා අටලුගමින් මැසේජ් එකක් දාලා තිනවා මනේෂා ඉන්නවා ඒ දෙකම පැතුම් කළුතරින් දන් තමයි එකතු වෙන්නේ නුවන් ඉන්නවා මහරගමින් මැසේජ් එකක් දාලා තිනවා සිඳුකට එකතු කරගන්න කියලා අපේ ෂොප් එකේ හැමෝම ඒ දෙකම නිතුම යවත් එකතු කරගන්නවා මතකමින් පසන් සඳ කැලු මේ නවනද වගේම සදිර මේ වෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා
0: හරි වගේම තමයි දැන් කාලගුණ තත්ත්වය පිළිබඳවත් අපි විටින් විට ඔබට තොරතුරු කියනවා මේ වෙනකොට ඇතිලා තියෙන තත්ත්වයන් සම්බන්ධයෙන් දැන් හෙට දවල් 12න් පස්සේ ටිකක් වැසි තත්ත්වය අඩුවීමක් අපේක්ෂා කරනවා කියලා කාලගුණ ගංශ කියනවා නේද ඉතින් මේ තත්ත්වයත් එක්ක අපි මේ බලාපොරොත්තු වෙනවා හැබැයි හෙට මේ තත්ත්වය අඩු වුණාට ආයමත් 6 වෙනිදා වැඩිවීමේ අවදානමක් තියෙනවා කියලත් කාලගුණ ගංශ සඳහන් කරලා තියෙනවා ඉතින් හෙට දිවා කාලයේ සිට මේ වැසි තත්ත්වයේ අඩුවීම බලාපොරොත්තු වෙනවා කියලා කාලගුණ දෙපාර්තමේන්තුව තමයි කියන්නේ නමුත් කැළඹිලි ස්වභාවයේ හෙට පහව ගියාට යලි ලබන 6 වෙනිදා වෙනකොට මේ තත්ත්වය වැඩිවීමට සක්‍රිය වීමට ඉඩ තියෙනවා කියලා කියනවා මොකද මේ පැසිෆික් මුහුදේ ජපානයේ පහලින් සුළි කුණාටුවක් පරිවර්තනය වෙමින් පවතිනවා කියලා කියනවා මේ තත්ත්වයේ බලපෑමත් එක්ක තමයි 6 වෙනිදායින් පස්සේ යලි දින කිහිපයක් වැසි තත්ත්වයේ වැඩිවීමේ අවදානමක් තියෙනවා කියලා කියන කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට විශේෂයෙන් මෙහි අවදානමක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම සබරගමුව දකුණු මේ කියන පළාත්වලටත් වැසි වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. අපි ඉතින් බලමු බලාපොරොත්තුව තමයි අපේ කොයි තරම් ආපදා ආවත් ජීවිත හානි නොවී මේ තත්ත්වය කළමනාකරණය කරගන්න අපිට හැකියාව ලැබේවා කියන එක අපේ ප්‍රාර්ථනාව. කොහොමනම් ඉතින් ඒ වෙනුවෙන් ඔබේ ආරක්ෂාව සලසගන්න ඔබේ පරිස්සම සලසගන්න ඔබම කල්පනා කළ යුතුයි මේ තත්ත්වයන් වළක්වා ගන්නලා
1: අවදානම් ස්ථානයක ඉන්නවා නම් හැකි ඉක්මනින් එතනින් අයින් වෙලා ආරක්ෂිත වෙන්න ඕනේ. ඉතින් අර යන්න බෑ ඉන්න බෑ කියලා කියන්නේ නැතුව කොහොම හරි අවදානම් ස්ථානකින් එහාට ගිහිලා ආරක්ෂිත ස්ථානයකට යනවා නම් අපිට මේක තවදුරටත් පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.
0: ගංගොතුරු තත්ත්වය සම්බන්ධයෙන් ලබා දෙන නිවේදන සම්බන්ධයෙන් දැනුවත් වෙන්න අවදානෙන් ඉන්න ඒ සම්බන්ධයෙන් එවකිම නායම අනුතුරු ඇඟවීම සම්බන්ධයෙන් අවදානෙන් ඉඳලා මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් පාලනය කරගන්න ඔබට ලබා හැකි ඔබට කළ හැකි දේ සිදු කරන්න කියන එක අපි විශේෂයෙන් මතක් කරනවා. 5:55 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක් හවස 6:03යි.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ නිධානය දුතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
3: හවස 6 විනාඩි 12
4: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක් රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න
5: ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය කැන්දනවා කියලා තමයි කියන්නේ. අපිට ආශිර්වාදය කැන්දන ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ. හැබැයි පහුගිය දවස්වල එයාලට ආශිර්වාදය කැඳ ගන්න පුළුවන්කම ලැබුණා. ඒ අපිට ලබා දෙන ආශිර්වාදයත් එක්කම තමයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානවලේ රාජ්‍යංශයෙන් දෙවන ස්ථානය හිමි කර ගැනීමෙන් තමයි මේ ආශිර්වාදය ලබා ගත්තේ. මේ සම්මානවල තුලදී ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වසර තුලදී සහ 2026 වසර තුලදී සම්මානිත වී වාසනාවේ විශ්වාසනීය ආයතනය බවට ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත් තහවුරු කරනු ලැබුවා. ඉතින් මේ වගේ විශ්වාසයක් ගොඩනගාගත් ආයතනයක් එක්ක තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඔබ ගනුදෙනු කරන්නේ. ඉතින් මේ ජීවිත ආශිර්වාදය ඔබට කැන්දන, වාසනාවේ ආශිර්වාදයේ කැන්දන ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක දිගටම එකතුලා ඉන්න කියන මතක් කිරීම අපි කරන්න ඕන චාරු.
6: දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් වගේම සමාජ සුබ සාධනය වගේ රාජ්‍ය සේවය මේ දේවල් වල

0: ලෑකම තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
1: ඒවගේම තමයි පල්ලිය ගුරුකේ රන් අය සේවාව ගැනත් මතක් කරන්න ඕන. හදිස්සියකට අතමාරුවක් කරගන්න අපිට තියෙන හොඳම තැන, විශේෂයෙන්ම අපේ රන් බහඬ සඳහා වැඩිම මුදලක් ලබා දෙන, ඉහළම මුදලක් ලබා දෙන ආයතනය තමයි පල්ලිය ගුරුකේ රන් අය සේවාව කියන්නේ. ඒවගේම වැඩිම කාලයක් රන් බහඬ බේරා ගැනීමට අපිට ලබා දෙන්නෙත් පල්ලිය ගුරුකේ රන් අය සේවාව.
0: රස්තියාදුවක් නැතුව ඔයාට ඉක්මනින් ඔයාගේ රන් බාණ්ඩය තියලා ඒකට අවශ්‍ය කරන මුදල ලබා ගන්න පුළුවන් එකම තැන තමයි ගනුදෙනුවයි රත්තරම් පල්ලිය ගුරුකේ රන් අය සේවාව කියලා කියන්නේ. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවාගේ රන් බාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න. ඒ වගේම ලක්ෂයටම පුළිය වෙන්නේ 480ක් විතරයි. ඒ දෙකම ඔයාට මතක් කරන්න ඕනේ. බේර ගන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ. බේර ගන්න ඒගොල්ලෝ මාස 14කට වඩා වැඩි කාලයක් ඔයාට ලබා දීලා තියෙනවා. ඔයාට පුළුවන්කම තියෙනවා දිවිනපුර පල්ලිය ගුරුකේ රන් අය සේවාව නමින් ශාකා 24ක් තියෙනවා. ලැගම තියෙන ශාකාවට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා වැඩි විස්තර දැනගන්න.

0: මම මේ ටීවී එකේ දැක්කමයි. මම විතරක් නෙමෙයි අපේ මෑණියෝ අපේ මහත්තයා චාරු රටත් ඉන්න හැමෝම ඉන්නවා.
1: මොකද? මොකද ඔබ මේ කියන්නේ? ආ?
0: අපේ මෑණියෝ හැම ටීවී එකම ප්‍රවෘත්ති වලටත් ඉන්නවා. හරි ෂෝ.
2: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
3: අපේ මෑණියෝ ෆැමිලි වතුරලා කී දෙනෙකු නම් බබාලා හදලා දීලා තියෙනවද? කෙලෙහිගුණයක් දාන්න ඇති නාරිකට 70. ඒක මිත්‍යාවක්.
2: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: FM 93.5, FM 93.7, ලකන්න. Radio ITN.
5: හවස 6:22.
6: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. මේවා ගැනීමට මාස 14කට වැඩි කාලයක්. 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.
5: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර. මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176779579
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: දෙන්නේ මාරාතිකයි.
8: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාතිකයි.
5: හවසහේ විනාටි 22යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක අපිට අදට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අද ගියාට දන්නවා අපි හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක හොඳ සින්දු ටිකක් අරගෙන එහෙඩගෙන්න අදට ගිහින් එන්න. ආට සුබ දවසක්.

0: FM 93.7 Lakana Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
0: FM 93.5 FM 93.7 ලකනා.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගී.

0: si nastale.
1: මහවැලි කැලණි කළු ගංවතුර අවධානමේ කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නාවෙන් වැසී අයහපත් කාලගුණයේ නුවර සහ නුවරඑළියේ පාසල් හෙට වසා දමයි. ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් ගැන ජනපති දෙමළ මුස්ලිම් පක්ෂ නායකින්ට කියයි. වසරේ මුල් මාස 6 අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි. දකුණු ඉන්දියාවටත් අද වැසි සමග ගංවතුර 14 ජීවිතක්ෂයට.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 86386ක් ලෙස ඉහළ යද්දී ඩෙංගු මරණ සංඛ්‍යාව 62ක් වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. වර්ෂාව හමුවේ නැවත ඩෙංගු අවධානම ඉහළ යාම හේතුවෙන් මදුරුවන් බෝවීම පාලනය කිරීමට ජනතාව කැපවිය යුතු බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ.
2: ලංකාවේ මේ වන විට රෝගීන් 86386ක් වාර්තා වෙලා තිබෙනවා. මෙයින් 70%ක් පමණ කාන්තාවන්ගේ මරණ සිද්ධ වෙලා තිනවා සහ 30% පිරිමි පක්ෂයේ මරණ 62ක් වාර්තා වෙලා තිබෙන්නේ. රෝගී සංඛ්‍යාව අඩු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි දන්නවා දැන් ඉදිරියටත් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා කිසි කාලයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා නැවත වරක් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ කාලය තුලදී කරපු ඒ වැඩසටහන් දිනපතාම තමන්ගේ ගෙවල් දොරවල් ඒකම තමන් රාජකාරී කරන ආයතන තමන් යන පොදුස්ථාන විදන්වා දරුවන් යන පාසල් තමන් යන ඒ ආගමික සිද්ධාස්ථාන සහ වෙනත් ඒ පොදුස්ථානවල ඒ පිරිසුදුතාවය රැකගන්න කියන මොකද ඉදිරියේදී ඒ වැහි කාලය තුළදී මදුරුවන් බොවුනොත් තමයි මේ රෝගය සන්න වෙන්නේ.
1: ඇදහිලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යට වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිටම ප්‍රදේශ රැසක මිලිමීටර් 100ක්ම වූ තද වැසි ලැබී ඇති බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද උදෑසන 6 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ හැටන් වටවල ප්‍රදේශයටයි. එහි යකේ මිලිමීටර් 204කට වැඩි බවයි සටහන් ව ඇත්තේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට දහවල් කාලය දක්වා මේ ආකාරයෙන්ම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා ප්‍රකාශ කළා.
3: අපි බලාපොරොත්තු වෙනවා මෙම වැස්ස අද රාත්‍රියේත් ඒ වගේම හෙට පාන්දර වෙනකොටත් ඔය කියන විශේෂයෙන් ගත්තොත් මහනුවර නුවරඑළිය සබරගම් පළාත ඒ වගේම බස්නාහිර පළාතේ සමහර කොටස් වලට ඇති වේවි කියලා. කෙසේ වෙතත් මෙම මේ කැළමිලි ස්වභාවය හෙට දවල් වෙනකොට තරමක් අපෙන් පහවයයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හෙට දවල් කාලයෙන් පස්සේ මේ පවතින වැස්සේ අඩු වීමක් අපි අපේක්ෂා කරනවා. කොහොම වුණත් මේ වන විට පැසිෆික් මුහුදේ ජපානයට පහලින් සුලිකුණාටුවක් තියෙනවා. ටයිෆූන්යක් වර්ධනය වෙමින් පවතිනවා. අපි එම තත්ත්වය අපි 6 වගේ වෙනකොට නැවත සක්‍රීය වීමත් සමග නැවතත් 6 පස්සේ දවස් කීපයක් ඔය විශේෂයෙන් ගත්තොත් මධ්‍යම කඳුකරයේ බටහිර බැවම් ප්‍රදේශවලට වැසි තරමක් ඇති වේවි කියලා.
1: පවතින වැසි සමග නාවලපිටිය සහ පේරාදෙණිය ආශ්‍රිතව මහ ගංවතුරු තත්ත්වයන් නිර්මාණය වී තිබෙනවා. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මහවැලි ගංගාවේ ඉහළ කොටසේ ජලමට්ටම් ඉහළ යාමයි ඊට හේතුව. ඒ අනුව නාවලපිටියේ පේරාදෙණිය සහ ගිනිගත්තේ නැතුණු ප්‍රදේශ ගණනාවක පහත් බිම් ජලයෙන් යටව තිබෙනවා. මහවැලි ගඟට අමතරව කැලණි කළු ගඟ ආශ්‍රිතවද මහා ගංවතුර අවධානම පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.සී. සූර්යබණ්ඩාර මහතා සඳහන් කළේ. ඒ කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ පවතින ගංවතුර තත්ත්වය ඉදිරියේදී අවිස්සාවෙල්ලෙන් පහළ ප්‍රදේශයට බලපෑ හැකි බවටද අනතුරු අඟවමින්.
4: ප්‍රධාන ගංගාවල් කීපයක ජල මට්ටම් ක්ෂණිකව වර්ධනය වීමක් අපි දැක්කා. ප්‍රධාන වශයෙන්ම මහවැලි ගඟ ඉහළ ද්‍රෝණිය පේටේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශ ඒ වගේම කොත්මලේ සහ ඒ ආසන්න ප්‍රදේශවලට සැලකුතු වර්ෂාපතනයක් ලැබුණා. ඒ සමගම මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ ගංවතුර තත්ත්වය දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ වන විට මහ ගංවතුර තත්ත්වයක මට්ටම දක්වා වර්ධනය වෙලා විශේෂයෙන්ම නාවලපිටියත් පේරාදෙණියත් අතර වේටි ගංගා කලාපය සැලකිය යුතු ගම්වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම කැලණි ගඟේ ඉහළ ද්‍රෝණිය නෝබුඩ් සහ කිතුල්ගල සහ ඒ අවට ප්‍රදේශත් ඒ වගේම දැරණියගල ඇතුළු ප්‍රදේශවලටත් ඊයේ දිනේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණා. ඒත් සමග කැලණි ගඟෙත් ඉහළ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක් මේ වන විට වර්ධනය වෙලා තියෙනවා. වගේම පහළ ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවධානය මේ වන විට ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. අවිස්සාවෙල්ලෙන් පහළ ප්‍රදේශ මේ දක්වා පවතින්නේ සාමාන්‍යයෙන් සුළු ගම් වතුර තත්ත්වයක් හෝ ඊට ආසන්න මට්ටමක්. ඒ වගේම ඉහළ ප්‍රදේශ මේ වෙනුවට මහ ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා සහ මේ වෙනුවට ඇතැම් ස්ථානවල වර්ෂාපතනය ලැබෙමින් තියෙනවා. ඒ වගේම කළු ගඟ ගත්තොත් රත්නපුර සහයි අවට ඉහළ ප්‍රදේශවලට සැලකුතු වර්ෂාපතනයක් කියලා ලැබීමත් සමග රත්නපුර ප්‍රදේශයේ මේ වෙනුවට සුළු ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම පහළ ප්‍රදේශවල ජල මට්ටම් සැලකුතු මට්ටමකින් වර්ධනය වෙමින් පවතිනවා. මේ නිසා නිල්වල ගඟ, ගින්ගඟ, කළු ගඟ, ඇලනි ගඟ, අත්තනගලුවය සහ මහඔය සහ මහවැලි ගඟ ආසන්නයේ ඉන්න ජනතාව මේ දිනවල ඉතාම අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම කරනවා. මොකද බොහෝ දිනවල රාත්‍රී කාලයේ තමයි වර්ෂාපතනය ලැබෙන්නේ. මේ දින කීපයක සිට මේ සම්බන්ධයෙන් අපි දැනුවත් වීම කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම.
1: දෙත්ව ආපදා තත්ත්වයේදී නායා මනතුරු ඇඟවීම නිකුත් කර ඇති සියලු නිවාසවල ජනතාව මේ මොහොතේ දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජේෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතාය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
5: අපි ගත්තොත් එහේ මානව දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගංගහිල කෝරළේ සහ පස්බාය කෝරළේ ප්‍රාදේශීය කොට්ටාස තුනටත්, ඊට අමතරව කෑගල දිස්ත්‍රික්කයේ අටියන්තර ප්‍රාදේශීය කොට්ටාසයටත්, නෝරෙලි දිස්ත්‍රික්කයේ අඹවුම් කෝරළේ සහ නෝඩෙන් ප්‍රාදේශීය කොට්ටාස වලටත් අධිර තුන යටතේ ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. මෙහිදී ජනතාව මේ සම්බන්ධ සැලකිලිමත් වෙති. මෙම නිවේදන සමග අනුතරදායක ස්ථානවල සිටින ජනතාව තමයි මේ සම්බන්ධ සැලකිලිමත් වෙන්නේ. අපි එහෙම ගත්තොත් එහෙම කණ්ඩි ආශ්‍රිතව ඒ වගේම ගල්පෙරළ ස්ථාන, ඒ වගේම අලමාර්ග දෙපස සහ මාර්ග දෙපස කඩ ඉදි කරගෙන ජනතාව මේ සම්බන්ධ සැලකිලිමත් විය යුතුයි. අතර අධිර දෙක යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩපළාත, දෙල්තොට, මැදදුම්බර සහ පන්විලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහපිටිය, අරණායක සහ දෙහිඔටයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, නෝරෙලි දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ නෝරෙලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, රත්නපුර සහ ඉඹුල්පෑන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිර දෙක යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කරලා තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම ඉල්ලන්නේ ජනතාවගේ, මොකද පහුගිය දිත්වා විවසනය සමගම ලැබුණු අධික වර්ෂාපතන සමග බොහොම ප්‍රදේශවල නායෑමේ ස්ථාන සක්‍රිය වෙච්ච තැන් තියෙනවා. ඒ නිසා එම ස්ථාන මෙම ලැබෙන අධික වර්ෂාපතන සමග නැවත සක්‍රියමේ හැකි යාවක් තියෙන නිසා එම ස්ථානවල තියෙන ජීවත්වන ජනතාවට හඳුනාගෙන තියෙනවා. අධි අවදාන ප්‍රදේශවල ජනතාව 16,737 පවුල්, එම පවුල් වලට තමන්ගේ සිට තත්ත්වය ඒගොල්ලන්ට වාර්තා දීලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන්න මෙම ලැබෙන වර්ෂාපතන සමග එම ස්ථානවල තියෙන ජනතාව ආරක්ෂිත ස්ථානයක් කරා යන එක වඩාත්ම උචිතය.
1: දෙවයින පුරා ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ.
6: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත සහ එකම හානිය පදනම් වූ දත්ත පදනම් කරගෙන ක්ෂණිකව ලබා දීම සඳහා අපගේ පූර්ව අනතුරු ඇඟවීම ක්‍රමවේදයන් භාවිත කළා. අද උදෑසන පටන් ඒ පිළිබඳ දැනුවත් කළ තියෙනවා. එකම බිම් මට්ටමේ ලවුඩ් ස්පීකර් සහ ජනමතුම් කට්ටල ඇතුළු සීලුම දේවල් භාවිත කරමින් ජනතාව දැනුවත් කළා. විශේෂම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු කණ්ඩායම් අපිට අඛණ්ඩ සහයෝගය ලබා දෙනවා. එකම අපගේ බෝට්ටු සහ උපකරණ මේ විතර ලං කරලා තියෙනවා. අය අවශ්‍ය පරිදි ඉදිරියේදී අද රාත්‍රියේදී යම් කිසි තත්ත්වයක් ඇති වුවොත් ක්ෂණිකව ඒ උපකරණ ඉම ස්ථාන විතර ළඟා කරලා ඒ ජනතාව බේරා ගැනීමේ කටයුතු සිදු කරන්න. විශේෂයෙන්ම ලැබෙන පණිවිඩවල ඉවත් වීමේ නිවේදන වලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වීම ඉතාමත් වැදගත් වෙනවා. 117 දුරකථන අංකය 24 පුරාම අපගේ සීලම කාර්ය මණ්ඩලය යොදවමින් ක්‍රියාත්මකයි.
1: වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ කිහිපයකම වාන්දුරටු විවෘතව පවතිනවා. පොල්පිටිය සහ පොල්ගොල්ල ජලාශවල වාන්දුරටු විවෘතව පවතින බැවින් පහත් පිම්වල සිටින ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බවටයි දැනුම් දී තිබෙන්නේ. කොකුලියගඟ ජලාශයේද වාන්දුරටුවක් විවෘත කිරීම හේතුවෙන් කුඩාගඟේ ජලධාරිතාව ඉහළ ගොස් ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇදහැලීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දුරටු තුනක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. වැසි තත්ත්වයේ තවදුරටත් පැවතුනොත් එම ජලාශයේ සෙසු වාන්දුරටුද ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේලට පහළින් කොත්මලාවේ දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙසටයි දැනුම් දී තිබෙන්නේ. ආපදා කළමනාකරණ ඒකකයේ සඳහන් කළේ සම්බන්ධව අවට පදිංචිකරුවන් දැඩිව අවධානය යොමු කළ යුතු බවයි. ප්‍රදේශයට ඇදහැලෙන තද වැස් සමග සෙන්ක්ලෙයා සහ ඩෙවෝන් දියාලිවල ජලධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා. විමල සුරේන්ද්‍ර ජලාශයේද වාන් තැමීමට පටන්ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. නෝර්ඩන් බ්‍රිජ් ජලපෝෂක ප්‍රදේශයට ඇදහැලෙන තද වර්ෂාව සමග මෙසේ ජලමට්ටම් ඉහළ ගොස් ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ. මේ අතර අධික වර්ෂාව හමුවේ නුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්වලට නායාම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැදදුම්බර, කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට සහ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට යන ප්‍රදේශවලට පළමු අදියරේ නායාම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට දෙවන මත්තමේ නායාම අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. අයහපත් කාලගුණ හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල සියලු පාසල් සඳහා හෙට නිවාඩු ලබා දී තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේද අවධානම් ප්‍රදේශවල පාසල් වසා තැබීමේ බලය විදුහල්පතිවරුන්ට ලබා දී ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේද අධ්‍යයන කටයුතු සහ විභාග නැවත දැනුම් දෙනතුරු අත්හිට වූ බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසනවා. අධික වර්ෂාවත් සමග මහවැලිගඟේ ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්. නේවාසිකාගාරවල සිටින සිසුන්ට ඉවත්වන ලෙස පාලන අධිකාරිය දැනුම් දී තිබෙනවා. කිසිවිටත් ගම්බිම් බලා යා නොහැකි සිසුන් විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂිතව රඳවා තැබීමට පියවර ගත් බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළේ.
7: පේරාදෙණිය විශ්වවිද්‍යාලය තීරණය කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු අද දහවල් 12 සිට තාවකාලිකව නතර කරන්නට නැවත දැනුම් දෙනතුරු ගඟ ආසන්නයේ පිහිටා තිබෙන ඒ නිවාසිකාගාරයේ සියලුම සිසුවියන්ට වෙනත් ආරක්ෂිත ස්ථානවලට ඒ අයව යොමු කරා. ඒ වගේම ආරක්ෂිතව තමන්ගේ නිමස් කරා තම ගම්බිම් කරා යන්න පුළුවන් ඒ ශිෂ්‍යාවන්ට ඒ අයට යාමට සැලසුවක් නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාල ආසන්නයේ පහත් බිම් ප්‍රදේශවල සිටින නිවාසිකාගාරවල ඉන්න ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලයේ ඇතුලේ නිවාසික පහසුකම් සලසා තිබෙන
1: කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නාව ගණේතන ප්‍රදේශයෙන් වසා දමා තිබෙනවා. මාර්ගයට ගල් පෙරලීමේ අවධානමක් ඇති බැවින් මාර්ගයේ වසා තැබෙන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් KPGS නිශාන්ත මහතා දැනුම් දෙන්නේ.
8: කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නා ප්‍රදේශයේ යම් අවධානම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ ස්ථානයේ ගල් කඩාවැටීමක් මාර්ගයට ඇති වෙලා තියෙනවා. ඒ සමගම අපි NBRI ආයතනය ඒ ස්ථානට යවලා යම් පරීක්ෂාවක් කරමින් සිටිනවා. කෙසේ වෙතත් ඒ මාර්ගයට යම් ජලය ගලා ගැනීම පිළිබඳව යම් අවධානම් තත්ත්වයක් තියෙන නිසා අපි ඒ පිළිබඳ පරීක්ෂාවක් කරලා නිශ්චිතව යම් තීරණයක් ගන්න තෙක් මේ වෙන විට වසාවත් එක්ක පවතින මේ කාලය තුළ මේ මාර්ගය වසා තැබීම සඳහා දැන තීරණය කරලා තියෙනවා. ඉතින් තවත් විකල්ප මාර්ගයක් තියෙනවා. නමුත් ඒ මාර්ගය ගම්පොළ සිට හෙම්මාතම ගම හරහා යන මාර්ගය. ඒ මාර්ගයේත් අතරමැද දරවංගු කියන ස්ථානයේ යම් අවධානම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ඒ මාර්ගයත් දැන් වසා තැබිලායි තියෙන්නේ. ඒතත් ඒ තුළ විකල්ප මාර්ග විදිහට ගලගෙදර කුරුණෑගල මාර්ගය භාවිතා කරන සුසුයි.
1: පවතින කාලගුණික තත්ත්වයේ හමුවේ ගම්පොළ ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩෙවෝන් දියල්ලට ජලය ගලා බසින ඩෙවෝන් ඇල පිටාර ගැලීම හේතුවෙන්ද කොටගල කොමර්ෂල් සහ ලොග්හිල් වතුයායේ නිවාසාතලයක් ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේම පවුල් 581 පීඩාවට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මිය පවසනවා.
9: වර්ෂා තත්ත්වයත් එක්ක පවුල් 581ක් පමණ අවතැන් වෙලා තියෙනවා. අතුරුදන් වෙලා තියෙනවා 6 දෙනෙක්. මේ වන විට අප දිස්ත්‍රික්කයේ සුබසාධක මධ්‍යස්ථාන 7ක් පවත්වාගෙන යාමට කටයුතු කරනවා.
1: රත්නපුර දිස්ත්‍රික්කයේද පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලව තිබෙනවා. රත්නපුර මුදු ඇත්ත ඔය ප්‍රදේශ ජලයෙන් යටවයි පවතින්නේ. දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂයක මුතුආද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයාෙහිදී අවධාරණය කළේ. පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනීම පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් ඇති ගැටලු සහ උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මලේගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණුද සාකච්ඡාවේදී අවධානයට ගැනුණා. පළාත් සභා මැතිවරණයේ පිළිබඳවද විශේෂ සාකච්ඡාවකට ලක් වූ අතර මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් තේරීම්කාරක සභාවක් පත්කර ඇති බවත් ගැටලු සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ විවිධ ජනකොටස් වෙන්වෙන් වශයෙන් කටයුතු කරනවා වෙනුවට ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කරන රටක් ගොඩනැගීමේ පදනම වත්මන් රජයේ යටතේ ස්ථාපිත කර ඇති බවද පෙන්වා දෙමින් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවයි.
10: අපි දමල භාෂා කතා කරන ජනතාවගේ දේශපාලන සභාව කියලා එකක් පිටවලා තියෙනවා. ඒක ගැන එතුමාට පැහැදිලි කරලා දුන්නා. ඇයි අපි ඒ වගේ එතු වෙලා කතා කරන්න? පොදුවේ අපිට තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒක ගැන තමයි අපි එක එකතුව ගිහිල්ලා ඒක ගැන කතා කරන්න කියලා. කරුණු තුනක් අපි පැහැදිලි කරලා දුන්නා ජනතුමාට. එකක් තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා. අපිට එතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා. ඒක දැන් අවුරුදු දෙකක් ඉක්ම වෙලා තාම ඒකට පිළිවෙල පටන් ගත්තේ නැහැ. ඒකට ජනාධිපතිතුමා කිව්වා ඒක පටන් ගන්නවා පොඩ්ඩක් කල් ගිහිල්ලා තමයි. හැබැයි වහාම ඒක පටන් ගන්නවා කියලා ඒ ක්‍රියාදාමය පටන් ගන්නවා කියලා කිව්වා. දෙවනුව අපි කිව්වේ පළාත් සභා මැතිවරණය තාම ඇදගෙන යනවා. දැන් තාම ඒකට එතුමාගේ පිළිතුර තේරුංකාරක සභාවක් තියෙනවා. ඒ වார்த்தාව අනුව අපි කිව්වා ඒ තේරුංකාරක සභාව නම් අපිට විශ්වාසයක් නැහැ. ඒක නිකන් කල් ඇදගෙන යන්නට තමයි ඒක පත් කරලා තියෙන්නේ කියලා. ඒ සභාවලිත් එක්ක අද දිනම සාකච්ඡා කරනවා කිව්වා. මේක ගැන ඒක වහම කොහමද ඒ වார்த்தාව ලබා ගන්න කියන ගැන ඒ කතා කරලා අපිට කියනන් කිව්වා. තුන්වෙනි එක තමයි ඉඩම් ප්‍රශ්න. වෙන් වෙන් තැන්වල තියෙන ඉඩම් ප්‍රශ්නය ගැන අපි කතා කරා. ප්‍රතිපත්ති වශයෙන් හමුදා සමා ආයතනවල අරගෙන තියෙන මේ ඉඩම් පෞද්ගලික ඉඩම් නිදහස් කරන්න ඕනේ ස්ථානය තමයි Taman ඉන්නවා කිව්වා. ඒ ක්‍රමය පොඩ්ඩක් ලේට් වෙනවා. හැබැයි ඒක කරන්නම ඕනේ. අපි ඒක කරනවා කියලා කිව්වා.
1: වසරේ මුල් මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 10ක්ම වගොස් තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවටයි ශ්‍රී ලංකාවට මෙවැනි අපනයන ආදායමක් ඉපෙීමට හැකියාව ලැබී තිබෙන්නේ. ඒ අනුව ජනවාරි සිට ජුනි දක්වා සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10.4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 3.3%ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම කාර්යසාධන වාර්තාවේ සඳහන් වන්නේ. බාණ්ඩ අපනයන ආදායම 6.3%කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 6.9 දක්වා වර්ධනය වී තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ලැබූ මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය පූජ්‍ය විජිතපුරේ විමලරත්න ස්වාමින් වහන්සේ අදහස් පළ කළා.
11: විලඳ භාණ්ඩ අපනයනාංශයේ කාර්ය සාධනය ඉතාම හොඳ මට්ටමක තියෙනවා. අපි මේ මට්ටම දිගට රැකගෙන ඉදිරියට යන්නට ඕන. මේ මට්ටම කියන්නේ මේ වර්ධන මට්ටම, එහෙම නැත්නම් මේ එක ස්ථාවර මට්ටමක් තියාගන්නවා කියන එක නෙවෙයි. ඒක රටටත් හොඳයි. රටේ ආදායම් වැඩි වෙනවා, රැකියා බිහිවීම වැඩි වෙනවා, රුපියලයාගේ ස්ථාවර මට්ටමක තබා ගැනීම හෝ රුපියලයාගේ වැඩි වෙන්න හේතුවක් වෙනවා. හැබැයි ආනයන වියදම් ඕනෑවට වඩා වැඩි කරගත්තේ නැත්තම් මේ කාර්ය සාධනය අපිට හැම අතින්ම අගය කරන්න පුළුවන්. අපි විවිධ පුද්ගලික වාසිතකා රට අනතුරේපත් නොකර හැමෝම මේ වාසිය ඉදිරියට ගෙන යන්න කටයුතු කරන්නට ඕනේ.
1: මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති විෂයපතයන්ට අදාළව මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට 118 මහජන ආරක්ෂක සේවා මැදිරිය විවෘත කෙරුණා. එනියෝ ජමාතේ සුනිල් වටකල මහතාගේ ප්‍රධානත්වයෙන්
12: අපිට ගොඩක්ම පැමිණිලි එන්නේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට අදාළ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ඒ අපරාධ කරුවන්ගේ ක්‍රියාකාරීත්වයට අදාළව පැමිණිල්ලක් කරගන්න පුළුවන්. එතකොට නීති විරෝධී ගිනියවි සම්බන්ධ තොරතුරක් තියෙනවා නම් මේට දැනුවත් කරන්න පුළුවන්. අපි දන්නවා ස්වභාවික විපතක් ආවට පස්සේ ඒ විපත දැනුවත් කිරීමට අදාළව කිසියම් කාල රාමුවක් ගත්තොත්, එහෙම වැඩි කාල රාමුවක් ගත්තොත් ඒක ඒ ස්වභාවික ව්‍යසනයෙන් ඇතිවෙච්ච තත්වය තවදුරටත් දරුණු වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ස්වභාවික විපත් වලට අදාළ යම් යම් පැමිණිල්ලක් තියෙනවා නම් ඒවත් මේ හරහා දැනුවත් කරන්න පුළුවන්. සංවිධානාත්මක රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා සමහර තැන්වල. අන්න ඒ ඊට අදාළ මැදිහත් වීමක් කරගන්න පුළුවන්. මහජනතාවට ඕන නම් මේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂවාර අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශයේ ලේකම්වරයාව දැනුවත් කරලා ඒ හරහා යම් විශේෂ අවධානයක් යොමු කරගන්න ඕන නම් ඒ සඳහාත් මෙහි අවස්ථාවක් තියෙනවා.
1: ප්‍රධාන පොලිස් පරීක්ෂක EALN එගොඩවත්ත මහතාද අදහස් පළ කළා.
13: මහජනතාවට පුළුවන් මේ අලුත් පද්ධතිය හරහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී ඒ සම්බන්ධ සාක්ෂි ඉදිරිපත් කරන්න. උදාහරණයක් විදිහට හඬ පටයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පින්තූරයක් වෙන්න පුළුවන්, වීඩියෝ පටයක් වෙන්න පුළුවන් කෙටි. එවැනි දේත් මේ පද්ධතියට තමන්ගේ පැමිණිල්ලට අමතරව අමුණලා ඉදිරිපත් කරන්න පුළුවන් ඇටැච්මන්ට් එකක් විදිහට. මේ සියලුම ලැබෙන පැමිණිලි සහ තොරතුරු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ තමයි අදාළ විමර්ශන අංශවලට යොමු කරනු ලබන්නේ.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව ඉහළ නැන්වීම සම්බන්ධයෙන් මල්වතු මහනායකයන් දැනුවත් කිරීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ හර්ෂ නානායකර යන අමාත්‍යවරුන් කටයුතු කළා. මහනාහිමියන් දැනුවත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂ නානායකර මහතා සඳහන් කළේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැන්වීම කිසිසේත්ම එක් පුද්ගලයෙකු ඉලක්ක කරගත් තීන්දුවක් නොවන බවයි.
14: ඉතින් විදිරෝ චෝදන එල්ලන සමාජ මාධ්‍යලින් මාධ්‍යලින් එක් පුද්ගලයෙක් උදෙසා තමයි මේ සීලුම් කටයුතු සිදු කරන්නේ කියලා.
15: ඒක කිසිසේත්ම පිළිගන්න බෑ. මේ කරන හේතුවක් තිබෙනවා. බලා දන්නවා කොච්චර මිනිස්සු දුක් විඳිනවද කියලා උසාවිව. නඩු කල්යෑම නිසා ඔවුන්ට ඇතිවන අධික වියදම්. ඉතින් අපි රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් තීරණයක් ගත්තා මේ වියදම් යන එක මේ නඩු කල්යෑම එක කාලය ගත වෙනකන් අඩු කළා නඩු කාර්යක්ෂම කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම නීතිඥ වෘත්තියේ යම් පරිණතභාවයක් අත්දැකීම් බහුල වෙන්නත් මේක කාර්යක්ෂම වීමේ එක සාධකයක්. එක්කෙනෙක් ඉලක්ක කරගෙන මේක කරා කියන එක අමූලික බොරු චෝදනාවක්. එහෙම තත්වයක් නැහැ. ඔබලා තේරුම් ගන්නට ඕන අපි ඒ පුරපාඩු අටක් තියෙනවා කියන්නේ අට පුරවන්න කොහෙන්ද උඩට ගන්න වෙන්නේ? හයි කෝට් එකෙන්. ඒතර හයි කෝට් උසාවි අටක් වහන්න වෙනවා නේද? ඉතින් අපි මොකද්ද මේ කරන්නේ? අලුතෙන් මිනිස්කාරවරු 32ක් බඳවාගෙන තිබෙනවා. ඔවුන් පොහුඩු කල්ලි වරුණ හැම පස්සේ මහේස්ත්‍රාත් අධිකරණ වලින් ඔවුන් උඩට එනකොට ඔවුන් දිසා අධිකරණ හයි කෝට් වලට එනවා. ඉතින් ඒක නිසා ඒ මහාධිකරණත් කඩාකප්පල් නොවන විදිහට තමයි මේ පුරප්පාඩු පිරුමේ ටිකින් ටික කරන්නේ. කොයි අග්‍ර මිනිස්කාරයා හිටියත්, කොයි නඩුකාරයා හිටියත් නීතිය විධානයේ ආධිපත්‍ය කියලා කියන්නේ තියෙන සාක්කියනුව නීතියනුව නඩු තීන්දුව දෙන එක. ඔය පූජිත් මහත්තයාගේ හේමසිරි මහත්තයාගේ නඩුව ගැන මා ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මොකද ඒක අධිකරණ කටයුත්තක් නිසා. ඒක නිසා කොයි අග්‍රමිෂකාරතුමා හිටියත්, කොයි නඩුකාරතුමා හිටියත් ඒ නීතිය අනුව නඩු අහලා දඩුවම් කරනවා හැරෙනකොට වෙන දෙයක් නැහැ. ඒ වගේම තමයි නඩු අහලා වැරදි නැතිකොට නිදහස් වෙවි. ඒක වෙනම දෙයක්. අපි ඒකට මැදිහත් වෙන්නේ නැහැනේ. මොකද අධිකරණ ස්වාධීනත්වය අපි රකින්නට ඕන.
1: අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද අදහස් පළ කළා.
16: මේ ව්‍යවස්ථා සංශෝධනය සහ පනස් සංශෝධනය සිදුවන්නේ විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමා වැඩි කිරීම සඳහා පමණක් නොවේ. මේ ඇත්තටම ජනතාවට පීඩාවක් වෙලා තිබෙන නඩු ගොඩගැහිම් අඩු කරගෙන ජනතාවට සහනයක් ලබා දෙන්නත්, අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් වඩා විශ්වාසයක් ඇති කරන්නත් ගේන යෝජනා කීපයක් සහ ක්‍රියාමාර්ග කීපයක්. මෙය ජනතා සුභසිද්ධිය සඳහා ගෙනෙන යෝජනාවක්, ජනතා වෙනුවෙන් ගෙනෙන යෝජනාවක්. පහුගිය 2021-22-23 වගේ කාලවලදී පැවති ආර්ථික අර්බුදයේ නිසා විශාල ප්‍රමාණයක් වෘත්තිකය රටහත ඇරගීලා තිබෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ අර්බුදය පෙන්නගුණාම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 ඉඳන් 63 දක්වා වැඩි කළා. ඒ වගේම අපේ උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩිලා තිබෙන අවුරුදු 76-78 දක්වා. ඒත් මේ සියලු දේවල් සලකා බැලුවාම වෘත්තීය වේදීන් අපේ මේ යාන්ත්‍රණය තුළ තබා ගන්නත්, මේ අයගෙන් තවත් කාලයක් සේවාව ලබා ගැනීමත් කියන අරමුණු කීපයක් ඉලක්ක කරගෙන තමයි මේ විවිධ වෘත්තිකයන් මේ ඉල්ලීම කරලා තිබෙන්නේ. ඒවත් ඉදිරියේදී සලකා බලනවා.
1: වෘත්තීය අනාගතය රැඳී තිබෙන්නේ තාක්ෂණික දැනුමෙන් පමණක් නොව නවෝත්පාදනය සහ රාජ්‍ය සේවය කෙරෙහි ඇති කැපවීම මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඒ ශ්‍රී ලංකා මිනින්දුරු ආයතනයේ ශත සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැතුනේ සීමාවන්ගෙන් ඔබට සිතිජයෙන් ඔබට ලෝකේ අනාගතය සිතියම් ගත කිරීම යන තේමාවෙන්. ජීවිත කාලයටම තිබෙන සේවා සම්මානය, ජාතික දායකත්ව සහ ව්‍යවසායකත්ව සම්මානය සහ දැන් සමගත් විරුවන් උදෙසා පිදෙන උපහාර සම්මානය පිරිනැමීමද එහිදී සිදු වුණා. උත්සව සභාව ඇමතුව අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ආර්ථික පුනරුදයක් සහ තිරසර සංවර්ධනයක් කරා යන ගමනට සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවයි.
17: The future of your profession depends on a new generation of surveyors.
18: මිනින්දෝරු වෘත්තිය කියන්නේ රටක සංවර්ධනයට පදනම වන ප්‍රධානම වෘත්තියක්. ඔවුන්ගේ බොහෝ කාර්යයන් ජනතාවට ඍජුවම නොපෙනුනත් තිරසර සංවර්ධනයට කාර්යක්ෂම ඉඩම් කළමනාකරණය, යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම වැදගත්. දිවයින පුරා ක්‍රියාත්මක ප්‍රධානම යටිතල පහසුකම් සහ වාරිමාර්ග ව්‍යාපෘති මගින් ජාතික සංවර්ධනය උදෙසා මිනින්දෝරු ශාස්ත්‍රීය අවශ්‍යතාව පැහැදිලි වෙනවා. ආරක්ෂිත ඉඩම් හිමිකම් සහ කාර්යක්ෂම ඉඩම් පරිපාලනය සඳහා දායකත්වය ලබා දෙමින් රජ ඉඩම් හිමිකම් වැඩසටහන සඳහා සහාය වීමත් මිනින්දොර ශාස්ත්‍රයේ නිරතුවන්ගේ වැදගත් කාර්යයක්. වෘත්තීය අනාගතයේ රැඳී තියෙන්නේ ශක්තිමත් තාක්ෂණික දැනුමෙන් පමණක් නෙවෙයි, නැවත හැඩගැසීමේ හැකියාව, නවෝත්පාදනය සහ කැපවීම යන කරුණු වැදගත් බවටයි මම විශ්වාස කරන්නේ.
1: දකුණු ඉන්දියාවේ හටගෙන ඇති අධික වර්ෂාව සහ ගං වතුර හේතුවෙන් සිදු මරණ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. වැඩි බලපෑමක් එල්ලව ඇත්තේ තෙලංගනා සාන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තවලටයි. ගංගා රැසක් පිටාර ගැලීම හේතුවෙන් නිවාස, වගාබිම් සහ මාර්ග ජලයෙන් යටව තිබෙනවා. ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව බේරා ගැනීම සඳහා ඉන්දිය ජාතික ආපදා ප්‍රතිචාරක බලකාය යුදහමුදාව සහ නාවික හමුදාව එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. විසිතුන්වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද අවසන් වුණා. ඒ පදක්කම් සටහනේ පළමු ස්ථානයට ඔස්ට්‍රේලියාව රැගෙන එමින්. එය අනුව දින 10ක් පුරා පැවති තරගාවලියේ පදක්කම් සටහනේ ඔස්ට්‍රේලියාව ටීමේ රන් පදක්කම් සංඛ්‍යාව 70ක්. ඊට අමතරව රිදි පදක්කම් 45ක් සහ ලෝගඩ පදක්කම් 56ක් සමගින් සමස්ත පදක්කම් 171ක් දිනා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. පදක්කම් සටහනේ දෙවනි ස්ථානයට පත් වූ එංගලන්තේ රන් පදක්කම් 29ක්, රිදි පදක්කම් 45ක් සහ ලෝකඩ පදක්කම් 36ක් දිනා ගත්තා. කැනඩාව තුන්වන ස්ථානයට පත් වූ රන් පදක්කම් 13ක් ඇතුළු සමස්ත පදක්කම් 19ක් හිමි කර ගනිමින් ඉන්දියාව හතරවන ස්ථානයට පත්ව තිබෙනවා.
0: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: මහවැලි කැලණි කළු ගංවතුර අවධානමේ කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නාවෙන් බැසී. අයහපත් කාලගුණයේ නුවරසා නුවරඑළියේ පාසල් හෙට වසා දමයි. ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් ගැන ජනපති දෙමළ මුස්ලිම් පක්ෂ නායකයන්ට කියයි. වසරේ මුල් මාසයේදී අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි. දකුණු ඉන්දියාවටත් හද වැසි සමග ගංවතුර 14ක් ජීවිතක්ෂයට. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නමවට පත්වෙනවා. යළි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
0: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
19: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
20: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: හවසායි විනාඩි 58යි. ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
3: පාඩම් කරනවා. මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මම මෙහෙම මූණ වාගෙන ආවා. එහෙම හොඳයි නේ අම්මේ.
1: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
4: පුතා වාඩිලා ඉන්නකෝ, මං තේකක් හදාගෙන ඉන්න.
3: බලන්නකෝ අම්මේ, හැමදාම ඔහොමනේ. මෙයා වෙනස් වෙන එකක් නැද්ද?
4: වෙනස් වෙයි පුතේ. මාත් ඉස්සර ඔහොම තමයි. මාස හතරක්ම තාත්තා වගේ පස්සෙන් ආවා.
3: ඇත්තට?
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011 6679 579
3: අයිබන් සුබ සන්ධ්‍යාවක් ලක්කන හංගන වෙලාව මතක් කරන්නම් වෙලාව රාත්‍රී 7යි
4: මානවීය ප්‍රේමයේ සෞන්දර්යය

සුබ සන්ධ්‍යාවක්. නමස්තේ. ආදරය දැනෙන තවත් දවසක්. අගස්තු මාසයේ අපි මුණ ගැහෙන පළමු දවස. අද කොහොමද ඔබට? ටිකෙන් ටික කාලය ගත වෙලා යනවා. සමහර වෙලාවට හිතනවා මේ තරම් ඉක්මනට කොහොමද මේ කාලය ගත වෙලා යන්නේ කියලා. ඉතින් හිත හිත ඉන්න වැඩ. අතරමඟ තාමත් එහෙම ඇති සමහර වෙලාවට. බලාපොරොත්තුෙන් ඉන දේවල් ඒ විදිහටම කරගන්න බැරි වුණු තැන් ඇති. එහෙම තමයි ඉතින්. ගොඩක් දේවල් තියෙනවා. අපි හිතන විදිහටම හැම වෙලාවකදීම කරගන්න බැරි වෙනවා කියලා දැනෙන. ඒ වගේ තැන්වලදී අපිට සමහර වෙලාවට අපි ගැනම පොඩි කේන්තියක් එනවා. අපි ගැනම පුංචි තරහක් එනවා. නේද? අපි ගැනම ආවේගයක් තියෙනවා. ඉතින් ඒ වුණාට අපිට විතරක් නෙවෙයි එහෙම වෙන්නේ. හැම කෙනෙකුටම එහෙම වෙනවා. මොකද අපි කියලා කියන්නේ තනිවම මං විතරක් නෙවෙයිනේ නේද? අපිත් එක්ක බඳුණු පවුලක් තියෙනවා. අපිට රැකියාවක්, එහෙම නැත්නම් පාසල් වැඩ කටයුතු, එහෙම නැත්නම් විවිධ ආකාර වුණු සම්බන්ධතා ජාලයක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්මත් එක්ක අපිට තියෙන වගකීම්, යුතුකම් මේ ඔක්කොමත් එක්ක සමහර ලාවට අපිට තියෙන අපේ වැඩ කටයුතු ටිකක් එහෙම හේ වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබකින් හැම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන් දෙයක් නිසා ඉතින් කරන්න තියෙන්නේ හිත හදාගෙන කොහොම හරි ඊළඟ මොහොතට මූණ දෙන එක තමයි. ඉතින් අපි අද තාම ඔන්න කැමැතිම බොලිවුඩයේ රවුමක් යන්න රණවේ වෙනකල් ඔබ කැමැතිම පෑය දෙක බවට සඳදිය දහරතොල මේ පෑය දෙක පත්තලා තියෙනවා කියලා ලැබෙන ප්‍රතිචාර වලින් දැනෙනවා. ඉතින් හිතට දැනන දේවල් ගැන කියලා එවන්න අමතක කරන්න එපා. 0703 93 54 7 WhatsApp message එකක් එවන්නත් පුළුවන්. සඳද සඳදිය දහර කියලා. එව නැත්නම් හිතට දැනන දේවල් ලියලා එවන්නත් පුළුවන්කම තියෙනවා. සඳද සඳදිය දහර ලක්කන වික්‍රමසිංහපුර බත්තරමුණ්ඩ කියන ලිපිණයට. අද මුලින්ම යන්නේ

2005 දී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. ප්‍රේම කතාවක්. ප්‍රියදර්ශන් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මේක ප්‍රියදර්ශන්ගේ 1986 වසරේදී තිරගත වුණු තාලවට්ටම් කියන මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. එතෙන් චිත්‍රපටය ගැන කතා කරනකොට සල්මාන් ඛාන්, කරීනා කපූර්, ජැකි ශ්‍රොෆ්, රෙමි සෙන් ඕම්පුරි මේ චිත්‍රපටයට රංගනයෙන් එකතු වුණා. මේ චිත්‍රපටයට පාදක වුණු කතාව ගැන කතා කරනකොට මානසික රෝහලක්, ඒ වගේම වෛද්‍යවරයක්, එතකොට ප්‍රතිකාර ලබා ගන්න රෝගියෙක්, ඒ වෛද්‍යවරියට සමීප වීම, මේ වගේ කතාවක් තමයි තියෙන්නේ. ඉතින් සමහරට බලලත් ඇති මේ කතාව. කතාවේ මේ සංගීතය ගැන කතා කරද්දී ගොඩක් දේවල් තියෙනවා. හිමේෂ් රේෂාමියා තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ සිළුම ගීතවල. එස්.පී. වෙංකටේෂ් තමයි පසුබිම් සංගීත අධ්‍යක්ෂණය කළේ. අද සඳදිය දහල තුළ අහන තොරගත මුල්ම ගීතය ක්‍යුකි ඉත්නා ප්‍යාර තුම්කෝ ගීතය. උදිත් නාරායණ කල්කයාග්නික් තමයි ගායනා කරන්නේ. ක්‍යුකි චිත්‍රපටයේ සිළුම ගීත ලූවිස් සමීර්, හිමේෂ් රේෂාමියාගේ සංගීතය. ක්‍යුකි ඉත්නා ප්‍යාර තුම් කන්තේ හම් මගේ ආදරණීය ආදිනී, මම ඔබට කොයි තරම් ආදරේ කරනවාද කියලා කියනවා නම් මම මගේ මුළු ජීවිතේම ඔබට බාර දෙන්නට කැමතියි. මගේ හදවත ගැන

0: සෞන්දර්යාත්මක ව්‍යමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සඳ දිය දහර ආදරණීයගෙන ඉන්න ඔබ අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය. තන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය. යලි යලිත විශ්වාසය තහවුරු කරමින් 2025 වසරදී වගේම 2026 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවැත් වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට එනබී වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය, ඒ වගේම දිවෙන පුරා විහිදී තිබෙන NLV අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්වය යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරය නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. සඳදිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට එකෙනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටී වාසි වැඩි, නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 6795 579 දුරකථන අංකයට.

diye tahara. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර ආදරය නැහැ යොත අපි අනෝදශුකේ තිරගත වුණු චිත්‍රපටයක ගීතයක් අහන්නේ ඊළඟට. මේ ගීතය ඇහෙද්දී ඔබට මේ ගීතයේ තනුවට නිර්මාණය වුණු සිංහල ගීතයක් මතකයට නැගේවි. දිස්නේ ගලනා නිල් නැතු දෙලනා සප්න මලමාගේ කියන ගීතය මේ ගීතය තනුවට තමයි නිර්මාණය වුණේ. චිත්‍රපටය තමයි අමානාත්. 94 තිරගත වුණේ රජන් සිප්පී අධ්‍යක්ෂණය කළේ මේක ඇක්ෂන් ෆිල්ම් එකක්. 1989 අවුරුද්දේදී බෙන්ගාලි චිත්‍රපටයකුත් මේ නමින්ම තිරගත වුණා. ඉතින් අපි ගත්තොත් අමානාත් චිත්‍රපටය ගැන 1994 තිරගත වුණු අක්ෂේ කුමාර්, සංජය දත්, හිරා රාජ්කෝපාල්, කාන්චන් තමයි මේ චිත්‍රපටයට රංගනින් එකතු වුණේ. බපිලාහිර තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. තුච්සේ මිල්නා මිල්කර් චල්නා අච්චා ලගතාහි කුමාර් සානු එක්ක අල්කයාග්නික් ගීතය ගායනා කරන්නේ අමානාත් චිත්‍රපටයේදී.

හොමුවීම සතටක් ඔබව හොමුවීම සතටක් මේ බොරු ලෝකයේ ඇත්තක් විදිහට දැනෙන එකම කෙනා ඔබයි. හදවතේ තියෙන අරමුණ ඉටු කරමින් ඔබේ ප්‍රථම සැබෑ කිරීම මගේ පොරොන්දුවයි. ඔව්.

이었다 하라. මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වීමන සඳතිය දහර ආදරෙන හකින ඉන්නේ සාජන් චිත්‍රපටය. සාජන් චිත්‍රපටයේ ගීත අපි සමනෙන් ගොඩක් අහනවා. 90 දශකයේ යන කතා කරනකොට සාජන් චිත්‍රපටයේ ගැන ඉහළම කියවෙනවානේ ලෝරන්ස් ඩිසූසා අධ්‍යක්ෂණය කළ සාජන් චිත්‍රපටය. අප්නා අමර් අපන් කියන බෙංගාලි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. එතකොට සංජයතත් මාධුරී දීක්ෂිත් එක්ක සල්මාන් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කළ මේ චිත්‍රපටේ නදීම් ශ්‍රවන් දෙදෙනාගේ සංගීතය, සමීර් තමයි ඔක්කොම ගීත ලියුවේ. චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතත් එක්ක තාමත් ඉතින් කොහේ හරි කොතනක හරි කතාබහට ලක් වෙනවා ඕනෑම දවසක ඕනෑම පැයක් ගත්තොතින්. ඉතින් පහුගිය කාලේදී දැන් ඉන්දියාවේ පැවැත්වෙන විවිධ රූපවාහිනි වැඩසටහන් වලට ඉන්දිය තරු සහභාගී වෙනවනේ මාධුරී දීක්ෂිත්. මේ අපි අද දැන් ඊළඟට අහන තොරගත්ත ගීතය ගැන අදහස් දක්වලා තිබුණා. තුෂායර් හේ කියන ගීතය අල්කයාග්නික් ගායනා කරන මේ ගීතයට ඇය ඉදිරිපත් කරන නර්තනය එක රයින් ජනප්‍රියත්වයට පත් වුණා. ඒක මාධුරීගේ අයිකොනික් ඩෑන්ස් එකක් විදිහට තමයි තාමත් සැලකෙන්නේ. ඉතින් ඇගේ දිගු ඇඟිලි වලින් ඇය කරන මේ නර්තනය ගැන පහුගිය කාලෙක රූපවාහිනි වැඩසටහනකට එකතුලා මෙන්න මේ විදිහට අදහස් දක්වලා තිබ්බා. මොකද මේ ඒ වෙලාවේදී කොරියෝග්‍රාෆර් මෙහෙම ඇඟිලි සොලවමින් මේ නර්තනය කරන්න කියද්දි මේ මොන නර්තනයක්ද, මේක ප්‍රේක්ෂකයෝ වැළඳගනීද කියන අදහස ඇයට ඇති වුණා කියලා. හැබැයි ඉතින් කොරියෝග්‍රාෆර් කියපු නිසා ඇය එක කළ බව. නමුත් ප්‍රේක්ෂකයින් ඉතාම ආදරෙන් මේ නර්තනය වැළඳගත්ත බව තමයි ඈ මේ ගීතේ සිහිපත් කළේ. ශායරගේ මෙතෙරි ශායරිය අපි අහමු. සාජන් චිත්‍රපටයේ මේ ගීතය අයගෙනගේ හදින් ඔබ කවියෙක්, මමයි ඔබගේ කවිය, ඔබයි පෙම්වතා, මමයි ඔබගේ පෙම්වතිය, මට ඔබව හමුවීමට ඕනෑ. ඔව්, මට ඔබව හමුවීමට ඕනෑ.

0: ලක්ෂණ සඳදිය දහරහන්ගෙන වෙලාව මතක් කරන්නම්. වෙලාව රාත්‍රී 7:33.
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ඝාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හඳි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා, දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: ආගෝ.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වාර්තාතික වාර්තා කබන කෝටි යටේ NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: කොළඹින් කතා කරන රේඩියෝ සලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
4: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
3: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
5: රේඩියෝ සියවසක ලෝකමය
6: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
5: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
6: විද්වත් දේශන සමක විවෘත සංවාදය,
5: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
6: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
5: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
6: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
5: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
6: Mama thamai kella misha. Habai dan mam mehema adagena gihilla pahan pattu karana. Oyai ammai ahaga balagena yanawane. Ganan ganne.
7: Edda indan sati deka oyala hemoma mata puduma manasika wadayak thiyena. පන්සලේ හාමුදුරුවෝත් අම්මටයි තාත්තටයි කතා කරන්නේ.
8: නිමන්ත ප්‍රසාර නිර්මාණයක්. මීෂා.
9: මම දුවල දෙන්න කඩපු අම්ම කෙනෙක්. ගෑනු ළමයි හදන්නේ කොහොමද? හැදෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕන නම් මැණික් දියුල પરම්පරාවේ ගෑනු ළමයි ගැන ටිකක් හොයලා බලන්න.
8: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

සඳ දියදහර වෙනුවෙන් අනුග්‍රහකදාකත්වය ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමක වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු බවට පත් කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩ රටින් අලෙවි කළ ලොතරැයි පතකෙට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලෙවි කළ ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවනි ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය. NLP. සන්ත දියතහරා.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංතතිය තර
2: දිල් අප්නා ඕර් ප්‍රීත් පරායි My heart is mine and my love is for someone else
1: මගේ හදවත නම් මගේ දිල් අප්නා මගේ හදවත මගේ ප්‍රීත් පරායි මගේ ආදරය තවත් කෙනෙකුටයි ඇයිද 1960 දී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ ප්‍රේම කතාවක් රාජ්කුමාර් වීනා කුමාරී නදීරා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා චිත්‍රපටයේ රතුතුරු ගීත අදටත් හරිම ජනප්‍රියයි සංගීත ජයකිෂන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ 1967 වසරේදී පැවැතුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන ඔලලේදී සම්මාන දිනා ගන්නට කල ලැබුණා ශංකර් සහ ජයකිෂන් දෙදෙනාට මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය කිරීම වෙනුවෙන් ඒ වගේම තමයි පහුගිය අගෝස්තු 15 වෙනිදා මීනා කුමාරිගේ ජන්මදින සමරමය දෙලා තිබුණා 1933 අවුරුද්දේ අගෝස්තු 15 වෙනිදා තමයි මීනා කුමාරි ඉපදුනේ. එදින ඉතාම අඩු වයසකින් තමයි මිය යන්නේ. වයස අවුරුදු 38ක් වගේ කාලයකදී තමයි ඇය හදිසියේම මිය යන්නේ රෝග තත්ත්වයක් හේතුවෙන්. ඉතින් ට්‍රැජඩි ක්වීන් විදිහට තමයි මීනා කුමාරිව බොලිවුඩ් සිනමාවේ හඳුනන්නේ කඳුළු කුමාරිය කඳුළු කතාව ශෝකාන්ත රජන විදිහට කමල් අම්රෝහිව විවාහ කරගන්නවා 1952 වසරේදී ඇය 1954 වසරේදී තිරගතවන බෞජි බෞරා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නවා ඊට පස්සේ 1955 දී පරිණිතා වෙනුවෙන් ඇය හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නවා සහීබ් බිවි ඔර් ගුලාම් චිත්‍රපටය වෙනුවෙන් ඇය නැවතත් හොඳම නිළිය වෙනුවෙන් නිර්දේශ වෙනවා 1963 වසරේදී ඇය කාජල් චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය සම්මාන දිනා ගන්නවා 1966 වසරේදී කොම නමුත් මද්රවයට ඇබ්බැහි වීම නිසා ඒතුලින් ඇතිවෙච්ච සංකූලතාවයන් නිසා පසු කාලයේදී ඇය භාග්‍ය සම්පන්න විදිහට ජීවිතයෙන් සමුගත්තා ඉන්දිය සිනමාව පිළිබඳව කවදා හෝ දිනක ඉතිහාස කතා ලියවෙනද ඒ දිනටත් කෙටි ජීවිත කාලයක් ගත කළා වුණත් ඇගල රංග ෆෑම් නිසා ඇය ගැන කතාබහට ලක්වේවි 1972 වසරේ මාර්තු 31 වෙනිදා තමයි ඇය මේ විදිහට සදහටම දෙනෙත් පියාගන්නේ මීනා කුමාරිගේ කඳුළු කතාව ගැන කියද්දී ඇත්තටම අපේ ජීවිතවලටත් බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන් මොකද මේ පාකිසා කියන චිත්‍රපටයේ ඇගේ රංගනය ගැන බොහෝ දෙනා කතා බහ කරනවා ඉතින් පාකිසා චිත්‍රපටයේට රංගනය එකතුණු ඇය චිත්‍රපටයේ තිරගත වෙලා සති 3ක් ගත වුණාට පස්සේ තමයි ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයට අසනීප වෙන්නේ ඇය රෝහල් ගත වෙනවා එතකොට දින කිහිපයක් යනකොට ඇය කෝම තත්ත්වයට පත් වෙනවා ඊට පස්සේ දවස් දෙකක් විතර වගේ ගත වුණාට පස්සේ ඇය අභව ප්‍රාප්ත වෙනවා ඉතින් ඇගේ අවසන් ඉල්ලීම වෙලා තිබුණු විදිහට ඇයව බොහොම දාන කරනවා රහමතාබාත් කනත්ති බොම්බායේ මැසගවුන් වල නරියල් වාඩි ප්‍රදේශයේ තමයි මේ කනත්ත තියෙන්නේ. ඉතින් ඇගේ ඉල්ලීමකට අනුව තමයි මේ කනත්තේ ඇයව බොහොම දාන කරන්නේ. ඉතින් ඇය ඉල්ලීම් කරලා තිබුණු දේවල් අතරේ ඇගේ ජීවිතය බිඳුණු හදවතක් එක්ක බිඳුණු ගීතයක් වගේම කිසිදු පසුතැවීමක් නැතුව ඈ හමාර කරන වගේ තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඇගේ ආදරණීය සැමියා ඔහුගේ අවසන් ඉල්ලීම වෙලා තිබුණෙත් කවදා හරි දවසක ඔහු මිය ගියහම ඇගේ සොහන අසලම තමන්වත් මිහිදන් කරන්නට කියලා ඒ අනුව ඇගේ ආදරණීය සැමියා 1993 වසරේ පෙබරවාරි 11 වෙනිදා මිය යනවා බොම්බායේදී. ඉතින් ඔහුගේ අවසන් නිල්ලීම පරිදි මීනා කුමාරි මිහිදන් කළ ස්ථානය අසලම ඔහුවත් මිහිදන් කරනු ලබනවා. දෙන්නා ආදරවන්තයින් දෙදෙනෙක්ගේ විදිහට නරියල් වාඩි ප්‍රදේශයේ තියෙන රහමතාබාත් සුසාන භූමියේදී සදහටම එක් වෙනවා. ඉතින් ඒ කතාවේ කඳුළු කතාවක් සටහන් වෙලා තියෙනවා වගේම මේ ගීතය තුළෙත් එහෙම කඳුළක් සටහන් වෙලා තිබෙනවා. හදවත මගේයි හැබැයි ඒ හදවතේ තියෙන ආදරේ තියෙන්නේ

95.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa

මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක ව්‍යමන සඳතය දහර ආදරණීයගලින් අපි දෙවෙනි පැයට ආවේ තාල් චිත්‍රපටයේ ගීතයක් තමයි අපි අහන්නේ ඒ ළඟට 1999 වසරේදී තිරගත වනු තාල් සංගීතමය ප්‍රේම කතාවක් සුභාෂ්කයි අධ්‍යක්ෂණය කළේ අනිල් කපූර් ඓශ්වර්ය රාය් අක්ෂය කන්නා තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ මේ චිත්‍රපටයේ ඉතාමත් සුන්දර ගීත ඇතුළත් වන රහමන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ අතිසාර්ථක විදිහට මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වෙනවා 45 වෙනි ෆිල්ම්ෆෙයර් සම්මාන උළෙලේදී නිර්දේශ 12කින් හොඳම චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂණය හොඳම නිලිය අතලොව සම්මාන 6ක් දිනා ගන්නටත් ඉඩකඩ ලබා ගන්නවා අපි දැන් අහන්න යන ඉෂ්කු බිනා ගීතය වෙනුවෙන් අනන් පක්ෂි හොඳම ගී පද රචකයා විදිහටත් එය රහමාන් හොඳම සංගීත අධ්‍යක්ෂවරයා විදිහටත් සම්මාන දිනා ගන්නවා इश्क बिना क्या मरना यारा इश्क बिना क्या जीना आदरेन तरव मुकत्त जीवत जीम कियाने आदरेन तरव मुकत्त मियदीम केला कियाने गुच्छे मीता इश्क इश्क इमले से खत्ता इश्क इश्क हकुरु वलटत वडा वडियन आदरे मिहिरी සියමලාවලටත් වැඩිය ආදරේ හරි ඇඹුල් රහයි ආදරේ කියලා කියන්නේ ශක්තිමත් පොරොන්දුවක් ආදරේ කියලා කියන්නේ හරිම දුර්වල නූලක් ආදරෙන් තොරව මොකක්ද මියදෙනවා කියන්නේ ආදරෙන් තොරව මොකක්ද ජීවත් වෙනවා කියලා කියන්නේ ඉෂ්කු බිනා ක්‍යා මරණා යාරා

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: ලකන හගෙන සඳදිය දහර සමගින්න ඔබට ජාතක ලොතරැයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ. මේ වසර තුළ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ධන නිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභීන් 35 දෙනෙක්, දෙලක්ෂයේ ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්නේ බෝනස් තුලින් ගෙවිගිය මාස 5ක කාලය තුළදී 10,000 ත්‍යාගලාභීන් 1,327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදීගෙන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු, විසලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහත් ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සන්තතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට එක්ක ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ස්. ඔබ දන්නවද ඩොමා කලර් සෝට යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කළ සොට යන්ත්‍ර ඩොමා කළ සොට. ස්වංක්‍රියව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කළ සොට යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැනුබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බර් එක 011 67 679

සමස්සේ හට නවය වසර විතර ගතුණු ආරාධනා චිත්‍රපටයේ ගීතයක් අහන්නේ ශක්තිස් සමන්ත අධ්‍යක්ෂණය කළ ආරාධනා ශොබින ටැගර් රාජේෂ් කන්නා ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපටයක් සචින් දේවබර්මන් තම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ තින ආරාධනා චිත්‍රපටයේ සියලුම ගීත ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවෙත් අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණා අද අපි අහනවා කිෂෝර් කුමාර් ආරාධනා චිත්‍රපටයට ගායනා කළ මේ ගීතය मेरे सपना की रानी कब आएगी तू मगे सहीन वल रजना ओब कवदाद इन्नी

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංතතිය තහර 90 දශකයේදී තිරගත වුණු චිත්‍රපට අතරේ බාසිකල් චිත්‍රපටය ගැන සයිකලොජිකල් ත්‍රිලර් චිත්‍රපටයක් විදිහට තමයි අබ්බස්මස්තන් අධ්‍යක්ෂණය කළ බාසිකල් චිත්‍රපටය සඳහන්. ශරකාන් කාජල් එවගේම ශිල්පා ෂෙට්ටි මේ චිත්‍රපටයට රංගනය කළා. දැන් මේ චිත්‍රපටයේ ශාරුගේ රංගනය ගැන කතා කරනකොට අනු මලික්ගේ සංගීතයට මෙන්න මේ ගීතය අදට බොහොම ජනප්‍රිය ගීතයක් ये काली काली आंखें गीत है अभी आहने इलंगट सांद दिए दहर तुलिन देव कॉली तमाई गीत लिवे कुमार सानवेक अनु मलिक गीत गायना करन वासिक चटोपाटे अब्बास मस्तान मुलिन्म तोरे गत्ते विकी एमातां अजे कियन चरितेट शाहरुख खान नेवे මුලින්ම තරු දරුවෙකුට තමයි මේ අවස්ථාව හිමි වෙන්නේ. ඒ තරු දරුව තමයි අනිල් කපූර්. හැබැයි අනිල් කපූර් මේ චරිතය ප්‍රතික්ෂේප කරනවා. එක්තරා සමග සාකච්ඡාවකදී තමයි මේ අතීත මතකයන් පිළිබඳව ස්මරණය කරමින් මේ කතාව කියන්නේ. මුලින්ම අනිල් කපූර් ළඟට තමයි ඔවුන් දෙදෙනා යන්නේ බයිසිකල් තිර පිටපත අරගෙන. ඒ කාලෙ වෙනකොට අනිල් කපූර් රූප් කී රාණි චොරෝ කී රාජා කියන චිත්‍රපටයේ තමයි රුගත කිරීම වල යෙදිලා ඉඳලා තියෙන්නේ. ඉතින් එනිසා මේක කරන්න බෑ කියලා ඉතාමත්ම විනීතව මේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ යනවා සල්මාන් ඛාන් ළඟට. සල්මානුත් කියනවා මේ චරිතය නිසා තමන්ට මේක විලන් චරිතයක් විදිහට නේද නැගිලා තියෙන්නේ. ඉතින් එනිසා එකෙන් තමන්ගේ තරගුණයට හානියක් වෙයි කියලා ඔහොත් එක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තමයි ෂාරුක් ඛාන් ළඟට මේ චිත්‍රපටය යන්නේ. දැන් සල්මාන් ප්‍රතික්ෂේප කළාට පස්සේ තමයි ෂාරුක් ළඟට මේ වාසික චිත්‍රපටයේ ප්‍රධාන චරිතය යන්නේ. දැන් ඒ හිමිවීමත් එක්ක ෂාරුකේ රංගන ජීවිතයේ ඉහළ තැනක තමන්ගේ නම සඳහන් කරගන්න මේ චරිතයත් ඉවහල් වුණා කියලා තමයි විචාරකයන් හඳ නන්නේ. ඉතින් ය කාලි කාලි ආකේ අපි අහනවා ඊළඟට

0: බෙලවරාත්‍රී 8යි විනාඩි 34යි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6769 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: progenitor. I'm going to live a new green life.
1: NLP Hadhana. Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Balaganna.
2: Oyata Visha Maddravya Bhaviten Ivath Wenna Onada. ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න. පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: රුපියල් 40 අලුත් සම්පත ආගෝ
1: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

මනවීය ප්‍රේමයේ සොඳර්යාත්මක වීමන සඳදිය දහර ආදරෙනහගෙන ඔබ 2014 වසරද තෙරගතවුණු ක්‍රේචර් 3D චිත්‍රපටයටයි ගීත ඇතුළත් වුණේ. මේ ගීතය සංගීත කරන සහලයන්නේ ටොනි කක්කර්, අජිත් සිං තමයි ගීතය ගායනා කරන්නේ. බිපාෂා බාසුත් එක්ක ඉම්රාන් අබ්බාස් තමයි මේ ගීතය වෙනුවෙන් පෙනී ඉන්නේ. තාමත්ම ජනප්‍රියත්වයට පත්වුණු ගීතයක්. මොහබ්බත් බරසා දෙනා තු සාවන් ආයා හේ, ඔබේ ප්‍රේමයෙන් මා නහවන්න හරියට වසන්තය ආවා වගේ. තෙරේ ඔර් මේරේ මිල්නේ කා මෝසම් ආයා හේ, ඔබයි

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳ දියතහර මන් චිත්‍රපටේ නැපි ගීතය අහන්නේ 1999 දී තිරගතවුණු ඉන්ද්‍ර කුමාර අධ්‍යක්ෂණය කළ මන් කියන්නේ ආමරිකානික මිනිස් කෝරණ ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපටයක්. මෙදෙනාට අමතරව අනිල් කපූර්, ශමිලා ටැගෝර්, නීරජ් වොරා, රනි මුඛර්ජී මේ චිත්‍රපටයට රංගනය එකතු වුණා. ආමීර් සහ මනිෂා දෙන්නාගේ අනුපහේදී තිරගතවුණු අති සාර්ථක රංගනයක් අතුරතුරුණු අකිලෙහම් අකිලෙතුම් චිත්‍රපටයෙන් පස්සේ මෙදෙන්නා ඉකර දකින්න ලැබුණු චිත්‍රපටයක් විදිහට මන් චිත්‍රපටය බොහෝ දෙනා කතා බහට ලක් කළ චිත්‍රපටයක් බවට පත් වුණා. 1957 දී තිරගතවුණු ඇමරිකානු චිත්‍රපටයක් වුණු NFR to Remember චිත්‍රපටය පාදක කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. සංජීව් දර්ශන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. උදිත් නාරායණ එක

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳතිය තහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය තහර ඔබ ආදරෙන් අහගෙනෙන්දී අපි 1994 වසර දෙතර ගත වුණු රොමැන්ටික් කොමඩි ෆිල්ම් එකක සිලෝක් තමයි අහන්නේ. නරේෂ් මල්හෝත්‍රා අධ්‍යක්ෂණය කළ ඊයේ දිනකේ චිත්‍රපටය. මේ චිත්‍රපටය ගැන කියනවා නම් අක්ෂේ කුමාර් ඒ වගේම සෛෆ් අලි ඛාන් චිත්‍රපටයේ රංගපෑවා කාජල් එක්ක. එතකොට අක්ෂේ සහ සෛෆ් මේ දෙන්නම එකම කෙනෙකුට ආදරය කරනවා, ඒ කියන්නේ සප්නට, ඒ තමන්ගේ පවුලේ රියදුරාගේ දියණියට. එතන මේක කොමඩි ෆිල්ම් එකක්. එතකොට චිත්‍රපටයේ ගීත ගැන කතා කරනකොට දිලීප් සෙන්, සමීර් සෙන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. අතිශය ජනප්‍රිය ගීත ඇල්බමක් බවට පත්වනා මේ ගීත ඇල්බමය ගීත ලිව්වේ සමීර්. ඔලේ ඔලේ ගීත අතරත් වලින් මේ චිත්‍රපටයට අභිජිත් භට්ටාචාර්ය ගායනා කරන, ඊට අමතරව ලතා මංගেশකර්, කුමාර් සානු, පංකජ් උදාන්, සුදිත් නාරයන් මේ චිත්‍රපටයට ගීත ගායනා කරන්න එකතු වුණා. අතිශයින් ජනප්‍රියට පත්වනු උදිත් නාරයන්, ලතා මංගেশකර් එක්ක අභිජිත් ගායනා කරන ලගී ලගී හේ දිල් කී ලගී ගීතයි සඳදිය ධාරණ කරන්න.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර තුරෙන් අපි අදහන අවසන් ගීතයේ මේ සුහාග් චිත්‍රපටයේ ගීතයක් කුකුකොලිය අධ්‍යක්ෂණය කළ සුහාග් අජය දේවගන අක්ෂය කුමාර් කරිෂ්මා කපූර් එක නග්ම ප්‍රධාන චරිත නිරූපණය කළ 94 තිරගත වුණු චිත්‍රපට අතරේ අති සාර්ථකව තිරගත වුණු චිත්‍රපටයක්. ඒ වගේම අක්ෂය සහ අජය පළමු වතාවට එකම චිත්‍රපටයකදී මුණ ගැහුණ චිත්‍රපටය. ඊට පස්සේ මේ දෙදෙනා චිත්‍රපට ගණනාවකම එකට රඟපෑවා අපිට දකින්න ලැබුණ කාකි චිත්‍රපටය, වගේම ඉන්සාන්, රොහිත් ෂෙට්ටිගේ සූර්යවංශී, සිංහම ගේන් මේ වගේ චිත්‍රපටවල. සහග් චිත්‍රපටය ගැන කතා කරනකොට සහග් චිත්‍රපටයේ ගීත ලිව්වේ සමීර්, සංගීත අධ්‍යක්ෂණය කළේ ආනන්ද් මිලින්ද්. මේ චිත්‍රපටයට අතුරුණු ගීත ගැන කතා කරද්දී ගොරේ ගොරේ මොක්ෂේ, කලකල චෂ්මා, තෙරේ ලිය ජානම්, කාගස් කාලම්, ප්‍යාර් ප්‍යාර් ප්‍යාර් කරතේ කරතේ, ඒ වගේම යේ නකරා ලඩකී කා, තාන නානා තානා නානා, මේ වගේ ගීත ගොඩක් තියෙනවා. ගීත හතක් ඇතුළත් වුණා. අතිශය ජනප්‍රිය ලංකාවෙත් මේ ගීත. ඉතින් එහෙනම් මේ ගීතයත් එක්ක අපි සඳ දිය දහර තුළින් අදට සමු ගන්න ලෑස්ති. නැවත ආදරෙන් ඔබව බ්‍රහස්පතින්දා රැහතට සඳ දිය දහර තුළින් හමු වෙන බලාපොරොත්තුත් එක්ක ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක්.

ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117979

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබට එල්ලාම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හැමදිනමලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
3: Kolambin Katha Radio Salon. Kolambu Gwan Vidhuli Pracharayai.
4: Lanka Gwan Vidhuli Pracharayai.
3: Sri Lanka Gwan Vidhuli Sangsthavayai.
5: Radio Siyavasaka. ලෝකනය
6: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
5: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
6: විද්වත් දේශන සමක විවෘත සංවාදය
5: විජයානන්ද ජයවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු ආද්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
6: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
5: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
6: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
5: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
7: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

0: බලාපොරොත්තුවේ 10යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: බලාපොරොත්තු 10 ඔබ අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත්ත ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන තමයි අපි සූදානම් වන්නේ. ගන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත්ත ලොතරැයි පත් අතට අපි සූදානම් අද දවසේදී දිනුම් අදින් ලද මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව දනටි දහම හඳහන ගොවිසත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත්වල ලොතරැයි ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත රාත්‍රියක් වෙන්න කියලා. අපි යනවා ලොතරැයි දිනුම් වාරයට.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
3: 200ක්ම ඔබ යකි.
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම ඇති.
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් ඇති. අංක තුනට
2: 50000.
3: ප්‍රවන්දන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
1: තරුණියේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: වාසනාවේ විශිෂ්ටයින් සොයා යන්නම වෙන්වුණු ලොතරැයි පත් 8ක් සමගින් NLB ජාතික ජයවරණේ වාසනාවේ අඩහෝරාව ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ වාසනාවේ විශිෂ්ටත්වය වෙනුවෙන් වෙන්වුණු ඔබේ වාසනාවේ විශ්වාසය යළි යළි තහවුරු කරමින් 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය සේවා අංශයේ අනුශූලතා සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවේ ප්‍රමුඛයා වන ජාතික ලොතරැයි මණ්ඩලෙම අපිට හැකියාව ලැබුණා. ඒ පරිභෝගික ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය දිවයින පුරා විසිරී සිටින සමස්ත අලවිජාලයේ ශක්තියක් නිසා බව අපි ඉතාමත් ගෞරවයෙන් මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි. වාසනාවේ විශිෂ්ටත්වයට අපි සතුව ඕනෑ තරම් සාක්ෂිත් තිබෙනවා. පසුගිය දින ජාතික ලොතරැයි මණ්ඩලයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ප්‍රථම ත්‍යාග ලාභීන් සඳහා රුපියල් 6,35,00,000 මුදලක් බෙදා දීමට NLB අපිට හැකියාව ලැබුණා. ඒ සඳහා වන මුදල් චෙක් පත් ප්‍රදානය කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන මූලිලධාරි TD රසික ප්‍රබෝධනි මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ආදාය මූල්‍ය ප්‍රබෝධනි මඩලු සමහත්මිය, සහකාර සාමාන්‍ය අධිකාරී අලලි කමින කසුන් කුරුණු කුමර මහතා සහ අභ්‍යන්තර විගණක වැඩබල්ල ආනන්දිකා ජිනදාස මහත්මිය විසින් සිදු කළ අවස්ථාවයි ඔබ මේ දකින්නේ. ඉතින් අද වාසනාවේ අඩ හෝරාවේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී දිල්හරා අමරසේකර මහත්මිය, අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා වැලිගේපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සී තිලකරත්න මහතා සහ ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී MAPH පෙරේරා මහත්මිය. එහෙමනම් ජයග්‍රහී ගමනකට සූදානම් වෙන්න NLB ජය සමගින්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 536 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන සූදානම් වෙන්නේ. එහෙමනම් NLB ජය ලොතරැයි පත් ගන්න අතට අපි යමු දිනුම් මැදින් වෙත. ජය කෙනෙන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අපට හතරක් තමයි කරාද. අද NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය කේ ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 5, 8, 3 සහ 7. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දාගමන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තින් 279 දෙනෙක් අපි බිහි කළ තිනු. පළමු අද වාසනාව සුනි. අද NLB ජය වෙතින් රුපියල් 105 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලවි කරනවා LP චන්ද්‍රපාල පන්නල සහ නිල්මිණි ජයතිලක බියගම අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 7 දෙනෙකුත් අපි අද බිහි කරනවා. එත් සමගින් වාසනාවන්තින් 76,883 දෙනෙක් අතරේ රුපියල් 7,89,560 මුදලක් NLB ජය වෙතින් අපි ඔබ අතර බෙදා දෙනවා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1577 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරමු. වද ඔබේ හඳහනට ගැලපෙන වාසනාවන්ත ලග්න සංකේතය. අද ජයග්‍රහී ලග්න සංකේතය මීන. මේ දැන්මදි තෝරා ගැන ඔබේ වාසනාවන්ත අංක 4. එ අතරින් වාසනාව ගෙනෙන පළමු අංකය අංක 59. පළමු ජයග්‍රහී දෙවන අංකය. ඒ වාසනාවන්ත දෙවන අංකය අංක 55. දැන් අපි තෝරා ගන්න ඔබේ තුන්වන වාසනාවන්ත අංකය. ඒ තුන්වන වාසනාවන්ත අංකය අංක 60. දැන් අපි තෝරා ගන්න අවසන් ජයග්‍රහී අංකය. අද ඔබේ හඳහනට ගැලපෙන සිවන ජයග්‍රහී අංකය අංක 47. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට පිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජය ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයිපතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් 10 ලක්ෂපතියන් 145 දෙනෙක් අපි බිහි කරන ස්තුතියි. අද හඳහනෙන් රුපියල් 110ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරන්නේ හබරණ NLB අලෙවි නියෝජිත තුෂාරා හෙම්මාලි මහත්මිය. ඒත් සමගින් වාසනාවන්තීන් 134,681 දෙනෙක් අතරේ ගලනු 268,660ක මුදලක් අපි බෙදා දෙනවා. හෙට හඳහනෙන් අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,246,64.87ක්. ජය නියත ගොවිසිත 4,510 වන දිනුම් වාරයට අපි දැන් සූදානම්. රුපියල් 7,57,00,000 වාගිය සුපිරි තෑගක් අපි අද ඔබ වෙනුවෙන්ම වෙන් කරලා තිබෙනවා. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තීරණය වෙන්නේ කොහොමද කියලා. අද ගොවිසිත වාසනාවන්ත ඉංග්‍රීසි දෙවන අංකය අංක 42. දැන් අපි තෝරා ගන්නවා තුන්වන ජයග්‍රහී අංකය. ඒ ජයග්‍රහී තුන්වන අංකය අංක 33. පළමු ගොවිසිතෙන් ඔබට වාසනාව ගෙනෙන අවසන් වාසනාවන්ත අංකය. අනුරුද්ධ පුෂ්පකුමාර වල්ගම, SHN උදේනි රාජගිරිය, JKSL පෙරේරා කටුනායක, ශ්‍යාමලී නිරංජලා බෑබඩ සහ කේ මංජුල බදුල, ඒ වගේම තවත් වාසනාවන්තෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 121,865 දෙනෙක් අතරේ රුපියල් 1,08,19,801 මුදලක් අපි අද ගොවිසිතෙන් බෙදා දෙනවා. ගොවිසිතෙන් අපි හෙට ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 7,57,47,796. සුබ දවසක් ලොතරැයියේ දිනන්න පහසු වුණු තෑගි වැඩි වුණු අලුත්ම තෑගි රටාවෙන් සුබ ලග්නයත් එක්ක අංක 3ක් ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105,000ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අංක 3ක් ගලපා ගත්තොත් රුපියල් 50,000ක් වගේම ප්‍රවර්ධන තෑග අංකියටත් රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රැසක් ඔබේ කරගන්න පුළුවන්. දවසම සුබ කරන සිහින දිනවන සුබ දවසක් 384 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. මුලින්ම අපි තෝරා ගන්නේ ඔබේ සුබ දවසක සුබ ලග්නය. අද සුබ ලග්නය මීන. බලමු මනං සුබ අංක 3 තීරණය වෙන්නේ කොහොමද කියලා. අද පළමු සුබ අංකය අංක 49. දෙවන සුබ අංකය අංක 56. අවසන් සුබ අංකය අංක 2. රුපියල් 25,000ක් ඔබට දිනා දෙන ප්‍රවර්ධන තෑග අංකයයි අපි මේ තෝරා ගන්නේ. අද සුබ දවසක් ප්‍රවර්ධන තෑග අංකය 9,704. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබදාර මුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105,000ක ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 265 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. බලමු අද වාසනාව. ස්තුතියි. රුපියල් ලක්ෂ පහක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් දෙදෙනෙක් අපි අදත් බිහි කරනවා. ජය ග්‍රහල ත්‍රිපත් අලෙවි කරනවා. TMD පීරිස් වැලිපැන්න ගහමුල සහ බන්දුල කරුණාතිලක හබරණ අපේ NLBL නියෝජිතවරුන් විසින්. ඒ වගේම අය රුපියල් 50,000 බැකින් දිනාගන්න වාසනාවන්තින් 6 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැකින් දිනාගන්න වාසනාවන්තින් 37 දෙනෙක් අද බිහි කරනවා. ඒ අනුව වාසනාවන්තින් 107,908 දෙනෙක් අතරේ රුපියල් 97,760 ක මුදලක් අපි අද සුබ දවසක් වෙතින් බෙදා දෙනවා. තවත් වාසි වැඩි තෑගි වැඩි ලොතරැයිපත් 4ක වාසනාව ඔබට අරගෙන එන්න රංගන සමග ඩේමියන් සෝදානම්.
5: රුපියල් කෝටියක් දෙකක් තුනක් විතරක් නෙමෙයි රුපියල් කෝටි 20ක් 30ක් 40ක් උනත් දිනා ගන්න පුළුවන් කියලා ඔබට විශ්වාසය ඇති කරපු ලොතරැය NLB Mega Power. දැන් Mega Super Tag-ට රුපියල් කෝටි 30 ඉක්ම වූ මුදලක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ වාසනාව වෙනුවෙන් අදත් අපි ආරම්භ කරනවා NLB Mega Power දිනු මැදිමේ වාරය. Mega Heen හැබෑ කරගන්න අපි දෙනවා ඔබට Super Tag 3ක්. In Grand Super Tag-ට ඔබට දිනා ගන්න පුළුවන් Super Motor රථයක්. ඒ ගැනත් අපි බොහොම ආඩම්බරෙන් මතක් කරනවා. එහෙමනම් සුපිරි තෑගි තුන පෙරමුණේ තියාගෙන මේ ආරම්භ කරන්නේ මෙගා පවර් 2616 වෙනි දිනු මැදිමේ වාරය. මෙගා පවර් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තමයි අපි මුලින්ම තෝරගන්නේ. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. ඊළඟට අපි තෝරගන්නවා අද සුපිරි අංකය. අද ජයග්‍රහී සුපිරි අංකය අංක 23. ඊළඟට ජයග්‍රහී අංක 4 අපි තෝරගන්නවා. මුලින්ම වාසනාව ගේනවා අංක 4. ඊළඟ වාසනාවන්ත අංකය අංක 58. ඊළඟ වාසනාව ගේන අංක 39. අද අවසන් ජයග්‍රහී අංකය අංක 28. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවේ පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පවර් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාග ලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභීන් 57 දෙනෙක් බිහි කරලා තිනවා. බලමු අද වාසනාවේ තොරතුරු. බොහොම ස්තුතියි. අද මෙගා පවර් ලොතරැයියෙන් රුපියල් ලක්ෂ 2ක වාසනාවන්තයින් 4 දෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා. තිලක් අමරසිරි මැදිරිගිරිය, SLM සුසන්ත මාතර, M නිතර්ශන් චක්කානේ, ඒත් එක්කම මහනුවර දිස්ත්‍රික්කිනුත් වාසනාවන්තයෙක් බිහි වෙනවා. ඒ අනුව අද මෙගා පවර් සමස්ත වාසනාවන්තයින් 121,766 දෙනෙකු අතරේ රුපියල් 77,088,240ක මුදලක් අපි බෙදා දුන්නා. මේ විශ්වාසය අඛණ්ඩව රැකගනිමින් නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගි දෙන මෙගා පවර් හෙට මෙගා සුපිරි තෑගි වටිනාකම රුපියල් 30,06,11,466ක්. පව සුපිරි තෑග රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි තෑගකට සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 8 ඉක්ම වූ සුපිරි තෑග්ගක් දිනා ගන්න දැන් ඔබ සූදානම් වෙන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2298 වෙනි දිනු මැදිමේ වාරයේ. ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තමයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය K. ජයග්‍රහී අංක 4යි ඊළඟට අපි තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 55. ඊළඟ ජයග්‍රහී අංකය අංක 18. ඊළඟට වාසනාව ගේන්නේ අංක 71. අද අවසන් ජයග්‍රහී අංකය අංක 30. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ධන නිධානය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ විතරක් සුපිරි ත්‍යාග ලාභීන් දෙදෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභීන් 35 දෙනෙක් බිහි කරලා තිනවා. බලමු එහෙනම් අද වාසනාවේ තොරතුරු. බොහොම ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 වාසනාවන්තයින් දෙදෙනෙක්ම අපි දියතලාව ප්‍රදේශයෙන් බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරන්නේ PB මනතුංග මහතා සහ ඉමේෂ් සුවඳරත්න මහතා අපේ දියතලාව අලෙවි නියෝජිතවරු. ඒ අනුව අද දවසේ ධන නිධානයේ සමස්ත වාසනාවන්තයින් 91,860 දෙනෙකු අතරේ රුපියල් 54,042,000 මුදලක් අපි බෙදා දුන්නා. 2025 අවුරුද්දේ ඉඳන් රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක්, ඒ වගේම රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්න ධන නිධානයෙන් හෙට දවසේ ඔබට දිනා ගන්න පුළුවන් ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,24,99,204. වාසනාවේ කිරුල පළඳන ජාතියේ මහා අභිමානය ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත මේ ආරම්භ කරන්නේ 6,268 වෙනි දිනු මැදිමේ වාරය. එහෙමනම් දැන් යොමු වෙනවා දිනු මැදින්ට. මේ තෝරගන්නේ මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක 5. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H වාසනාවන්ත අංක 3, 5, 7, 3, 2, 2. ඔබත් හදන රටත් හදන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට රට පුරාම ලක්ෂපති වාසනාවන්තීන් 4296 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 238 දෙනෙක් වගේම සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. බලමු අද මහජන සම්පතේ වාසනාව ගැන. සුපුරුදු විදිහට අදත් මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභීක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා මහරගම JRIH ඊළඟ පෙරම. එතරින් නවතින්නේ නැහැ. රුපියල් ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 20 දෙනෙකුත් අද මහජන සම්පතෙන් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා ලියනගේ ශාන්ති දෙයන්දර, සිසිර රාජපක්ෂ මහරගම, ඉනෝක මෙන්ඩිස් ඉඳිබැද්ද, KAGS අල්විස් තොටළඟ, EMT ගයන් පුෂ්පක බදුල්ල, ප්‍රේමචන්ද්‍ර පෙරේරා ලුණුගල, PVD තිලකරත්න බදුල්ල, අශෝක ගුණසිරි කැකිරාව, CP විතරණගේ ඇඹිලි පිටිය, අමිල ජයමාන්න ජායල, ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව, LJ ඩිමෝර් කුරුණෑගල, BA සුනිල් ප්‍රේමරත්න මාකොල, KGS ජයතිලක යටියන්තොට, සඳුන් පුෂ්පකුමාර ඉකිරිවැව, ශාන්ත කුමාර දෙහිවල, DCK ධර්මපාල පත්පේරිය, මැණිකේ ජයසුන්දර හිරියාල, එතෙකම මහනුවර සහ මාතර කියන දිස්ත්‍රික්කවලිනුත් වාසනාවන්තීන් බිහි වෙනවා. යනුවත දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තීන් 264,084 දෙනෙකු අතරේ රුපියල් 2,71,200 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග රුපියල් 2,18,33,744. අද වියදමට අද සම්පතෙන් අපි මේ අවුරුද්දට විතරක් රුපියල් 2,00,000

0: දෙදෙනෙක් අපි බිහි කරනවා. අලුතරයිපත් අලවි කරනවා දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චි කඩේ කනිවිලගේ රූපසේන කරන්දෙනිය. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 49 දෙනෙකුත් අපි බිහි කරනවා. යනු අද දවසේ අද සම්පතෙන් බිහි කරන වාසනාවන්තයින් අතර රුපියල් 1,16,80,720 මුදලක් අපි බෙදා දුන්නා. අදත් NLB ජාතික ජයවර්ධනයේ ලොතරැයි වර්ග 8කින් රට පුරාම වාසනාවන්තයින් 9,45,030 දෙනෙකු අතරේ රුපියල් 8,31,30,440 මුදලක් අපි බෙදා දුන්නා. හෙටත් ඔබේ ජීවිතයට වාසනාව අරගෙන එන්න අපි සූදානම්. ඒ නිසාම මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: NLB

93.5 FM 93.7 La Khanna Radio ITN.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

0: කයේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි මොහොතක් සිතන්න

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩවඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්දිධාන පිරිත. මෙලොවදී ලැබේ හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරුවේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සංසුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ.

කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙයවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනේ නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් පළරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව දෙ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

සිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදා